0: Subhudayana.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් වේලාව උදෑසන 5:30යි.

0: සුබදසනක් වාසනාවන්ත දවසක් අද ජූලි මාසයේ 13 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: விழாவு உதசனம் பாயி வினாடி 38

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Dip, dip, ah. Gati, gati. Dip, dip, ah, dip.

0: සත්‍යයක ලක්හඬ
1: වෙලාව දේශන 6යි.

මොනරාගල රෝහල් මෝචරියෙන් සිරුරු දෙකක් මාරු වී අලි ජංජාලයක් කාන්තා සිරුර වෙනුවට පිරිමි සිරුරක් දීලා. පෙරදිනේ කතමියගේ බේතක් විසවීමෙන්ද සිරුරු කොටස් රස පරීක්ෂකට

මාස 6ක් තිස්සේ පුරවා නැහැ. ඉහළ උසාවි විදුසුරුපුටු 8ක් හිස් විපක්ෂයෙන් කතානායකට ලිපියක්. යුද්ධය නවත්වන්න ඇමරිකාව ඉරානය හෙට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. Facebook, Instagram හදිසි බිඳවැටීමක්. ඇමරිකා ඉරාන යුද්ධය නැවති බොරතෙල් මිල බහි. මාස 4ට රාජ්‍ය සේවක 32ක් අල්ලස් දැලේ. SDIG වරුණ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නැහැ. නීතිපති අභියාචනාධිකරණයට දන්වයි. ඩ්‍රෝන යවා ගැටුමකට අරැන්දාට දකුණු කොරියා හිටපු ජනපති අවුරුදු 30ක් හිරේ. පුටු බෙදාදී රජයේ මුදල් අවභාවිත කළයි සිද්ධිය ෂාන්ට ඇප. ලෝකයේම උණුසුම් ඉතිහාසයේ ප්‍රබලම එල්නිනෝ සැර ලංකාවට. පාස්කුදා ප්‍රහාරය වළක්වා නොගැනීම පූජිත් එරෙහි නඩුවේ තීන්දුව එන මස 31 වනදා. වෙලාව උදෑසන 6:05 ඔබ ලක්කඩ සමග.

නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් ඒ ක්‍රියාත්මක කිරීම කොයි තරම් සිදු කළත් මාස හතරට රාජ්‍ය සේවක 32ක් අල්ලස් දැලේ කියලා තමයි අද ලංකාදීපයේ වාර්තා කරන්නේ. මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා වූ මුල් මාස හතර ඇතුළත අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයෝ 32ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ විදිහට අත්අඩංගුවටගත් පිරිස අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්, කාති විනිසුරුවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරේන්වරයෙකු, එවැගේම පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙක් සහ පළාත් පාලන ආයතන නිලධාරීන් කීප දෙනෙක් සිටින බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කරනවා වගේම සමාලෝචන ක්‍රියාවලීන් පසුව පැමිණිලි 151ක් පූර්ණ විමර්ශන සඳහා යොමු කළා තියෙනවා. ඉතින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හෝ කොමිසමේ බල ප්‍රදේශයට අයත් නොවීම හේතුවෙන් පැමිණිලි 639ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තවත් පැමිණිලි 81ක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කළා තියෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා විමර්ශකයන් වෙත යොමු කර ඇති පැමිණිලි සංඛ්‍යාව 15ක්. වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමත් කොමිසම විසින් අඛණ්ඩව සිදු කළා තියෙනවා. අප්‍රේල් මාසය තුල 7 දිනකට එරෙහිව නඩු 5ක් උසාවිය හමුවේ ගොනු කරලා 2026 දී අල්ලස් කොමිසම විසින් පවරා ඇති මුළු නඩු සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට අදාළ විත්තිකරුවන් සංඛ්‍යාව 51ක්. මේ විදිහට මේ චෝදනා ලැබුවන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් කීප දෙනෙකුම සිටිනවා. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයෙක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්, මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීන් සහ හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයෙක්ද ඒ අතර වෙනවා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ.

0: ශ්‍රීලංකාවේ ගුවන්නියමයකු ඉතාමත්ම දක්ෂයකු විදිහට අපිට හඳුන්වා දෙන්නට හැකියාවක් ලැබෙනවා. සින්නියන්න ගිය ගුවන් යානයට අකුලක් වැදිලා මිනිත්තු 40කින් යලිත් කටුනායකට කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සින්නි නුවර බලා ඊ යළුවෙම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් එම ගුවන් යානයේ විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යලිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරියා සඳහන් කළා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 606 දරන ගුවන් යානයේ මුලින්ම ඊයේ අලුයම එකට කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සින්නි නුවර බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. එම ගුවන් යානයේ පුළුල් බඳ සහිත ඒ 330 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ගොන් මගීන් 217 දෙනෙක්, ඒ වගේම ගොන් යානා කාර්මණ්ඩලයේ 16 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ 233ක්. ඒ වෙන විට ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි තත්ත්වය මත ගොන් යානයටද අකුණු පහරක් එල්ලවීම නිසා එම ගොන් යානය ඒ ගොන් ගමන අතහැරලා ආපසු කටුනායක ගොන් තොටුපළ වෙත යළුවෙම හතරට ගොඩ බැස්වීමට ගොන් නියමුවා පියවර අරගෙන තියෙනවා. 33 දෙනෙක් බේරගනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මොකද ගුවන් යානයට අකුලක් වැදිලා තියෙද්දිත් කිසිදු කෙනෙකු බිය නොගන්නවා යලි යානය ශ්‍රී ලංකාව වෙත අරගෙන එන්න සමත් වෙලා තියෙනවා. දැන් අනුතරට ලකුණු යානය අලුත්වැඩිය කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් අංගණය වෙත යොමු කරලා තියෙනවා.
1: වෙලාව උදැසන 6:12යි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
2: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: සතියක
2: ලක්හඬ.

0: සාමාන්‍යයෙන් කතාවල ගිනන්න මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා. ඒ නිසා මේ දැන් කොළඹ ඩෙංගු දැඩි අවධානම් කලාපයක් විදිහට නම් වෙනවා. දිස්ත්‍රික් කමිටුවේදී තමයි මේ විදිහට හෙළිදරව් වෙන්නේ. සමස්ත ඩෙංගු රෝගීගින් 25.8% වාර්තා වන්නේ බස්නායර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඩෙංගු රෝගේ ව්‍යාප්ත වීම කොළඹ අවධානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කළා තියෙනවා කියලා තමයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය සඳහන් කරන්නේ. කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැතුණු අවස්ථාවේදී අගමැතිනේ මේ බව අවධාරණය කළා තියෙනවා. ඉතින් රජය ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්ධන සතිය ලැබෙන සඳුදා, ඒ කියන්නේ 15 වෙනිදා සිට 22 වෙනිදා දක්වා නම් කර ඇතැයි වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ අවධානයක් යොමු කර විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් කොළඹට විතරක් නෙමෙයි සෙසු ප්‍රදේශවලත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය හා පෞද්ගලික අංශ මේ සියලුම දෙනා එකට එකතු වෙන අවස්ථාවක් විදිහට තමයි සඳහන් කරන්නේ. දැන් විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රය, පෞද්ගලික අංශ, ඒ වගේම රාජ්‍ය ආයතන, රෝහල්හා පාසල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒ අතර වසා දමා තිබෙන හිස්සිනම් තියෙනවා නම් අසල්වාසීන් ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් ඉඳලා සෞඛ්‍ය අංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව තමයි අගමැතිනිය සඳහන් කළේ. දැන් මේ පිළිබඳව වැඩිදුරටත් අපි සොයා බැලුවා. දැන් අග්‍රාමාත්‍යතුමිය මොන වගේ කතාවක්ද කිව්වේ අහමු.
1: එනකොට නැවත වතාවක් රට පුරාම ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ජාතික මට්ටමින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් 25.8% ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු බෝවීම පිළිබඳව දැඩි අවධානම් සහිත දිස්ත්‍රික්කයක් හැටියට නම් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ලම සැලකීමටගෙන ඩෙංගු මර්ධන සතියක් 15 වෙනිදා සිට ජූනි 22 වෙනිදා දක්වා ඩෙංගු මර්ධන සතියක් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ජාතික මට්ටමින් කෙරෙන වැඩසටහනක්. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙන්න කියලා. සතියක් ලක්හඬ

0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

దెలుందు గోవింటే సహనదహై మిలట దీమ సందహా రజయమగిన్ గెన్వన్లద బడేరింగు బీజ తోగయాక్ 2015 జనాధిపతివర్యట వాసు గనీమే అరమునెన్ సియ దేశపాలన హితోతున్ మగిన్ బెదాదీమేన్ రజయట రుపియల్ కోటి దెకా మారకట అధిక పాడువక్ కల బవట చోదనా కరమిన్ హిటపు ఆర్థిక సంవర్ధన నియోజ్య అమాత్య ఎస్ఎం చంద్రసేన మహతాట ఎరేవ అల్లస్ కొమిసమ కొలంబ మహాధికరణే హముయే ఈయే నడు పవర్ల తీయన ඒ ප්‍රධාන සිරස්තලයේ හැටියටයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්න. වසර 12කට පෙර කළ වරදකට අදාළව අල්ලස් පනතේ 70 වගන්තිය සඳහන් දූෂණ නැමැති වරද යටතේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙලස නඩු පවරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන ලෙස දන්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් විකුණරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ලිපියක් බාර දීලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස මන්ත්‍රීවරුන් එම ලිපියෙන් ඉල්ලලා තියෙනවා. විපක්ෂීය මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලිපියට අත්සන් කළා තියෙනවා. අග්‍ර විනිශ්චයකාරවරයා මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෝ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්න සොයා බලන්නයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරන ලෙසත් එවැනි දැනුම් දීමක් කර නොමැති නම් එම මගහැරීමට හේතු විමසා බලන ලෙසත් ලිපියෙන් ඉල්ලීමක් කරනවා. වෙලාව උදෑසන 6:00 විනාඩි 26 දැන් ඊයේ රාත්‍රියේ ලොතරැයි අරගෙන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඉන්නවා නම් ප්‍රතිඵල බලන්න නොහැකි වුණා නම් මහජන සම්පත ජය ලොතරැයි මෙගාපව ධන නිධානය හඳහන ගුවිසෙත සුබ දවසක් ලොතරැයි අතර ගන්න මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල අරගෙනනවා ඊයේ රාත්‍රියේ දිනු මදිල්ලද ලොතරැයි ප්‍රතිඵල. ඔබ ලක්කන සමග

අනේ ඉතින් මේ මේකවත් ඇදිලා තිබුණොත් මගේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතන හැමදෙනාම මේ වෙලාවේ ලොතරැයි පත්‍රික අතර ගන්න මුලින්ම මහජන සම්පත 6217 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් බදිනලද ලොතරැයි ප්‍රතිඵලයේ F අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 4 අංක 8 අංක 1 අංක 9 අංක 7 සහ අංක 0යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ මහජන සම්පත 6217 වන වාරයේ F අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණ අංක 4 අංක 8 අංක 1 අංක 9 අංක 7 සහ අංක 0යි ඔබට වාසනාව උදා කළේ ගොවිසත ලොතරැයි 4458 වන වාරයේදී ගොවිසත ලොතරැයියේ 4458 වන වාරයේදී I අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 55 අංක 59 අංක 73 සහ අංක 79යි වාසනාව උදා කළේ 4458 වන ගොවිසත ලොතරැයියේ I අක්ෂරයේ ජයග්‍රහණය කළ අංක 55 59 73 සහ 79යි වාසනාව උදා කළේ මෙගා පවල ලොතරැයි 2564 වන වාරයේදී U අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා සුප්‍රිය අංකයේ 19 අංක 11 අංක 18 අංක 36 සහ අංක 73යි වාසනාවත් අංක සටහනේ සතහනුනේ 2564 වන වාරයේ මෙගා පවල ලොතරැයිය U අක්ෂරයේ සුප්‍රිය අංකයේ අංක 19 අංක 11 අංක 18 අංක 36 සහ අංක 73යි වාසනාවත් අංක සටහනේ සතහනුනේ 2246 වන වාරයේ දන නිධානයේ U අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා අංක 18 අංක 36 අංක 76 අංක 78යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ 2246 වන වාරයේ U අක්ෂරයේ අංක 18 අංක 36 අංක 76 සහ අංක 78යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ 2525 වන වාරයේ හඳහන ලොතරැයියේ ඍෂභ ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා අංක 9 අංක 21 අංක 36 සහ අංක 37යි වාසනාවන්ත අංක උනේ 2525 වන වාරයේ හඳහන ලොතරැයියේ ඍෂභ ලග්නය ජයග්‍රහී ලග්නය වෙද්දී අංක 5 අංක 9 අංක 21 අංක 36 සහ අංක 37යි වාසනාවන්ත අංක සටහනේ සටහනුනේ අංක 9 අංක 21 අංක 36 සහ අංක 37 ඍෂභ ලග්නය හඳහන 2525 වන වාරයේදී ජයග්‍රහී ලෙස සටහන් වුණා අද සම්පත 791 වන වාරයේදී රටාව උනේ අංක 7.97.197.0 F අක්ෂරයයි ජයග්‍රහී උනේ අද සම්පත 791 වන වාරයේදී 7.97.197.0 F අක්ෂරය ජයග්‍රහී වෙද්දී ජය ලොතරැයිය මීලකට අතර ගන්න 484 වන වාරයේදී කියලා බලන්න J අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා අංක 6 අංක 7 අංක 2 සහ අංක 5 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ 484 වන වාරයේ ජයලොතරැයිය J අක්ෂරය අංක 6 අංක 7 අංක 2 සහ අංක 5 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ සුබ දවසක් ලොතරැයියේ 332 වන වාරයේදී සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ අංක 18 අංක 25 අංක 35 ජයග්‍රහී අංක උනා ප්‍රවර්ධන අංකය අංක 31යි 74 332 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණා අංක 18 අංක 25 සහ අංක 35 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ අංක 31යි 74 සුබ දවසක් ලොතරැයියේ ඒ වගේම ජයලොතරැයියේ අද සම්පත හඳහන දන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රී දිනුම් බදිනලද ලොතරැයි වල ප්‍රතිඵල තමයි ඒ විදිහට ඔබට අරගෙන ආවේ වේලාව උදෑසන 6යි විනාඩි 34යි ඔබ ලක්කන සමග

මොන දේ වුණත් මේ සාමාන්‍යයෙන් අපි කතාවට කියනවනේ කනින් අහලා ඇස් දෙකින් දැකලා මේ ඒ පිළිබඳව නිරීක්ෂණ නිගමන වලට එළඹෙන්න කියලා. කොහොම වුණත් මේ මොණරාගල රෝහල් මෝචරියෙන් සිරුරු දෙකක් මාරු වෙලා අලි ජංජාලයක් කාන්තා සිරුර වෙනුවට පිරිමි සිරුරක් දීලා මේ මොණරාගල දිස්ත්‍රික් මහරෝවලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී මියගිය කාන්තාවගේ සිරුරක් වෙනුවට පිරිමි පුද්ගලයෙකු වේ සිරුරක් ඊයේ මාරු වීම හේතුවෙන් එම සිරුර රැගෙන ගිය ඥාතීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් ආගමික වත්පිළිවෙත් දෙවතාවක් සිදු කිරීමට වරම් ලබන්න මේ මිය ගිහිල්ලත් සිදු වෙනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ. බඩල් කුඹුර අලුපොත කොළණිය මුස්ලිම් ගම්මානයේ පදිංචි ජුබේයිදා උම්මා නැමැති කාන්තාවගේ සිරුර වෙනුවට මොණරාගල රෝහල මගින් බාර දී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්. ඥාතීන් විසින්ද සිරුර හඳුනා නොගෙන රැගෙන ගිහිල්ලා තියෙනවා. සිරුර මృత ශරීරාගාරයෙන් බාර දෙන විට එය රෙද්දකින් වසා තිබී ඇති අතර ඥාතීන් එය බාරගෙන නිවසට රැගෙන ගොස් තියෙනවා. ඉතින් ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූල අනුකූලව භූමදානයට පෙර මృతදේහය නෑවීමට සූදානම් වීමේදී සිරුර පිරිමි පුද්ගලිකගේ බවට අනාවරණය වෙලා තියෙනවා. මේ ඊට පසුව ඥාතීන් විසින් යලිත් මොණරාගල දිස්ත්‍රික් මහරෝවල්ට සිරුර රැගෙන ඇවිල්ලා මියගිය තැනැත්තියගේ සිරුර රැගෙන ගොස් එදිනම සවස භූමදාන කටයුතු සිදු කළා තියෙනවා. මේ පිළිබඳව රෝහලේ පරිපාලන අංශයෙන් කළ විමසීමේදී සඳහන් කළා තියෙන්නේ සිරුරක් හඳුනාගෙන රැගෙන යාම ඥාතීන්ගේ වගකීම බව.

0: බැදපෙරදිග යුද ගැටුම්වල බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක පරිපූර්ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පරිපූර්ක ඇස්තමේන්තු යෝජනාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිල්ල සමරකෝන් මහතා පරිපූර්ක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට හේතුණු කාරණා පිළිබඳව සඳහන් කළා. මෙන්න මේ විදිහටයි කතා කළේ.
1: ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ පරිපූර්ක මුදල පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
2: සාකච්ඡාවට ගන්න තව වැදගත් කාරණයක් තමයි 2026 අංක 2 දරන පරිපූර්ක ඇස්තමේන්තුව බිලියන 100ක් දක්වා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 5/18 ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය සමග බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පරිපූර්ක ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගත්තාට පස්සේ පොහොර සහනාධාරය, ඊට පස්සේ ඉන්ධන සහනාධාරය, ඒ වගේ විදුලි පාරිභෝගිකයන් වෙත සහනාධාරය, ඒ වගේම තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒ විදිහට ගත්තාට පස්සේ සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙන විදිහට රටක් ආර්ථික අභියෝග ගවලට මුහුණ දෙමින් තියෙන මොහොතක තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ බිලියන 100 අපි වෙන් කරගන්නේ රටේ ණය ගැනීම හෝ රටේ යම්කිසි වියදම් සීමාවක් අඩු කිරීමකින් තොරව පහුගිය අයවැය ඇතුලේ නොඑක් ශේෂ්ත්‍ර ඇතුලේ තියෙන මුදල් අපි ප්‍රයෝජනයක් නොගන්නා යයි සැලකෙන මුදල් මෙන්න මේ අදාළ කාරණයන් වෙත හරවගෙන අපි රජයේ වියදම වැඩි කරන්නේ නැතුව තමයි මේ බිලියන 100 අපි මේ පැත්තට අරන් තියෙන්නේ. එතකොට මේ බිලියන 100 ඇතුලේ බිලියන 20ක් ඉදිරි මාස 3 ඇතුළත වියදම් කරන්න බලාපොරොත්තු
3: සතියක ලක්හඩ
0: පහස්කු ඉරුදුන එල්ල කෙරුණු මරාගෙන වැරෙන තස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මේ අවස්ථාවේදී කිසිදු තීරණයක් ගෙන නැති බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට ඊයේ දැනුම් දීලා තියෙනවා. පස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ අද වන විට නිසි පරිදි සිදුවන බව විපක්ෂයේ සියලු දෙනාට සත්‍ය පිළිගැනීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහත්තයා සඳහන් කළා. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තමයි මෙන්න මේ විදිහට කතා කළේ.
4: 2019 වසරේ අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ආණ්ඩු 3ක්. එතකොට ඒ ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නතු තිබිලා දැන් මේ පරීක්ෂණ කටයුතු යම් ආකාරයකට ඉදිරියට යමින් තියෙන බව මේ රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා පිළිගනිමින් ඉන්න මොහොතක්. ඒ නිසානේ මේ සමගි ජන බලවේගය අර ඊයේ කතා කරපු එක්කලෙත් දෙන්නෙක් වගේ ඇරෙන්න මේ හැමෝම මේ පරීක්ෂණ ඉස්සරහට යන්න ඕන කියලා පිළිගන්න දෙයක්. අපේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමා මොකද්ද මේ කරේ පොඩ්ඩකට කලින්? එතුමා නඩුව මෙතන ඇහුවා. දැන් මේ අනුව ඉතින් අර මොකද්ද අර අදි විනිසුරු මඩුළු කාටවත් ජොබ් එකක් නැහැ. දැන් සලේ ලංකාවේ හිටිය සලේ මැතිතුමා, සලේ ගෞරවනීය සලේ මැතිතුමා ලංකාවේ හිටපු හැටි, ගුවන් ගමන් ගියපු හැටි, කාපු බීපු හැටි, කැමරාවලින් ඒවා පෙනිච්ච හැටි, අනිත් දේවල් කරපුවා, ගමන් ගිවන් ගියපු ඔක්කොම ටික මෙතුමා දන්නෝ. ඉතින් ඇත්තටම තියෙන්නේ උසාවියට නඩු අහන්න මේ සාක්ෂි විමසන්නේ මේ යන්න ඕනේ මේ මෙතුමයි. දැන් මෙතුමත් මේ අහගන්න නැති කාගෙන් හරි මේ මෙතුමයි මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂේ කට්ටිය එක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේකලු දන්නවනේ. සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි ඒ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 270ක් මැරුණනේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නෝ. මේකේ තාම ආබාධිත ලක් වෙච්ච 100 ගණනක් දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. එතනින් එහාට කියලා මේ සමාජය අතර විශ්වාස අවිශ්වාසය, වෛරය මේ කොයිතරම් දුරට වැපුරුවද? ඒ කියන්නේ සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා බලපු විදිය, මුස්ලිම් කෙනා සිංහල මිනිහා දිහා බලපු විදිය, සැකය, අවිශ්වාසය. ඔබතුමීට මතක නම් ඊට සති දෙකකට පස්සේ ඔය නිකවරටි ඉඳන් නාත්තණ්ඩියට වෙනකන් මේ රටේ ජාතිවාදී කෝලහල ඇති වුණා. මුස්ලිම් මිනිස්සුගේ ගෙවල් වලට පහර දුන්නා, කඩවල් වලට පහර දුන්නා, සැකේ ඇති කර වඳ කොත්තු ආවා, වඳ යටැඳුම් ආවා. ඒ ඔක්කොම කරේ මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක. දැන් මොකද්ද කියන පරීක්ෂණයක්ද මේ කියන්නේ?
0: දැන් මේ විදිහට දිගින් දිගටම එතුමා කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහත්තයා වැඩිදුරටත් මෙන්න මේ විදිහට සඳහනක් කළා.
4: පරීක්ෂණ ගැන දේවල් මම කතා කරන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා ගහලා තියෙන මොන පැත්තෙන්ද කියලා මෙතුන් වගේ මට එක ගැන දැනුමක් නැහැ. නමුත් මගේ හෘද සාක්ෂියට මට තියෙන හැඟීමක් දැන් මේක යමක් වෙනවා කියලා. ඒක මට විතරක් නෙමෙයි, ප්‍රහාරවලට ලක් වෙච්ච මිනිස්සු, ඒ ප්‍රහාරවලටකින් නැති වෙච්ච පවුල්වල ඒ දෙමව්පියන්ටත් ඒ හැඟීම තියෙනවා. පළවෙනි වතාවට මේක යමක් වෙනවා, පරීක්ෂණයක් වෙනවා කියන එක. එහෙම තත්වයක් තුල තවමත් මේ තරම් ම්ලේච්ඡ මේක මේ මේ මේ තම දරුවෝ මැති වෙච්ච මේ රටේ ජාතිවාදී කෝලහල හදපු මිනිසුන්ට තමන් ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරපු එහෙම ඛේදවාචකයක් genuෙන් එහෙම හොදන්න මේවා කරන්න පුළුවන් කෙනෙක් කොහොමද කියලා මම දන්නේ නැහැ. අතරෝ දැන් මෙතුමට අනුව දැන් අපි පොලිසිය භාරමැතිතුමා කියන ඒවත් නෙමෙයි විනිසුරුරු කියන ඒවත් නෙමෙයි පොහොට්ටුවේ മന്ത്രി කියන එක තමයි පිළිගන්න ඕනේ පරීක්ෂණය ගැන. දැන් ගෝඨාභය රාජපක්ෂට ගුවන් ගමන් තහනමක් දීලා තියෙනවා මම හිතන්නේ ඒක නිකන් දෙන්නේ නැහැ නේ සභාපතිතුමනි අධිකරණයකින් යම් කිසි කරුණු කාරණා එක තමයි ඒක දෙන්නේ. ඒතකොට අපි දකින්නේ ඒවා. හැබැයි දැන් ඒ අනුව දැන් ඇමතිතුමා කියන්නේ බොරු ඔක්කොම හරි සලේමැතිතුමා ගැන පොහොට්ටුවේ අදහස් තමයි දැන් මේ අදහස. ඔයාලගේ කට්ටියක් ආවනේ කොටු ස්ටේෂන් එක ඉස්සරහට ඇවිල්ලා නොනැගිටිමි කියලා වාඩි වුණානේ. හැබැයි අර කටුවා පිටියේ අනිත් ඒ තැන්වල මිනිස්සු අපිත් මේ පරීක්ෂණ වලට විරුද්ධ වෙන අයට විරුද්ධ උද්ඝෝෂණ කරනවා කියෝ විතරයි අකුලගෙන දිව්වේ. මේ රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක එහෙමයි වෙන්නේ. ඔබතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ නැහැ ආයි සලේමැතිතුමා ගැන. අඩුමතරමේ නාවර රාජපක්ෂට ලෝක කියන්න කියන්නේ. ඔබතුමා මේ ඡන්දෙන් දිනලා මිනිස්සෙන්නේ. මේක මේ දේශපාලන කෝණයකින් බලන්න ඕන එකක් නෙමෙයි. දැන් අර ඊයේත් කිව්වනේ දයාසිරි මන්ත්‍රීතුමා ISIS කියලා හැමෝම කියලා තියෙනවා. ඉතින් මොකටද තවත් පරීක්ෂණ කරන්න වගේ කියන්නේ. ඉතින් ඒ හැමෝම කියලා තියෙනවා නම් මේකෙත් එහෙම කියනවාද කියලා බලාගෙන ඉන්න. ඉතින් මොකද්ද ඇයි හදිස්සි වෙන්නේ තීන්දුව දෙන්න? මගේ හිතවත් චානක මහදුගඩ මන්ත්‍රීතුමා කිල්ලන්නේ අහක යන කුණු කරත් වලට ඔබතුමා බෙල්ල දියන්න එපා.
3: සතියක ලක්හඩ
5: Morning News Alert.
0: දැන් මේ ඉතිහාසයත් එක ගත්තාම ලෝකයේ උණුසුම් ඉතිහාසයේ ප්‍රබලම එලිනෝසර ලංකාවට කියලා තමයි විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීම වෙන්නේ. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ නැංවීමට හේතු වන එලිනෝ ස්වභාවික කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායු ගෝලීය පරිපාලනය ඊයේ තහවුරු කළා තිනෝ. නිවර්තන පැසිෆික් කලාපයේ මුහුදු මතු පිට උෂ්ණත්වයේ මෑත මාසවලදී සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. බොහෝ පුරෝකථන වලට අනුව මේ ඉතිහාසයේ වාර්තා වන ප්‍රබලම සුපිරි එල්නිනෝ තත්ත්වයක් එකක් විය හැකි බව තමයි වාර්තා කරන්නේ. 1950 තමයි මෙතෙක් වාර්තා වූ ප්‍රබලම එල්නිනෝ තත්ත්වයේ වාර්තා වෙන්නේ. ඊට පසු 1982 කියන අවුරුදු 32කට පසුව 82-83 ඊට පසුව තව වසර 15ක් විතර ගෙවිලා යනකොට 1997-98 ආපහු 2015 වෙනකොට ඒත් ඉතින් අවුරුදු 15ක් විතර නේද 2015-2016 වෙනකොට ඊට පසුව 2026 කියන්නේ තවත් ඉතින් අවුරුදු 15කට පස්සේ ඉතින් ඒ ඉතිහාසයේ ප්‍රබලම එල්නිනෝසර ලංකාවට බලපානවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වැදී විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙයි. ඒ සඳහා සූදානම් විය යුතු බව තමයි රජයත් සඳහන් කළා තියෙන්නේ. දැන් මේ தத்துவයේ පිළිබඳව ලක්කන ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා. එල්නිනෝ தத்துவයේ හේතුවෙන් ලබන ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙරිල් බෙන්ඩිස් මහත්තයා සඳහන් කරා. බෙරිල් බෙන්ඩිස් මහත්තයා මෙන්න මෙහෙම කිව්වා.
6: එල්නිනෝ தத்துவයේ නිසා ඇත්තටම වායු ගෝලයේ සුළං රටා වෙනස් වීම හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණ වෙනස් වීම වලට මේ එල්නිනෝ தத்துவයේ බලපෑම ඇති කරනවා. විශේෂයෙන් ගත්තොත් ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩුවීමක් වෙනකොට ඊළඟට ඉන්දියාව වගේ දකුණු ආසියානු ප්‍රදේශවලත් වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තුන එල්නිනෝ බලපෑමත් එක්ක ඊළඟට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වගේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ වැඩිවීම එල්නිනෝ தத்துவත් එක්ක අපේක්ෂා කරන්න පුළුවන් පහුගිය දත්ත විශ්ලේෂණයෙන් බැලුවාම මේ එල්නිනෝ தத்துவයේ ශ්‍රී ලංකාවේ කාලගුණ ඒ වගේ මුණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන් ජූලයි ඔගස්ට් මාසවල. ඉතින් මේ සම්බන්ධව තව අවධානයෙන් කටයුතු කරන්න ඉදිරි නිවේදන ගැන විශේෂයෙන් අවධානයෙන් කටයුතු කළ තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.

0: விலா உதாசன ஹயாய் வினாடி பனஸ்துனாய்
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Satyag, La Khanna.
2: Morning News Alert.
3: ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් 1,132 මුදලක් සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුපියල් 1,286 මුදලක් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණයක් පවත්වන්නයිලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. 2012 සහ 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මෙම මුල්‍ය වංචාව සිදු කළ බවට අල්ලස් දූෂණයේ නාස්තියට එරෙහි පුරවැසි බලයයි මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඉන්පසු ඒ සභාපති කාමන්ත තුෂාර මහතා මාධ්‍යයට අදහස් එකතු කළා. මෙන්න මේ විදිහට කිව්වේ.
4: කත්තමා 2012 2013 දැයට කිරුළ ජාති

0: ලක්ද දෑටකරල ප්‍රදශන භූමිය ප්‍රධාන වේදිකාව ඉදිකිරීම හා පසුතල නිර්මාණය කිරීමේ තෙන්ඩරෙන් මහජන බදුමුදල් රුපියල් ලක්ෂ දෙසීය අසූතුන් ලක්ෂ හතලිසෙක්දස් පන්සිය වික්සක්ද දෑටකරල ප්‍රදර්ශන භූමියයේ පිවසුම් තොන්න ඉදිකිරීමේ ටෙන්ඩරෙන් මහජන බදුමුදල් ලක්ෂ තුන්සිය හටහය ලක්ෂ හැටපන්දා සයසීයද දෑටකිරල ප්‍රදර්ශනයේ සංගීත ප්‍රසංග නාට්‍ය හා සංස්කෘතික අංග සේවා සැපීම හා වෙනත් ටෙන්ඩර් තුළින් මහජන බදුමුදල් ලක්ෂ දෙසීය හතලිස්සට ලක්ෂ හතලිස්සද්දාස් අටසිය හතලිදක්ද යන මුදල් ප්‍රමාණයක් සම්පූර්ණ මුදල් ලක්ෂ එක්දාස් හයසිය තිස්දේ ලක්ෂ විසිපන්දාස් පන්සිය විස්ස මුදලක් සාවද්‍ය පරිහරණය කරලා වංචා කරලා තියෙනවා. ඒ පිළිබඳ අල්ලස් කොමිසම පැමිණිලික යොමු කරා. දෙවැනි සහ තුන්වැනි පැමිණිලි වෙන්නේ අමාත්‍ය රංජිත් සියඹලා පිටි අමාත්‍යවරයා විසින් රජයේ ප්‍රසම්පාදක ක්‍රියා පටිපාටියෙන් බැහැරව නිත්‍යානුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් ඇමති රංජිත් සියඹලා පිටිය රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ හයසිය විසිතුන් ලක්ෂ හතලිස් දහස් දෙසිය තිස්තුනම් මුදලක් වංචා කරලා තියෙනවා. වංචා කරලා තියෙන්නේ 2013 අම්පාර හාඩි විද්‍යාලය පැවති දැටිකුල ජාතික ප්‍රදර්ශන මුදල් වලින්.
1: Around the world.
2: ලෝක ප්‍රවෘත්ති සහබලද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් පෙන්ටගනේ කියලා කිව්වහම පෙන්ටගනේ කියලා කියන්නේ විශාලතම කාර්යාලය ගොඩනැගිලි වලින් එකක් වර්ජිනියා ජනපදයේ ආලින්ටන් වල තමයි පිහිටා ඇති මේ ගොඩනැගිල්ල මේ නම ලැබිලා තියෙන්නේ එහි තියෙන සුවිශේෂ පංචාස්ත්‍ර හැඩය නිසා. ඇමරිකන් ආරක්ෂක මූලස්ථානයේවත් පෙන්ටගනේ කලබලයක් හටගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කරපු විදිහට විෂ වායු කාන්දුවක් හේතුවෙන් තමයි දැන් මේ ඊයේ මේ කලබලේ හටගත්තේ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් හතරවෙනි මහල සහ පස්වෙනි මහල වසා දැමීමට පියවරගත් ආරක්ෂක නිලධාරීන් ගෑස් මූණු ආවරණ සහ ආරක්ෂක ඇඳුම් කට්ටල වලින් සැරසිලා සොයා බැලුවා. කිසිවෙකුට කරදරයක් නැහැ කියලා තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඊශ්‍රායෙල් මුදල් ලැබතිට ප්‍රංශයෙන් තහංචයක්. ඊශ්‍රායෙල් මුදල් අමාත්‍ය සලෙල් ස්මොත්‍රිච් පංස රජය සමග තහනමක් පනවා තියෙනවා. ඉතින් මේ සංචාරක තහනමක් ඊශ්‍රායෙල් මුදල් අමාත්‍යවරයා පලස්තීනුවන් වාසය කරන බටහිර යුර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් තමයි මේ විදිහට කළා තියෙන්නේ. පාප්තුමා කැනේරි දූපතේ සංචාරයක සුද්දොත්තම ලියෝ පාප්තුමා පෙරේදා කැනේරි දූපත් බලා ගියා. ඒ කියන්නේ කැනේරි දූපත් කියලා කියන්නේ ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයක් පිහිටලා තියෙන්නේ අප්‍රිකාවේ වයඹ දෙසින්. වෙලාව උදෑසන 6යි විනාඩි 58යි.
1: Sports Roundup.
2: මෙක්සිකෝව ඒ වගේම කොරියාව ජයගනී කියලා තමයි වාර්තා කරන්නේ. මෙක්සිකෝවේදී 23 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග දෙකේ ජය සත්කාරක මෙක්සිකෝව හා දකුණු කොරියාවට හිමි වුණා. මේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පාන්දර සිට පැවතුණා. ලෝක කුසලාන පාපන්දු අද ඒ කියන්නේ 13 වෙනිදා තරග කාලසටහන තියෙන්නේ ජූනි 13 පාන්දර 12යි 30ට කැනඩාව බොස්නියාව අතර බී කාණ්ඩයේ ටොරොන්ටෝ පිටියේදී. ඒ වගේම ජූනි 13 පෙරවරු 6යි 30ට එක්සත් ජනපදය හා පැරගුවේ අතර ඩී කාණ්ඩයේ ලොස් ඇන්ජලිස් පිටියේදී පැවැත්වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
1: කාටූන්ස්
2: පංගජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප වාර්තා කරනවා. රනිල් අවුරුදු 10කින් තරුණ වෙලාලු. එතකොට වැඩ කරන්න වෙන්නේ වයසක ගෝලියොත් එක්කනේ. ලංකාදීප පත්තරේ විස්තර ඒ වගේම ලක්කන ප්‍රවෘත්තිංශ ලබා දුන් තොරතුරු සමගින් සියල්ල නිමා කරන්න වෙලාව හරි. වෙලාව උදැසන 7යි. අද ජූනි මාසේ 13 වෙනිදා සතියක පත්තරවල විස්තර අරගෙන ආපු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර දවසක් hinawenma කාලය ගෙවන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ibuan Jagra Hivasana Vantu Desana Kudehatai Vinadi Hatarai.
2: Satyaga Lakhanda.
1: வணக்கம், குட் மார்னிங். சுபுதாசனக் ரணில்,
3: சுபுதாசனக் லக்கண சத்தியாக அகன் இன்ன ஹெமோட்டம சுபுதாசனக் பிரார்த்தனா கரணும். ஏனாங் மே அது செனசுராத தவச சத்தியந்தே ஒன் அபி பட்டங்கன ஹதனி சத்தியாக லக்கண மே விதிர மொனவது மதுசங்க உதே மோயா கியன்ன தீனி
1: வா தன்னோது பட்டர் கான பூமியக் மினிஸ்வதே பிஹியக் தீனோ கேல
3: தசனகதாவ
1: ஓகே தமை அது உதேம் கியன்ன தீனி பட்டர் கான ஹேம மனுஷ்யகே ஆதீம பிஹியக் බොහෝලාට දී බොහෝලාට දී බියක් තියෙනවා. ඒ නිසා බටර් ගෑන මිනිස්සුන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න අපිට සිද්ධ වෙනවා. ආ වටේ ඉන්න සමාජය වගේ ඔෆිස් එක වෙන්න පුළුවන්, අසල්වැසියෝ වෙන්න පුළුවන්. මේ හැමෝම ඔයාව නේද බටර් පාරක් ගාලා අපි කියන්නේ මුරුන් ගත්තේ උඩින් තියෙනකොට තේරුම් ගන්න ඕන මිනිස්සු ඉන්නේ මොකේද කියලා. අපි අර කතාවටත් කියනවා මේ ගුණා හැරෙන්නේ පොල් පැලේටද කෙහෙල් පැලේටද කියලා තේරුම් ගන්න අවබෝධයක් මිනිස්සු විදිහට අපිට තියෙනවා. ඉතින් උදේම කියන දෙන්නේ ඔච්චරයි නේද. අදත් ලහි ලහි උදේ සමහර විට අදේ බීයක් තියාගෙන බටර් ගාන ගමන් නේද, උදේට කෑම ටික බිලියල කරන ගමන් මේ කතාව කල්පනා කරනවා. ඇති ඔව් බටර් ගාන හැම කෙනාගේම අතේ බීයක් තියෙනවා. ඒ නිසා බීයෙන් බටර් ගාන්නත් පුළුවන්, කපල දාන්නත් පුළුවන්.
3: අනවශ්‍ය විදිහට සැක කරන්න කියන කතාව නෙවෙයි. ඒ කියන්නේ ඔබට අවංක, ඔබේ ජීවිතේ දියුණු වෙනවට අවංක, ඔබේ සිතුම් පැතුම් වලට අවංක මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒ අතරේ අනවශ්‍ය විදිහට ඔබේ ඔබේ ජීවිතේ මැදිහත් වෙන්න, ඔබේ ජීවිතේ වෙනස් කරන්න, එහෙම නැත්නම් ඔබෙන් අනවශ්‍ය විදිහට වාසි ගන්න මිනිසුත් ඉන්නවා කියන එක මතකේ තියාගෙන ජීවත් වුණාම ඔබට හොඳට ජීවත් වෙන්න පුළුවන් මේ ඉන්නවටත් වඩා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැත හයයි එකසිය හැත හය අංකයට ඔබ

0: පාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලකන මොවදින් දේසල්
2: මගේ පෙරලි පෙම්වති
1: ඉන්තික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
3: මේ කතාව කියනවා මාව තෝරගත්තේ.
4: මට මිනිස්සය ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ.
3: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
5: පූර්විකාගේ
3: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
6: සරණං නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයල බල්ල තියෙනවනේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නෑ.
1: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
7: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
9: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: සතියග ලක්කඬ.

0: උදේ 7 විනාඩි 13 වෙලාව වහිනවා වහිනවා වහිනවා ඉවරයක් නැහැ. ඒ වුණාට කියලා තිබ්බෙනම් එල්නීනෝ එකක් එනවා පායනවා නේද? ගෝලිය උණුසුම වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට නියන් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් මෙහෙම එකක්. එතකොට දැන් නාසයක ඇතුළු මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු කලගුණ විද්‍යාංශවලට වැරදුනාද? හරි. තාම ඔය කියන එල්නීනෝ එක පටන් ගත්තේ නැද්ද? හරි. එල්නීනෝ ගැන දැන් ඉතින් ලෝකයේ තැන් තැන්වල පුංචි පුංචි කතාබහක් සිද්ධ වෙන වෙලාවක්. අතන මොකක්ද නනේ එල්නීනෝ එකක් කිනවා කියලා කියන්නේ.
1: ඔව් දැන් මම අහගෙන නලිනුත් අද ඒ කියන්නේ පුවත්පත්වල තිබ්බ වාර්තාව කිව්වා. දැන් මේ අලුත්ම දත්තවලට අනුව මදුෂංක දැන් මේක වර්ධනය වෙන සාමාන්‍ය එල්නීනෝ එකක් නෙවෙයි. ඉතිහාසයේ 1950න් පස්සේ වාර්තාව අර කියන්නේ සුපර් එල්නීනෝ එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. දැන් මේක වෙන කතාව තමයි. මේක සාගරයේ වෙන සංසිද්ධියක්. විශේෂයෙන්ම මේ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යකට වඩා සෙල්සියස් අංශක 2ක් හෝ ඊටත් වඩා පොඩි ගානකින් ඉහළ යනවා කියලා තමයි අනුමාන කරන්නේ. වෙන්නේ
0: කලින් කියලා තිබුණා සෙල්සියස් අංශක 2ක් සෙල්සියස් අංශක 6ක් අතර ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා.
1: මේ මෙහෙම සාගර උෂ්ණත්වය ඉහළ යනකොට ලෝකේ කාලගුණ රටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. මේක තමයි මේ එල්නීනෝ තත්ත්වය කියන එකනේ. වහින්නේ නැත්නම් වහින්නෙම නැහැ. එන නියඟයක් එනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ වහින කාලෙට වහින් නැතුව යනවා. වහින් නැති කාලෙට වහිනවා. ඒ කියන්නේ කාලගුණ අපි කියන කාලගුණය කියන්නේ දැන් අපි සාමාන්‍ය තත්ත්වෙනේ. ඒ කියන්නේ
0: වැඩේ අන්‍ය පොරොස් වෙලා
1: යනවා. ඒකෝට දේශගුණ தத்துவයන් පවා වෙනස් වෙනවා කියන කාරණාව තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතකොට දේශගුණේ කොහොම අපි දන්නවා මේ කාලෙට මෝසම් වෙසි වහිනවා, නිත්‍යදික මෝසම්, අන්තර් මෝසම් මෙහෙම එක එක අපිට තියෙනවා කාලයක්. ඒ කාලේ තමයි අපි වගා කරන්නේ කුඹුරු වලට බහින්නේ. එතකොට මේ ටික උඩු යටිකුරු වෙනවා කියන කතාව තමයි මේ කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන එක නෙවෙයි වෙන්නේ. ඒ කියන්නේ වහිනකොට ගම් වතුර එන්න වහිනවා.
0: ඔව් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ යලමහා මේ හරියට ඔය කන්නවල් වෙනස් වෙන්න පටන් ගන්න ඒ අදාළ කාලෙදි වැස්ස ලැබෙන්නේ නැහැ. උගනේ අපිට ඊට පස්සේ කෘෂිකර්මාන්තයට බලපාන කාරණේ වෙන්නේ නැරනේ.
1: ඔව්.
0: හරි. ඉතින් මේක මේ අපි හිතනවට වඩා වැඩි පොඩ්ඩක් වෙනස් තැනක තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් මේකට මේ නිසා ලෝකයට වෙන බලපෑම ටිකක් වෙලා බලද්දී සාගර උෂ්ණත්වය මේ විදිහට අසාමාන්‍ය විදිහට ඉහළ යාම නිසා ලෝකයේ කාලගුණ රටාවන් සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. ඒක අන්ත දෙකකින් අපිට දකින්න පුළුවන්. එක්කෝ දැඩි නියගය සහ ලැවගිනි වගේ දේවල් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වගේ කලාපීය ප්‍රදේශවල දැඩි වේලි කාලගුණයක්, එතකොට ජලහිගයක්, නියගයක් සහ විනාශකාරී ලැවගිනි ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි මහා ගම් වතුර සහ කුණාටු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ, එතකොට ඇමරිකානු මහද්වීපයේ බලාපොරොත්තු නොවන අධික වර්ෂාවන් සහ මාරාන්තික ගම් වතුර නායම් සහ කුණාටු ඇතිවිය හැකියි කියලා ගණනය කිරීමක් කරලා දෙන පුරෝගතනයක් කරලා
1: තියෙනවා. දැන් අගෝස්තු වෙනකොට හුඟක් වෙලාවට පායන කාලෙන් ඉන්නේ. දැන් ඔය අපි බලන් ඉන්නේ දැන් වහිනකොට අපිට කරදරයක් වගේ පේනුණාට සමහර වෙලාවට වැස්ස නැතුව අපිට සතියක් එකහමාරක් ඉන්නකොට තේරෙන්න ගන්නවා ඉතිහාසයේ උණුසුම්ම තත්වයන් මේ පෘථිවිය ඇතුලේ සමහර පැතිවලට වාර්තා වෙයි කියලා තමයි මේ සුපර් එල්නීනෝ තත්වයත් එක්ක ගණන් හදලා තියෙන්නේ.
0: මේ 2026 අවුරුද්දේ ආරම්භය වෙනකොට මෙහිමයි තත්ත්වය. ඒකෝට 2027 අවුරුද්ද ලෝකයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වෙන උණුසුම වසර බවට පත්වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා කියලත් මේ පිළිබඳ පරිසරවේදීන් අදහස් දක්වලා තියෙනවා.
1: දැන් මේකට කොහොමද ලෑස්ති වෙන්නේ මදුෂංක? දැන් අපි හැමදාම මෙහෙම වෙයි කියලා මේ බය කර කර ඉඳලා හරියන්නේ. මේකට කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක ගැන දැන් සමහර රටවල මේ ඒක වෙනම අධ්‍යනයක් සහිත වෙනම විශේෂඥ කණ්ඩායම් සහිතව, ඒ කියන්නේ මේ අපි හිතුමතේට යුද්ධ කරනවා වගේ නෙවෙයි ඈ. ලෝකේ යුද්ධ ඇති වෙනකොට අපි එහෙම මෙහෙම බය වෙනවනේ. එහෙම නෙවෙයි. ඒත් අතරම අපිට ඒකේ බලපෑම තියෙනවනේ. ඒ වගේ නෙවෙයි. කාලගුණය කියන එක වෙනස් වෙනකොට අපිට ඒව අතින් අල්ලලා නවත්තන්න බෑ. සාමගි විසුම් ගහලා නවත්තන්න බෑ. එතකොට ඒක දැනෙන එක ඒක ආහාර වලට බලපාන හැටි, ජලයට බලපාන හැටි, ලෙඩ රෝග වලට බලපාන හැටි අපිට නවත්තන්න බෑ. ඒ නිසා දැම්ම තියා සියලු රටවල් මේකට ලෑස්ති වෙනවා. අපිත් කල් යවන්නේ නැතුව මේකට ලෑස්ති වෙන්න ඕනේ. අපි විදිහට මොනවද කරන්න ඕනේ කියලා අපි ඉස්සරහට හොයලා බලමු.
0: දැන් මේ සුපර් එල්නීනෝ තත්ත්වයේදී විශේෂයෙන්ම කන්න මාරු වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. යලමහ වෙනස් වෙන්න පුළුවන් සමහරට එහෙම ප්‍රශ්න වෙන්න බලුවන්. එතකොට මේ වැඩන වැස්සත් එක්ක මං ඊයේ ඔය මහරගමදී අංකල් කෙනෙක් හම්බුණා. සාමාන්‍ය පොඩි බිස්නස් එකක් කරන් ඉන්න ඒ අංකල් මගෙත් එක්ක කියනවා, පුතා මේ ගැන කවුරුත් අවධානය යොමු නොකළාට මිනිස්සු විදියට අපිට මේවට මුණ දෙන්න පුළුවන්කම තියෙන අඩුම දරමේ අපේ ගෙදරක මඤ්ඤොක පැලයක් හරි ඉඳලා අපි යම් කිසි ආර්ථික අවපාතයක් ලෝකේ සිද්ධ වෙනවා නම් ඒකට මුණ දෙන්න සූදානම් වෙනවා. හරි. මං ඊට පස්සේ කිව්වේ නියගයක් ආවොත් අංකල් හරි වෙන දෙයක් අපි පුරෝගතනේ කරන්න නැතුව අපි පොඩි උත්සාහයක් දාලා බලමු පුතා. හරි. එන විදිහට මුණ දෙමු. හිතන්නකෝ මේ නියගයක් එන්නේ නැතුව ගංවතුරක් කව කියලා. හරි. එහෙම වුණොත් මිනිසුන්ට ගන්න බුණ නෑ. අපි නෙගටිව්ම මේක ගන්නෙ. මේ කතාව හරි වටිනවා. මම මේ උදේ පාන්දරම කියන්නේ. දැන් මේ දවස්වල වැස්ස වැඩන ඕනේ නැණි. හරි. ඉක්මනින් පළදාව ලබා දෙන භෝග වර්ග, පළතුරු වර්ග, එතකොට එළවලු වර්ග මොන මොනවා හරි වගා කරගැනීම ඇතුලේ ආහාර සුරක්ෂිතතාවය හදාගන්න පුළුවන්. මේ පිළිබඳව ලෝකයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මොකද සුපර් එල්නිනෝ එකක් වෙලාවේදී පුළුවන් හැම වෙලේම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අවධානය යොමු කරන්න තමයි ලෝකයේ බහුතරයක් රටවල් උත්සාහ කරමින් ඉන්නේ. මොකද මෙහි අවසාන ප්‍රතිඵලෙ ගංගතුරක් ආවත් නියගයක් ආවත් මිනිසුන්ගේ කුසටනේක දැනෙන්නේ. ඒ නිසා ඒ සඳහා සූදානම් වීම වටිනවා. මේක මේ කවුරු හරි ඇවිල්ලා නේද ඇට වර්ගයක් දීලා මේක හිටෝ ගන්න කියලා ගන් ඉන්නේ නැතුව. හරි. මඤ්ඤොක්ක දණ්ඩක් වෙන්න පුළුවන්, බතල වැලක් වෙන්න පුළුවන්, තමන්ට පුළුවන් දෙයක්. තමන්ගේ වගා භූමිය ඇතුලේ, තමන්ගේ ඉඩකඩ ඇතුලේ වගා කරගෙන මේ එන පරිසර තත්ත්වයන්ට මුහුණ දෙන්න සූදානම් වීම වටිනවා කියන කාරණේ තමයි අපිටත් උදේම කියන්න තියෙන්නේ. උදේ 7:20 අපි විරාමයක් අරගෙන යමු.

රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සතියක ලක්හඩ.
1: හතයි විනාඩි 46යි ප්‍රශ්න දිනනද වැඩ.
2: ප්‍රශ්න කියන්නේ දැන් මේ උඟක් අය ඒක අපේ ප්‍රශ්නේ තමන්ගේ වගේ කරගන්නවනේ. ඒක තමයි මරු.
1: ඒක හොඳයි. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ වගේ කරගන්නේ හොඳයි. ඉතින් ඥානවශ්‍ය ප්‍රශ්න නම් දාගන්න එපා. නිකන් උත්තරයක් තියෙන ප්‍රශ්නයකට නේද? උත්තරයක් හොයාගන්න එක හරි වටිනවා. ඉතින් අපි අහපු ප්‍රශ්නේ පොඩක් මතක් කරලා ඉන්න ඕන රටේ.
2: ඔව්. ඔයා ප්‍රශ්නේ මතක් කරගෙන මම මේ කියන්නම්. මේ යාළුව ටිකක් මේ ඉස්සරහම මට මුලින්ම යන page එකේ යාළුව ටිකක් මම කියන්නම්. මේ හැබැයි හරියට නම් මුලින් යවපුවායි තමයි කියන්නේ. හොඳේ. එහෙමත් එකක් තියෙනවා. ජයතිලක ඇහැලියගොඩින් කොරියාවෙන් කසුන් දිලිනි. දිලිනි කොහෙන්ද කියලා නෑ හොයන්න බෑ. ශ්‍රියානි තලපත් පිටියෙන්. ඊට පස්සේ මාෂි ගලේවලින් ආනන්ද නාන්වත්තෙන් හලාවතින් තුෂාර ශිරාණි මඩහපොලින් කෑගල්ලින් ශශික මග්ගුණින් හිරන්ති මුල්ලේරියාවෙන් රොෂානි කොට්ටාවෙන් රේණුකා ඇහැලියගොඩින් සුජීව ඊට පස්සේ කවීෂ හෝ කවීෂා යාගේ කොහෙද ප්‍රදේශ කියලා නෑ රබ කිව්ව විදිහට ඒ උපයත් ලේසියේ රැනපාණෙන් ලෝචනා හෙලිගුඩින් සුජිත් මුගක් අයගේ මුලින්ම උත්තරේ පේන්න තියෙනවා. ඒක අපිට පේජ් එක ඇතුළට යන්න බෑනේ. පොතු හැරින් ප්‍රියංග ඔහොම ඔහොම යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔයා මුලින්ම නම ගම සටහන් කරලා උත්තරේ සටහන් කරා නම් අපිට ඔයාගේ මේ උත්තරෙත් අහුවෙනවා. ඔන්න දැන් ෆස්ට් පේජ් එකේ ඉන්නේ නැහැ කිව්වා. අනිත් පේජ් වලට යන්න කලින් ඉක්මනට ඒ ටික හදලා එවුවනම් හරි. උත්තරෙත් හදන්න ඕනේ.
1: උත්තරේ වරද්දගෙන දිනන සමහර අය සමහර අයට පොඩ බැටල්ලා දිනන සමහර අය හරියට හිතුවේ නෑ. නිකන් එහෙම මෙහෙන් ගණන් හදලා බලුවා. නිකන් එකපාරේ නෝ උත්තරේ තමයි උත්තරේ කියලා හිතුවා. මේක ඇතුලේ පොඩි ආට් එකක් තියෙනවා. මේ ආට් එක තමයි හොයාගන්න ඕනේ. ඕනම ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න ආට් එකක් තියෙනවනේ නඩේ. ඔව් සමහර ඒවා එක්ස්පීරියන්ස් කළා අපි කියන මේක නේද? සමහර ගැටිය මනෝමයෙන් අදිනවා. ගල උත්තරේ කියන්නේ. දෙහෙම මේ එකේ ගායට එක එක දක්ෂතා තියෙනවා. විශේෂයෙන් ගණන් වගේ සබ්ජෙක්ට් එකදී මට නේද අතේ ඇඟිලි මදි සමහර ගණන් හදන්න. එහෙම අය ඉන්නෝ. එහෙම තමයි. කොහොම හරි ගමක් නැහැ. පවුලක් විදිහට එකතු වෙලා ඕනම ප්‍රශ්නයකට උත්තරයක් කිව්වොත් මම හැමදාම විශ්වාස කරන දේ තමයි ඒකෙදී නම් අපිට හරි උත්තරයක් හම් වෙනවා රණී. ගොඩක් වෙලාවට ලැබෙන්න තියෙන උත්තරේ සාකච්ඡා කරලා එහෙමනේ එන්නේ. හැමෝගේම අදහස් එක තුනට පස්සේ හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. මම ප්‍රශ්නේ අහලා ඉන්නම්. අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද?
2: සරලයි.
1: අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. මම අහන්නේ තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද කියලා. උත්තරේ ඉක්මනටම හොයාගෙන අපිට WhatsApp කරන්න නමගම සටහන් කරලා 0703 935 937 අපේ නම්බේක. එතකොට මේ තව වැඩක් තියෙනෝනේ නේද? ආටිස්ට් කෙනෙක් වෙන්න. ඉතින් ආට් එක ඇතුලේ තියෙන සිංගින් එක ඇතුලේ තියෙන හැමෝටම අපි කියනවා ඉක්මනටම ඔයාට හොඳටම ගායනා කරන්න පුළුවන් ගීතයක කොටසක් ගායනා කරලා රෙකෝඩ් කරලා අපිට ඉක්මනටම එවන්න. 0706 366 166 0706 366 166 මෙලම WhatsApp කරන්න. එතකොට පුළුවන් ඔයාට ඔයා දැකපු හිමි නේද බොහොම ඉක්මනට හැබැයි කරගන්න.
2: කවුරුත් ඔයා දැන් වැඩේට ආසයි. හැබැයි මේ වැඩේ කවදාවත් ට්‍රයි කළා නැහැ කියලා හිතන්නකෝ.
1: චුට්ටක් ට්‍රයි කරන්න.
2: අනේ

0: Santiago, La Cana.
1: උදේ 7:52 වෙලාව අපි සතියක ලක්කන්න ඉන්නේ. රනිල් දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තැන තැන එක එක ස්කෑම් ක්‍රියාත්මක වෙනවා. මේ අලුත්ම සෙල්ලම ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. මේ දවස්වල ඔබේ ගෙදරට මේ පොඩි වෑන් එකක් වගේ එකක් එන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය තුලේ තවත් කෙනෙක්ව දැනුවත් කරන්න අපේ සමාජයේ කටයුතු කරන විදිය. හරි. ඒගොල්ලෝ එන්නේ මේ විශ්‍රාමිකයට පහසු ගෙවීමේ ක්‍රමයට සෝල පැනල් එකක් දෙනවා 79,000කට කියලා. දිහිම ඇවිල්ලා ඒකට මූලික ගෙවීමක් කරන්න කියලා රුපියල් 20,000ක මුදලක් ඉල්ලනවා. හරි. දැන් සමස්ත සෝල පැනල් එක 79,000යි. ඒකට රුපියල් 20,000ක මුදලක් ගෙවන්න කියලා කියනවා. එතකොට මේ මුදලට හරියන විදිහට සෝල පැනල් එකට අවශ්‍ය යුනිට් එකක් කියලා පොඩි චයිනිස් ඉලෙක්ට්‍රික් කුකර් එකක් දීලා මාරු වෙනවා. හරි. එතකොට ඒක රුපියල් 20,000ක් වටින එකක් නෙවෙයි. ඊට පස්සේ කියලා යනවා නමගම ලියාගෙන නේද? ඔබට අදාළ කාඩ් පතක් දෙනවා. මේ මාසෙකට සැරයක් ඇවිල්ලා මේ මුදල් එකතු කරනවා. එතකොට වාට මේ විශ්වාසය තහවුරු වෙන විදිහට තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඉතින් හැබැයි ඉක්මනට මේගොල්ලෝ ගෙදරින් මාරු වෙන තමයි බලන්නේ. ගොඩක් කාලවට තරුණ දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒගොල්ලන් ඉක්මනට මාරු වෙලා යනවා. වැඩි ඒ ගේම් එක ප්ලේ කරන්න ලෑස්ති නැහැ. හරි. අවබෝධය හරි අඩු. විශ්‍රාම වයසේ ඉන්න මේ වෙලාවේ ලයිට් බිල ඉතුරු කරගන්න ඕන වගේ හිතන නේද? එහෙම අම්මලා තාත්තලා ඉන්න තැන් වල තමයි මේගොල්ලෝ අවතීර්ණ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ අය පිළිබඳ තොරතුරු විස්තර සමහර රාජ්‍ය නිලධාරීන්ගෙන් ලබා ගන්නවා. ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයගෙන් ලබා ගන්නවා. කොහොම හරි ඔබේ පොකට් එකේ තියෙන ගානට තට්ටු දාන්න ගොඩක් අය බලන් ඉන්නවා. නේද? අපි සයිබර්ජින් එකේ හැමදාම කතා කරනෝනේ මේ වගේ සිදුවීම් සම්බන්ධයෙන්. ඔබේ මුදල් ටික කොල්ල ගන්න විවිධ ක්‍රමවේදයන් ඇතුලේ මිනිස්සු උත්සාහ කරමින් ඉන්නවා. මිනිස්සු නරකයි නපුරුයි කියලා ටිකක් අපි නොහිතන දැන් ටිකක් ඉන්නවා. සමහර වෙලට හරි සංවේදී කාරණාවලට තමයි කතා කරන්නේ. මොන අපිට හිතෙනවා මේ මිනිස්සු හරි අවංකයි. මෙයා හරි හොඳ කෙනෙක්. මෙයා තමයි මේ වෙලාවේ අපිට ඉන්නේ එකම විකල්පය ගැලවුම වගේ අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ තරමට ඔවුන් සංවේදීව අපිව ඒ තැනට ගේන්න දක්ෂයි. හරි. මේ ඔන්ලයින් එකේ වෙන දේවල් ඊට අමතරව ගෙට බහැලා මේ විදිහේ ගේම්ස් දෙන විදිහ. හරි. ඒත් එක්කම මේ පහුගිය කාල පරාසය කතා වුණා. මෑතක දිනක් අපිට සම්බන්ධයෙන් ලොකුවට තොරතුරු වාර්තා වුණේ නැහැ. මට මතක නම් දැන් ওই ගෙවල් වලට එන කාන්තාව ඉන්නේ. කාන්තාව හරි ආසයිනේ. තියෙන කර ආභරණ ඔක්කොම දාලා නිකන් නේ සෝබනේට ලස්සනට ඉන්න. ඒ හස්බන්ඩ්ල එහෙම වැඩට ගියාට පස්සේ මේ සොරකණ්ඩායම් ඉතාම සූක්ෂමව හොයලා බලනවා ගෙවල් වල තියෙන ආර්ථික වටපිටාව. හරි. මේගොල්ලෝ කොයි වගේද? නෝන එළියට යන්නේ කොයි වෙලේද? ගෙදරට එන්නේ කොයි වෙලේද? මේ වගේ තොරතුරු පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒගොල්ලෙනෝ ඔය මේ සූඳ විලවුන් වර්ගෙහිම අලෙවි කරන්න. එහෙම ඇවිල්ලා මේ ගෙදරට කතා කරලා මේ සුවඳ විලවුන් වල සුවඳ බලන්න කියපම සමානට ඔය ක්ලෝරොෆෝම් වගේ රසායනයන් පාවිච්චි කළා සිහිමුණු ජාකරන්න පුළුවන්. හරි. ඒ එහෙම කරලා තමන්ගේ කන කර ආභරණ ටික ගලවගෙන යනවා. අන්තිමට සිහිනේකට මේ වෙච්ච දේ හිතා ගන්න බෑ නේද? හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ.
2: වෙලා තියෙන දේ වෙනස පොලිසිය තමයි
1: යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට අවශ්‍ය දේවල් අපිට ගිහින් වෙළඳ පොලින් මිල දී ගන්න පුළුවන්. හරි. පොඩ්ඩක් ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ. අපිට අද කාලේ කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ නේද?
2: ඔව්. අපි කතා කරන රතවාහන වැරදි වලට අලුතින්ම වෙන්න යන දේ ඩිජිටල් වලින් කොහොමද මේක ගණනය කරන්නේ? අල්ලන්නේ මොකද්ද? අකුසලතා ලකුණු කොහොමද එකතු වෙන්නේ? ලයිසන් එක සිස්ටම් ගත වෙන්නේ කොහොමද? ඒ ගැන ඔක්කොම කතා කරන සුමුතු රත්නායක මහත්තයාත් එක්ක උදේ 8ට සයිබර් ජෙන් වලින්.
1: එහෙනම් දිගටම FM 93.5 FM 93.7 අපි වහගෙන ඉන්න. ඒ අතරතුරේ අපි ප්‍රශ්න ඉක්මනටම මතක් කරන්න. මීට අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද කියලා අපි ඇහුවේ 0.7, 0.3, 93.5, 93.7 ඉක්මනටම ඔබේ පිළිතුර ලබා දෙන්න.

0: නැගෙන ඉන්නේ උදේ 8යි විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
7: සතියග ලකනේ.

0: සතියක ලක්හඩ
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත, රටටම සම්පත.
4: වාසනාවන්ත උදෑසනක් උදේ 8යි විනාඩි 6යි වෙලාව. අපි සයිබර් අවකාශය, සයිබර් සංවර්ධනය පිළිබඳව, නැත්නම් ඩිජිටල් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව හැමදාමත් කතා කළා. කතා කරන්න වේදිකාවක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට වැඩිම කාල පරාසයක් ඇතුළේ රටේ ඩිජිටල් පරිවර්තන යුගය පිළිබඳව කතා කරන්න ගුවන් කාලය වෙන් කළා. මේ ලකඩ සයිබර් ජෙන් කියන කාරණේ අපි ආඩම්බරයෙන් මතක් කරමු. ඉතින් ඔය ඩිජිටල් පරිවර්තන යුගය ශ්‍රී ලංකාව ඇතුළේ නිර්මාණය කරද්දී විවිධ මානයන්ගෙන්, විවිධ පැතිකඩයන්ගෙන් විවිධ හැඩයේ යෝජනාවන් එනවා, ව්‍යාපෘති එනවා. ඒ ව්‍යාපෘති සියල්ල පිළිබඳව රණිල් අපි දිගින් දිගටම කතා කළා. දැන් පෞගිය සතියේ මේ බිමල් රත්නායක ඇමතිතුමා ටිකක් වෙනස් විදිහේ කතාවක් පාර්ලිමේන්තුවේ කියන.
5: ඔය දැන් මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කරනකොට, දැන් ලංකාවේ ප්‍රවාහනය මේ අපි දන්නවා මෙට්‍රෝ ඇවිල්ලා තියෙනවා නේද, විවිධ ප්‍රවාහන මාධ්‍ය සිස්ටම්ස් ගැන කතා කරනවා. මේ මේ ඔක්කොම හැදෙනකොට හුඟක් කාලෙක ඉඳන් කතා වුණු දෙයක් තමයි මදුශංක, මේ රථවාහන වැරදි වලට කිසිම බග විභාගයක් නැහැ කියන. කියන්නේ එක තැනකින් වරදකර වෙලා මේ මාස ගණක් ගිහිල්ලා උසාවියෙන් ලයිසන් එක තහනම් කරලා තිබ්බා, ටික කාලයක් ගිහිල්ලා ආයෙමත් බලපත්‍ර හම්බුනාට පස්සේ ඔහු නිකන් වාහනේ යන්නේ මේ පාරේ යන්නේ ආයි වැරදි කරේ නෑ වගේ, මම නිකන් අලුතෙන් ඉපදිලා වගේ.
4: අනිත් එක මේ දැන් සුමුදු රත්නායක මහත්තයා එහෙම එකතු වෙලා තව වැඩක් කරානේ, මේක ලොකු වරදක් නේ. දැන් අර ඒ වෙලේම දඩේ ගෙවන්න පුළුවන්. එතකොට මේක ඕනතරම් වැරදි කරනවා.
5: ඔව්, ගිල්ටි ෆීලිං එක ගෙන්නෙම නෑ. ආ,
4: يعني මට ඕනතරම් ඉරි කපන්න පුළුවන්. ඒ වෙලේම කාඩ් එකෙන් පේ කරා, ගව් පේකෙන් ගෙවලා දැම්මා, ලයිසන් එක අරගත්තා.
5: ආවා. ඔව්, දැන් ඉස්සරහට එහෙම බෑ. අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේදී කියනවා මේ අකුසලතා ලකුණු. එහෙම නැත්නම් මේ වැරද්ද කරාම ඔයා ඒ වැරද්ද වා හිතේ තියාගත්තේ නැත්නම් ලයිසන් එකේ සිස්ටම් එකේ තියෙනවා. ඉස්සරහට පොලිසියට බලපලා පෙර වැරදි තියෙනවද? දැන් ගෙදරනේ අපිට ඔක ප්‍රශ්නේ තියෙන්නේ. වයිෆ් පෙර වැරදි මතක තියන් ඉන්නවනේ. ඒ වගේ මේක සිස්ටම් එකට දානවා. මේක ඇත්තරම මේ ප්‍රවාහන ශිෂ්‍රේ වෙන රටවල තියෙන ඉතාම හොඳ ලක්ෂණයක්. මොකද රේදුරු විනය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ විනය හදන්න තියෙන හොඳම දෙයක් තමයි. මොකද එතකොට අපිට පේන්න තියෙනවා අපි මෙච්චර වැරදි කළා තියෙනවා, ඒක පොලිසියක් දකිනවා, ඒක නැවත චෙක් කරනකොට, ලයිසන් එක ගන්නකොට ඒක අපිට බලපානවා. අයිබෝන් සුබෝදේශනක් කියලා ඔබතුමා පිළි අරගෙන මේ වැඩේට කරගහලා නින්නේ ඔබතුමා. අපි එමදී දැනගන්න ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක, ඒ වගේම ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්කයි අපි කතා කරන්නේ. මොනවාද මේ ඩීමෙරිට් සිස්ටම් එක, මතුබා කියෝ සිස්ටම් එක කොහොමද ඉස්ලාම අපිට පැහැදිලි කළ දෙන්නේ සුමුදු මහත්තයා?
6: සුබදේශනක් කරන්නේ මේ ඩීමෙරිට් නැත්තම් මේ රියදුරු අකුසලතා ලකුණ මම මුලින්ම පොඩ්ඩක් ප්‍රවේශය ගන්න, මේ මදුසංක කියපු කතාවත් එක්ක අර අපේ අතින් පොඩි වැරද්දක් වුණාද කියන එක, මේ ගව්පේ වලින් දඩ ගහලා මේ වෙලාවම ගෙවන්න දීලා ඊට පස්සේ තව දඩයක් ඕනනම් ඒක නිකන් ඔක ඇත්තටම ඔය මුලින්ම අපි ඇත්තටම පොලිස්පත්තුමත් ඒ වගේම ඊට අදාළ රථවාහන සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්තුමත් එක්ක තිබුණු සාකච්ඡාවේදී අපි එතුමන්ලට පොරොන්දුවක් දීලා තමයි පළවෙනියට මේ රථවාහන දඩ මේ ඔන් ද ස්පොට් එහෙම නැත්නම් මේ ස්ථානයේම ගෞපය හරහා ගෙවීමේ පහසුකම් ලබා දුන්නේ. එකක් අපේ පැත්තේ පොරවැසියගේ පැත්තේ ලොකු රස්ති ආදුවක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිමාඩු දවසක එහෙම නැත්නම් රාත්‍රී කාලයේදී වගේ දඩේකට වුණොත් අපේ හිතමු දුර බැහැර ලංකාවෙන් පිටතට ගිහිල්ලා තිබුණොත් ඒක දෙවිධයකට වුණා. එකක් ඔවුන්ට අනිවාර්යයෙන්ම සාමාන්‍ය රටේ පුරවැසියෙක් කියන්නේ නීතියට අවනති පුරවැසියෙක් නම් ඔහුට සිදු වුණා නැවත දිනයක් අපේ හිතමු උදාහරණයක් විදිහට යාපනය ගිහිල්ලා කොළඹ වෙන වෙලාවක වගේ මේ වගේ වැඩකට වුණොත් එක්කෝ ඔහු කොළඹට ඇවිල්ලා තව දිනයක යන්න වෙනවා රියදුරු බලපත්‍රය අරන්ගෙන. එහෙම නැත්නම් මේ එදා නැවතිලා ඉඳලා ඊළඟ දවසේ තැපල් කාර්යාලයේ ආරණකම් ඉඳලා, මොකද ඒ ඒ ඒ තිබුණ ප්‍රශ්නේ හින්දා තමයි ඔන් ද ස්පොට් දඩ ගෙවන්න අපි ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ. ඒක අපි එකක් ලොකු ව්‍යාපෘතියක් විදියට මේකට ජනතාව හුරු කරන්න ඕන හින්දා පළාත් මට්ටමින් අරගෙන ගිහිල්ලා සාමාන්‍ය මාස 6ක වගේ කාලයක් අපිට ගත වුණා. ඉතින් ඒක ගත වෙලා ඒක තිබුණා. නමුත් අපි පොලිස් පුත්තුමාට දීපු පොරොන්දුවක් තිබුණා. දීලා තිබුණු පොරොන්දුව තමයි අනිවාර්යයෙන්ම මේකත් එක්කම අපි මේ රේදුරු අකුසලතා ලකුණු එහෙම නැත්නම් ඩිමෙරිට් සිස්ටම් එකකුත් හඳුන්වා දෙනවා කියන එක. ඉතින් ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් මේක අපි බැලුව මොන වගේ ක්‍රමවලින්ද මේක ගේන්න ඕන කියන. ඉතින් ඒක මූලික වශයෙන්ම අපිට මේකේ සාමාන්‍යයෙන් මේ රේදුරු අකුසලතාවල අකුසලතා ලකුණු දීමේ බලය පැවරලා තියෙන්නේ පොලිසියට නෙමෙයි. මේක සාමාන්‍ය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රේදුරු බලපත්‍රයේ තියෙන්නේ. එතකොට රේදුරු බලපත්‍රයත් එක්ක තමයි මේ අකුසලතා ලකුණු ටික එන්නේ. ඉතින් එතකොට රේදුරු බලපත්‍රය වළංගුභාවය අවලංගු කිරීම තියෙන්නේ නීතියෙන් ඇරෙන්න සාමාන්‍ය පොලිසියට බලයක් නැහැ රේදුරු බලපත්‍රයක් අවලංගු කරන්න. එතකොට ඒක එක්කෝ උසාවියක් කරා එහෙම නැත්නම් රේදුරු බලපත්‍රයක් ලබා දීම සහ අවලංගු කිරීමේ බලය තියෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා. ඒතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එක්ක මේකේ සාකච්ඡාවක් තිබුණා. ඉතින් ඒ වගේම මේ ගෞපේ පද්ධතිය ආවත් දැනටත් කෙනෙකුට අපි හිතමු ගෞපේක තමන් ගාව හොඳ ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම් ගෞපේ පද්ධතියට ඇක්සස් වෙන්න ක්‍රමවේදයක් නැත්නම් ඔවුන්ට තාමත් තියෙනවා පරණ පුරුදු විදිහටම තැපල් කාර්යාලය හරහා ගෙවන්න. ඒකෙන්ද අපි මේකට තැපල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන සාකච්ඡාවට කිහිපයක් තියලා අපි මේක කොටස් දෙකකට කඩාගත්තා. එකක් දැනට මේ යන ගෙවීම් ක්‍රමවේදයේ ඔස්සේම ඔවුන්ට අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කිරීම. ඉතින් ඒක තමයි අමුතුමා කිව්වේ මේක පයිලට් ව්‍යාපෘතියක් එහෙම නැත්නම් නියම ව්‍යාපෘතියක් විදිහට සැප්තැම්බර් මාසේ ඉඳලා ආරම්භ වෙනවා. ඉතින් මේක අපිට අර ගෞපේ ක්‍රියාත්මක කරපු විදිහට කරන් යන්න බෑනේ මතු ශංකර. දැන් හොඳම දේ ගෞපේ අපි කරේ මුලින්ම කිව්වා බස්නාහිර පළාත පමණක් රථ වාහන දඩ ගෞපේ අරා ගෙවන්න. ඊට පස්සේ තව ටික කාලයක් දකුණු පළාත කියලා. නමුත් රේදුරු අකුසලතා ලකුණු අපිට එහෙම පළාත් මට්ටමින් දෙන්න බෑ. නීතියේ පොඩ්ඩක් පටහැනි භාවයක් තියෙනවා. මොකද බස්නාහිර පළාතේ වැරද්දක් කරොත් ඔහුට රේදුරුතා අකුසලතා රේදුරුවත් වැරදි වලට අකුසලතා ලකුණු වෙනවා. ඌව පළාතට ගියොත් නෑ. ඉතින් ඒකයි අපි මේ සැප්තැම්බර් නැත්තම් අදටත් දැනටමත් අපි මේකට සම්බන්ධ මේ ක්‍රියාත්මක වෙලා තියෙන. නමුත් මේක ලංකාව පුරා එක දිනයකදී කරන්න ඕනේ. ඉතින් ඊට අවශ්‍ය යටතල පහසුකම් සහ පද්ධතියේ තියෙන වෙනස්කම් ටික මේ දවස්වල අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක සාකච්ඡා මට්ටමින් යනවා. ඉතින් ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන දැන් කවුරු හරි හිතන්න ඕන අපි දැන් මේක ඇත්තටම කරන්න හදන්නේ මේ ගෞපේ ගෙවීම් හරහා සිදු කරන මේ ගෞපේ හරහා ගෙවීම් සිදු කරද්දී ඒ ගෙවන ගෙවීම් සිදු කරන රේදුරු බලපත්‍රයට තමයි මේ රේදුරු බලපත්‍ර අංකයට තමයි මේ අකුසලතා ලකුණු ටික එකතු වෙන්නේ.
4: මන් සමා වෙන්න මේ ලකුණු එකතු කිරීමේ ක්‍රියාවලිය රථවාහන පොලිස් නිලධාරී මහත්තුරුන්ට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් දඩේ ගෙවන ස්ථානයේදී මෙන්න මෙහෙම වරදක් වුණා ඒකට මෙන්න මෙහෙම දඩයක් අය කළා කියන එක මේ ලයිසන් එකට එහෙම නැත්නම් ඒ රේදුරු බලපත්‍ර අංකයට ඇතුළත් කරනවද? නැත්නම් පාරේම ඉන්න පොලිස් නිලධාරී මහත්තයාට හරි ඔයා ගෞපේ වලින් ගෙවන්න හැබැයි මෙන්න මේක වාගේ එකට මම එන්ටර් කරනවා කියලා එහෙම එන්ටර් කිරීමේ ක්‍රමවේදයක් තියෙන කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ?
6: ඒක ඇත්තටම පොලිස් නිලධාරියා හෝ කිසිම කෙනෙක්ගේ සම්බන්ධ වීමක් නොමැතිවම මොකද මං සංක අපි දැන් මම හිතන්නේ ගොඩක් අය පොලිස් රථවාහන දඩ ගෞපය හරහා ගෙවද්දී ඒකේ තියෙනවා තමන් කරපු වැරද්ද. එතකොට ඒ වැරද්දට අදාළ අකුසලතා ලකුණු ටික අපි පද්ධතියෙම තියෙනවා. එතකොට පොලිස් නිලධාරියාට යාළුකම තිබුණා කියලා ලකුණු හතරක් වෙන එකට දෙකක් දෙන්නත් බෑ. ඉතින් ඒ වගේම මේ සමහර විට ලකුණු දෙකක් තියෙන එකට පොලිස් නිලධාරියා පොඩ්ඩක් එයත් එක්ක නිකන් ආගෙව් කරන්න ආවා කියලා හතරක් දාන්නත් දැන්. ඉතින් අර එහෙම දේවල් වෙනව නේද? දැන් අපි ඉතිරිදී දැක
4: මේ වරදට අදාළ ලකුණු ප්‍රමාණයක් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නම් කරලා දෙනවා. ඒක ගන්න තමයි හම්බෙන්නේ.
6: ඒක තමයි. මොකද උතන රථවාහන වැරදි දැන් 28ක් වගේ තියෙනවා මම මතක විදිහට. ඉතින් ඒ රථවාහන වැරදි සියල්ලටම මේ හරියට මට ගාන මතක නැහැ රථවාහන වැරදි සියල්ලටම වෙන වෙනම අකුසලතා ලකුණු තියෙනවා. ඉතින් එතකොට ඒ අකුසලතා ලකුණු ටික ඔටෝමැටිකලිම තමන්ගේ රේදුරු බලපත්‍රයත් සමග ලින්ක් වෙනවා. ඉතින් ඕක තමයි නියම ව්‍යාපෘති හරහා වෙන්නේ. ඒතකොට නියම ව්‍යාපෘති හරහා පොලිස් නිලධාරියාට කිසිම දෙයක් කරන්න නැහැ. අර පරණ පුරුදු විදිහටම ගෞපය හරහා ගෙවීම සිදු කරලා ඊට පස්සේ තමන්ට ලැබෙන අර ගෙවීම් සිදු කරන්න එන රිසිට් පතේම තමන්ට ලැබෙනවා තමන්ගේ දැන් ලකුණු කීයක් වෙලා
5: තියෙනවා.
6: ඉතින් ඒකෙදී මම හිතන තාම අපි තීරණයක් විදියට දැන් කමිටුවක් පත් කරලා තියෙනවා. පොලිස් ප්‍රතිතුමා ඉන්නවා, ප්‍රමාණ අමාත්‍යංශ ලේකම්තුමා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම්තුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා, එතුමන්ලගේ පැත්තෙන් මම හිතන්නේ අවසන් තීරණයකට එයි. ලකුණු කීයේදීද සාමාන්‍යයෙන් අපි දැනට හිතන් ඉන්නේ ලකුණු 24කට එහා ගියොත් ප්‍රියදුරු බලපත්‍රය අවලංගු කරනවා කියන එක. ඉතින් එතනින් එහාටත් මං හිතන්නේ ආයි අපි පොඩ්ඩක් බලන්න වෙනවා. මේ මොකද මදුසංක අපි කවුරුවත් දන්නේ නැහැ මට මේ එක එක රතවාහන වැරදිවල තියෙන බරපතලකම. අපි පොඩ්ඩක් දන්නවා ඉරක් කැපුවොත් රුපියල් 2000යි. ඉතින් එහෙම එහෙම තියෙනවා. කලර් ලයිට් එකක් මේවා කරොත් රුපියල් 1000යි. එහෙම එක එක මුදලක් නේ තියෙන්නේ. මුදලයාගයක් මිසක් ඒ වැරද්ද බරපතලකම ගැන අපි දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා බරපතල කියන්නේ බීමත්ව රියපැදුරු මේ රියපදවාගෙන ගියොත් අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා කියන එක අපි දන්නවා. එතකොට ඒක බරපතල එකක් කියලා දන්නවා. ඒ
4: ඇරෙන්න දැන් බීලා එලවන්නේ
6: නැහැ. ඔව්.
4: ඒ බර දඩේ හින්දම ගොඩක් කාලවලට මත්පැන් පානය කරනවා නම් කවුරු හරි කෙනෙක් එක්ක ඩ්‍රයිවර් කෙනෙක් එක්කන් යනවා. එහෙම නැත්නම් දැන් ඒවට වෙන ක්‍රමවේදයන් තියෙනවා. මේ වෙනම අපේ වාහනේ වදවන රියදුරෙක් ලබා දෙන ආයතන තියෙනවා. දැන් ඒක ආරක්ෂිතයිනේ. දැන් මේ දඩයක් පැනවීම එහෙම නැත්නම් නීති වල තියෙන ශක්තිය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුලේ සිද්ධ වෙලා තියෙන හොඳ දෙයක්. සමහර වෙලාවට මිනිස්සු හිතනෝනේ අනේ මන් දන්නේ මේ ආණ්ඩු පුදුම විදිහට දඩ ගහනවා කියලා. නෑ පුදුම විදිහට දඩ ගහන්නේ ඔබ ඒ වර්ධන නොකරනවා නම් දඩේ හම්බෙන්නේ
6: නෑ. අනිවාර්යෙන්ම. ඉතින් එතනින් එහාට අපි දැන් චුට්ටක් බලන්න ඕන. දැන් මං ඊයේ දැක්කා වීඩියෝවක් අර මේ ඒ කියන්නේ වංගු පාරකට නෙමෙයි මං හිතන්නේ මෙහි අම්පාර කොළඹ බස් රථයක් සහ බදුල්ල මාතර බස් රථයක් එකිනෙක මූණට ගැටෙනවා. ඒ වීඩියෝ එක මං ඊයේ හවස දැක්කා. ඉතින් ඒකේ පැහැදිලිවම පේනවා එක බස් රථයක රියදුරෙක් වංගුවකත් නෙමෙයි ඉතාම අවදානම් ලෙස ඉදිරියෙන් බස් රථයක් එනවා. පෙනිපෙනී තමයි අර ඉරි දෙක ඩබල් ඉරි දෙකකුත් කපාගෙන ගිහිල්ලා අනිත් බස් රථයේ මූණට මූණ ගැටෙන්නේ. ඉතින් එතකොට ඒ අපි බලන්න ඕන දැන් මේ මේ පොදු ප්‍රවාහනය.
4: ඔව්.
6: එතකොට පොදු ප්‍රවාහනයේ මේ තියෙන මේ බස් රථයක තමන්ගේ රියදුරා හිතන්න ඕන තමන් එක ජීවිත කීයක් තමන් එක තියෙනවද? එතකොට අවම වශයෙන් ජීවිත 50කට හැයි බස් රථය ඇතුලේ තියෙනවා. එතකොට මේ සියලු දෙනාගේ ආරක්ෂාව කියන එක මේව කරන්න ඕන. ඉතින් ඊට අමතරව අපි වෙනින් ක්‍රමවේද දැන් තියන් යන රියදුරන්ගේ බලන්න. ඉතින් ඒ වුණාට ඒ වගේ වැරද්දක් කරොත් අපි දැන අපිට පුළුවන් වෙන්න ඕන ඒ වගේ ඉතාම අවදානම් එහෙම නැත්තම් කිසිම මේකක් නැතුව අර මේ පරීක්ෂාවක් නැතුව ඒ කියන්නේ ඉතාම අර පරිස්සම් ලෙස අවදානම් ලෙස රථයක් ගිහිල්ලා මූණට මූණ ගැටෙනවා නම් අපි ඒකට දෙන ලකුණු ප්‍රමාණය ගැනත් අපිට සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒකෙන් ඒක දැන් සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් කියන එකෙන් එහාට නිකන් අර ඉරක් කපාගෙන එන එක නෙමෙයි. ඒ කියන්නේ සිතාමතාම කෙනෙකු කිහිප දෙනෙක් මරණයට පත් කිරීමේ තත් කිරීමක් වගේනේ. එතකොට ඒ ලකුණු ටික දුන්නම දැන් ඕක දඩයක් එහෙම නැත්නම් උසාවි ගියොත් මං හිතන්නේ ඒක එතනින් ඉවරයි.
4: ඔව්.
6: හැබැයි ඒ වෙලාවේ රියදුරාට ලකුණු 6ක් 7ක් එනවනම් ඊට පස්සේ ඔහු දන්නව තව ලකුණු 10ක් වගේ එනකොට මගේ රියදුරු බලපත්‍රය කැන්සල් අවලංගු වෙනවා. එතකොට යම් කිසි කාලයක් මට නැවත ඉන්න වෙනවා. ඒ කියන්නේ ඔහුගේ රස්සාව නැති වෙනවා කියන එකනේ කියන්නේ. මොකද නැවත ඌට වාහනයකට නැගින්න බෑ. එතකොට එක්කෝ ඌට වෙනින් වැඩක් මොකක් හරි construction site එක හරි mason bas කෙනෙකුට මේ වගේ වැඩක් හරි මොකක් කරද යන්නේ.
4: ඒක නෝ කරසාව කරන්න බෑ.
6: ආ නැවත ඔහුට රැකියාව කරන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා තමයි අපි මේ මොකද අපි ගෙවන දඩ මුදල කියන එක ගැන දැන් එකක් පැහැදිලිවම් පොදු ප්‍රවාහනය ගත්තත් ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහනේ දඩ ගෙවන බස් එකේන ආදායමම නේ. එතකොට ඔහුට රතවාහන් වැරද්දක් කරන එක ඒකයි. ඉතින් අපි ගොඩක් වෙලාවට පාරට වාහනයක් දැම්මම අපි සාමාන්‍යයෙන් කියන කතාවක් තියෙනවා බස්සත දැන් උදාහරණයක් විදිහට දැන් මං ගෙදර ගත්තොත් මගේ භාර්යාව ගත්තොත් එයා වාහනේ එලවන්න වාහනේ පදවගෙන යන්න අකමැති හේතු දෙකයි තියෙන්නේ. එකක් පොදු ප්‍රවාහනේ තියෙන බස් රථ රියදුරන්න, අනිත් එක ත්‍රිරෝධ රියදුරන්න. ඒ දෙකෝල්ල ඇරෙන්න අනිත් කිසිම කෙනෙක් ගැන ඔහුට ඇයට පාරේ මම වාහනේ පදවගෙන යන්න බයක් නැහැ. මොකද ඒ වෙලා තියෙන්නේ දැන් බස් රථයක ගත්තොත් එම අර ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දඩයක් ගැහුවොත් ඒක ගෙවන්නෙත් බස් රථයේ ආදායම. එතකොට ඔහුට කිසිම අපේ මුදලක් යන්නේ නැහැ. පඩියෙන් අඩු වෙන්නෙත් නැහැ. ඉතින් බස්රතේ හිමියත් ඔව්ව බස්රතේ තියාගන්න ඕන කමට අර බස්රතේ හිමිකරු හිතන්නේ මේ ඉර කපලජ්ජියේ කීයක් හරි ආදායම් වැඩි කරගන්න කියලානේ. දතරත් ඊයේත් අර ඇක්සිඩන්ට් එක බලද්දි මේ ලංගම බස්රතය පහු කරන්න යද්දි තමයි අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපි පොඩ්ඩක් මේ ඌට මේ අකුසලතා ලකුණු අනිවාර්යෙන් ගේන්න ඕන. ඒකේ නියම ව්‍යාපතිය තමයි අපි සැප්තැම්බර්වලදී ආරම්භ කරන්නේ ලංකා පුරාම. ඉතින් ඒකේ ඊළඟ කතාව මම හිතන්නේ ඊළඟ විරාමයට යන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක ඉදිරියේදී ඔබ දැන් හිතන්න පුළුවන් මට ගෞපේ ඇප් එක නෑ, මම තැපල් කාර්යාලය හරහානේ ගෙවන්නේ. එතකොට මේක ඉතින් මට ලකුණු නෑනේ කියලා. නෑ ඒකත් අදාළ වෙනවා. ඒක තමයි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නදී.
4: අන්න ඒ කොටස අපි විරාමයක් කරගෙන කතා කරමු. මොකද ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ. මටත් ආව ප්‍රශ්නයක් තමයි රනිල් මේ සුමුද මහත්තය කතා කර කර ඉද්දී. දැන් මේක මේ ගෞපේ වලින් ගෙවනකොට නම් මේක ක්ලික් කරන්න තියෙනෝනේ. මම මේ වරද කරා, ඒකට රුපියල් 1000ක දඩයක් ගිව්වා. එතකොට ඒකෙන් ලකුණු භාගයක් අඩු වුණා, දෙකක් අඩු වුණා. මොකක් හරි ක්‍රමවේදයක් හැදෙනවා. සිස්ටම් එකට එතනින් ඇතුල් වෙනවා. හැබැයි මැනුවල් මේ වැඩේ කරනකොට තවමත් අර කාබන් කොලේ තියලා ඒකෙන් පිටපත් කරලා මේ දඩ එකතු කරන ආයතනවල ඒ වරදට දඬුවම සඳහා දඩේ ගෙවනකොට මේක කොහොමද සිස්ටම් එකට එන්න වෙන්නේ? එහෙමනම් දැන් අපිට කරන්න තියෙන එකම දේ තමයි සුමුදු මහත්තයලා සෑහෙන කාලයක් මහන්සිලා කරපු ගෞපේකෙන් ගෙවන්නේ නැතුව අහවව් ඒජි ඔෆිස් එකට හරි දෙබන් කතෝරට හරි ගිහිල්ලා දඩේ ගෙවපුවම ගැලවෙන්න පුළුවන් වගේ හැඟීමක් මේ කතාව අහගෙන ඉද්දී ඔබටත් එන්නේ මටත් එහෙම එකක් දැනුණා. අපි පැහැදිලි කරගමු. ඉදිරියට තවදුරටත් කතා කරමු. මේ පිළිබඳව නම් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අද වැඩසටහන අපි අනිත් දවස්වල කියන්නේ නැහැ නේ මේ කතාව. අද අපි බල කරලා කියනවා මේක අහන්න. මොකද ලංකාවේ බහුතරයක් ත්‍රී රෝද රථය වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන බස් රථ වෙන්න පුළුවන්, තමන්ගේ පෞද්ගලික වාහන වෙන්න පුළුවන්. අර සුමුද මහත්තය කියවනේ තුමගේ බිරිඳ අකමැති හේතු දෙකක් තියෙනවා. මම අකමැති තුනක් තියෙනවා. එකක් පොදු ප්‍රවාහන සේවය, අනිත් එක ත්‍රී රෝද රථ, අනිත් පැත්තෙන් ස්කූටර් පදංගෙන නංගිලා.
5: නැද මේකන මේ අපිට තියෙන අදහසට වෙනස් අදහසක් වෙනස් යෝජනාවක් හෝ විවේචනයක් මේ රජයට කියන්න ඕන දෙයක් ඔබට තියෙන්න පුළුවන්. අපිට මේ මැසේජ් එකක් තියෙන ඔබේ දුරකථන අංකය 0703 93 5 93 4 ඔබට කතා කරන්න අවශ්‍ය නැත්නම් කතා කරන්න අවශ්‍ය කරුණ ඔබ සටහන් කරන WhatsApp වලට අපි වැඩසටහනේ මේක ෂෙයා කරගෙන මේ පිළිබඳව සුබඳු මහත්තයාගෙන් අහලා අපි ඉස්සරහට කතා කරන්න සූදානම්. අපි විරාමයක් කරන්නේ 8:22 වෙලාව.

0: සතියක ලක්හඩ
1: වැසත්තෙක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගං වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 176 176 අංකයට

0: சாத்தியாக லக்கண உதயாட்ட வினாடி வீசினவே விழா வாபிமே கதா கரமின் சுமுதுரத்நாயக மாத்தேக்க ഡിജിറ്റൽ ആർത്തേ കടയത്തു അമാത്യാശി ജ്യേഷ്ഠ ഉപദേശക ഇവകും പ്രവീണ പറയണക്ക് എഞ്ചിനീയർ സുന്ദരത്നായക മഹാത്മത്തേക്ക് അപ്പൊ കഥാകരണം ഈ ഡിമെറിറ്റ് സിസ്റ്റം ഗമനത്തം കുശലത ലക്കുണു ലബാദീമേ വേണ്ട പിലിവല് റീതുരു ബലപത്രയാ ഹിമിക്കനിക് റീതുരു വൃത്തിയെ തുലി എമനത്തം റീതുരു കാര്യഭാരയെ തുലിയേക്കിരുന്ന വെറുതെ സംബന്ധയും യാമകിസി ലക്കുണക്ക് എക്കത്തു വേണോ ഈ ലക്കുണു വെടി കരകാനോണിന് സാമാന്യം ഇത് വിഭാഗിക്കതി വകേറണിൽ അപ്പൊ കൽപ്പന കരൻ ലക്കുണുടിക വെടി കരകാനോ ലക്കുണു സിയാക്കതിരുന്ന കൂടെ അപ്പൊ ദിനുവൊക്കെ ഇതേ മേഘെ ലക്കുണു വെടിയണോ ആകെ ക്രിയാവലിയെ പിളിബന്ധവ് കൊഹുദ് മീക ക്രിയാത്മക എന്നെ അടുത്ത പാസുകണ്ടിക്ക് കൊഹുദ് സംവിധാന വേലാത്തി എന്നെ അതുലി അതുനകത്ത് ഗടലു തീനോ അത് ഇവിടെ വിശുദ്ധ മോയാകാൻ കൊമ്പ് മേ ആദി കാരണം കാരണം സംബന്ധം അപ്പൊ ഇതുമായി കഥാകൃമോ ഏത്രത്തുറി അപ്പിക്കുവോ മേ
1: ഓ അവിടെ പണിയിലെത്തിയനോക്കിയാണ് ജാതികൾ ഉത്തരമാണല്ലേ മഹാജന സമ്പദകൻ അടസിയ വസകട വട വരിക്കാലയ ക്രടമ വാസനാവക്കിയാതും ലുത്രയെ പ്രമുഖയ വകയും ലുത്രയെ ലോവർ രജക്കീരുള്ള മഹാജന സമ്പത്ത് ലുത്രയെ റട്ടെ സംവർദ്ധന സൗകര്യ അധ്യാപനയേറ്റ വകയും രാജ്യസേവി പൗത്താകിനെ അവിടെ രജയെ കാബദ്ദാർ മുതലട്ട് ശ്രീജുമദായകത്വത്തിന് ഗമാൻ ദാസ് വിസിപഹ വൃദ്ധ വിതരാഖ് സുപരി കോടിപതി വാസനാവാന്തി ദുളസ്തനെ സുപരി മോട്ടർ ദഹിമി കറുവാൻ ഇവകിയും റുപ്യാൽ ലക്ഷ വിസിപായ ജയഗ്രാഹകൻ തൂൻസിയകട അധിക പെരിസ റുപ്യാൽ ദഹായ ലക്ഷ ജയഗ്രാഹകൻ പസ്തനിക് സഹ ലക്ഷപതിയൻ ഹൈദാസകട അധിക പെരിസക് യത്രുപതി ഏതകുട്ട് റൺകാസി വൗച്ചർ പഥിമി വാസനാവാന്തി റടപുറ ബിഹിക്കറാണ് ജാതികൾ ഉത്തരം മണ്ഡലേറ്റ് ഹെക്കിയാവ് ലബുന ദാസ് വിസിപഹ വർഷ രജ ഏകാബദ്ധ അര മുതലിട്ട് റുപ്യാൽ കോടി ദേശീയ വിസ്സകട അധിക മുതലാക്ക് ദായകരണട ലുത്രയെ പ്രമുഖയാട്ട് ഹെക്കിയാവ് ലബുന ഇതിൻ നിവർഷ അധവനവിട്ട് നവവന സുപരി ത്യാഗലാഭിയ മഹാജന സമ്പത്ത് ലുത്രയൻ പവണ ബിഹിക്കറാണ്ട് ഹെക്കിയാവ് ലബില്ല തീനോ ഇങ്ങനെ റുപ്യാൽ ദോട്ടി തിസ് ലക്ഷകട അധിക മുതലാക്ക് കാണിയമ്പലം പ്രദേശത്തിൽ അബാദിനിടത്തോണ്ട് ഹെക്കിയാവ് ലബുന ഇതിൻ കോടി ദിക്കക്ക് സുപരി ത്യാഗ് ലക്ഷപഹയ പ്രഥമ ത്യാഗ് റുപ്യാൽ ലക്ഷ്യ ത്യാഗ് സമഗീൻ അനുകുത് സെസു ത്യാഗ് മഹാജന സമ്പത്ത് ലുത്രയ ഹർഹാവട് ദിനാകരണ പുലുവൻ മെസ്സിയാലട്ട് പൊപ്പട്ട വേവേനി റുപ്യാൽ ഹതലി അക്വിതറായി ജീവിതത്തെ സിഹിനേറ്റ വാസനാവെ ആശീർവാദേ ജാതിക ലുത്രായി മണ്ഡലയ
0: അതായി വിനാടി തിസ്സക്കായി വിളാവ് ഒപ്പ വെത്ത കിന്ന ആവേ അടസ്യ വസക് പുറാ ജാതിയ വിശ്വാസത്തെ പോൾ ലൊതരൈ നൊവേ കിരുള മഹാജന സമ്പത്ത് ദൻ സതിയ ദിന ഹതേമ മഹാജന സമ്പത്ത് റടടമ സമ്പത്ത് മേ വിളാ അവിടെ അമതുമക്തേനോ റണിൽ മേ മേ കഥാഭ സംബന്ധം ഇക്കതുവിന് കുർണേകലിംഗ് അതുല മഹാത്മ അമതുമകൻ ഐബോൺ സുബുദേശനൊക്കെ അവിടേക്ക് എനിക്ക് പുതുമകെ അദാസു
2: ഐബോൺ സുമുനു മഹത്യമേ നീതിയട വലിയ പേതൃ മഹത്യക്ക് സംബന്ധം കഥാ കരുത്തി എന്നോനെ മേ ആചാർധർമ്മ കീരകനെ നീതിയ എക്കാക്ക് ആചാർധർമ്മ വിനയക്കാണ് എക്കാക്ക് എത്തോട്ട് ഉദാഹരണ കെടുക്കത്തോ മമ വാഹന പദവിന് ഇതിരട്ട് എന്നുകൊട്ട് വംപെത്തട ഹർവണ്ട് പാരമ്പത ഇന്നോ തവത് യതുർപതിയൊക്കെ ഇന്ന പുളുവാ വാഹന വംപെത്തട ഹറവണ് അപ്പൊ നമുക്ക് ആചാരധർമ്മ സഹ വിനയ വീഴ്ത്തി അറ മെതയിന്നുള്ള വമട ഹറവന്നിന്ന് അനക് വാഹനെ ഒഹു മെതയിനെ അണുതുദായകായി അപ്പി അറ സുവാൻ വിനയത്തിയെന്നാണ് ഒഹുട്ട നത്തറക്കറുള്ള വമട ഹറവൻ ഇടത് എന്നോണി എന്തുകൊണ്ട് മേ മമ്മ ദക്കിനോട് പറഞ്ഞ റേതൃ മഹത്വങ്കി അറ കഹൈര ഓ സുദൂര ദേയും പതികവേദി പതിക്കാൻ മാറുവിനെ കൊട്ട് റേതൃ മഹത്യ അത്തടാല എലിയടക്കേനോ ഇതിരേട്ടയാണ് നിപ്പാക്കിയല്ല ഓൾടേക്കറ നിപ്പാക്കിയല്ല അത്തടാല ചെയ്യണോ മങ്കടെ എഹിമ പറഞ്ഞ റിയതുറങ്കി സഹ അളു അല്പ മാത്ര കപ്പിട്ട് ദക്കിന്റെ പുളങ്ങി സുവാൻ വിനയ സഹ ആചാർദാർമ്മ എത്തോടെ തന്നെ അപ്പയാറ് റിയതുറു ഭർവാഹന റിയതുറാൻ ഒഹു മുന്നെ ഇഹല മുന്നിട്ട് പറഞ്ഞ വാലി ലോറി എത്തോട്ട കണ്ടെയ്നർ ബസ് അത്ത വിശേഷം തെങ് കേടുവാചകമായി രാജ്യ ബസ് സേവാവത് പുദ്ഗലിക ബസ് സേവാ കണക്കത പാറ മെദ ഒഹു ഭരവാഹന മെദിയാന്തമയ്യാന്നേക്കാൻ ഒഹു ദന്നോ മേക്ക് അപ്പി ഇഹല അണുതുറക്കാക്കിയില്ല കുടാ വാഹന തമ്പ ദുരിതകരവ ദന്നെത്തുക പാറ മെദിയാന്തമയ്യാന്നേ ഇതോടെ തന്നെ മേ ആകൽപ്പ സഹാറേ സുവാൻ വിനയ ഇതോട്ട് ഗത്തോ ആചാർധർമ്മ കീനക്ക് അതിബഹുതര ഗതിയാണ് ഹിമ മാനസികത്തെ ആകൽപ്പയാ അത് കുടാ വാഹന തമ്പ ദുരിതകരവ ഗണം കണ്ണത്തു അത് അപ്പൊ ഇഹല നിന്നെ ദുർവാസന ഇഹലി കീന ആകൽപ്പയാ തിബിനോ ഇതോടെ തന്നെ മങ്കിയാണ് നീതിയെ സഹ ആചാർധർമ്മ കീന ദേക്കാ ഏകാപ്പി ഹദാ ഗണ്ണ പുളുവന്നം തമ്മ රටක් ඉදිරියට යන්න පුළුවන් බොහොම ස්තුතියි.
0: හොඳයි, බොහොම ස්තුතියි තුමගේ අදහසට. සුමුදු මහත්මයා, දැන් මේ කියන කාරණාව මමත් පොඩ්ඩක් කතා කරන්නම් කියලා හිතන් හිටපු එකක්. සමහර වෙලාවට අපි දැකලා තියෙන දැන් පොලිසිය මහත්තුරු අපි වාහනේ නතර කරන්නේ අපි අතරින් වරදක් සිද්ධ වුණාම. හරි, අපි පදවාගෙන යනකොට අපි අතින් ඉරක් කැපුණොත් ඔන්න පොලිසිය මහත්තුරු සමහර වෙලාවට අපිට දඩයක් නියම කරනවා. හැබැයි සමහර වෙලාවට මේ පාරේ ගමන් කරන්න තියෙන ඉඩ කවුරු හරි කෙනෙක් ඉතාම හිමින් නේද තටම දරන වගේ ගමන් කරන වාහන පේලියක් ඩොක් වෙලා තියෙනවා. එතකොට අර ඉදිරිපස ගමන් කරන කෙනාගේ යුතුයකම හරියට ඉටු වෙලා නැහැ. තව බොහෝ දිනෙක ටිකක් වේගවත් ගමන යන බලාපොරොත්තු වෙන ඉන්න සමහරට ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රෝහලට යන ගමනක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් නිසා යම්කිසි බාධාවක් සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙම වෙලාවට පොලිසිය මහත්තයෙක් නතර කළා, ඔයා හින්දා අනිත් ඔක්කොම මේ කරදරයක් වුණා කියලා දඩයක් ලියන්නේ නැහැ, ඒක වරදක් විදිහට ගන්නෙත් නැහැනේ. ඔන්න ඔය කියන කාරණාව සම්බන්ධයෙන් සමහර වෙලාවට සමහර අනුතුරු සිද්ධ වෙලා තියෙන්නේ අර කියන වගේ. දැන් ඔහොම කවුරු හරි කෙනෙක් පාරේ ඉඩ දෙන්නේ නැතුව ගිහින් අවසානයේ පොඩි හරි chance එකක් හම්බෙච්ච වෙලාවට දානකොට ඉරක් කැපිලා. හරි, සමහර වර්ධී සිද්ධ වෙන්න මේ කියන කාරණාවත් බලපානවා. ඒ තුමගේ අදහසත් එක්ක අපිට ඇත්තටම මේ ඔය ඩීමෙරිට් සිස්ටම් එකේ ඒ වගේ පැතිකඩකුත් ආවරණය වෙනවද කියන්නේ අර ඍජු වරදක් නෙමෙයි, නමුත් වක්‍රාකාරයෙන් යම්කිසි වරදක් වෙන්න තමන් දායක වෙනවා නම් ඔහු සම්බන්ධයෙන් යම්කිසි අගය කිරීමකුත් සිද්ධ කරන්න වගේ වටපිටාවක් හැදිලා තියෙනවද සුමුදු මහත්තයා?
3: ඔව් මම සංග මේක ටිකක් අර පොළොල් පරාසයකට යන්න ඕන. මම දාතුල මහත්තයා කතා කරපු දෙයත් එක මාත් එකඟයි. මොකද මාත් දකිනවා අර අපිට පුරුදු ඉස්සර අර අපි ඉස්කෝලේ යන කාලේ හිටපු පාසල් බස් රථයේ තිබුණු රියදුරා අපි දැකපු ඒ මනුස්සය අපිට වීරයෙක් වගේ. කවදාවත් අපිව බස් රථයේ අපරක්ෂාකාරීව අරන් ගිහින්නේ නැහැ. ළමයි ටික ඔක්කොම බස් එකට නැගිනකන් ඉන්නවා. ළමයි ඔක්කොම බහලේ වුණාම ආයෙත් අහනවා තම කවුරු හරි ඉන්නවද.
0: නේද බැටරි පෙට්ටිය උඩේ එහෙම කාලේ තිබුණේ අපිට.
3: ගියේ රියදුරු මහත්තයා බස් රථයේ ලොව් විදිය බලන් හිටියා. ඉතින් මේ ඒක හරි අනිත් එක මේ දැන් වගේ තාක්ෂණයෙන් දිනුණු බස් රටක් නෙමෙයි තිබුණේ. ඉතින් පවර් ස්ටීරින් කියලා දැන් එනවා එහෙමත් නැහැ. ඇගේ හයියට තමයි වාහනේ කැපුවේ. හැබැයි ඒ ආරක්ෂාවේ පරීක්ෂාකාරීව අපි එක්කගෙන ගිය ඒ අපිට අර හුරුදු අපි චූටි කාල ඉස්කෝලේ අපි එක්කගෙන ගිය ඒ බස් රටේ රියදුරු මහත්තුරු දැන් නැහැ. ඒක තමයි මාටත් දැන් එතුමා කියද්දි මට පොඩ්ඩක් මතක් වුණේ. අපි අර චූටි කාල ඉස්කෝලේ යද්දි අපිට අපිව හැමදාම උදේට එක්කගෙන ගිහිල්ලා අවසට ආයි කිසිම මේකක් වෙන්නේ නැතුව ගෙදරට එක්කගෙන ආපු මේ ඒ වගේ රියදුරු මහත්තුරු දැන් නැහැ. ඉතින් අර එතුමා කීපික මට මතක් වුණේ, මරත් මතකයි අපේ රියදුරු මහත්තයා අර අනිත් ළමයි ටික ඔක්කොම මාරු වෙනකන් එයා තමයි අත දාලා වාහන ටික නතර කරන්නේ. ඒ වගේ ලස්සන විනයක් තිබුණ හොඳ රියදුරු මහත්තුරු ටිකක් හිටියා. දැන් නමුත් ඒක දැන් ඒ විදිහට නැහැ. ඉතින් ඒක පළවෙනි දේ. ඊළඟට අපි මෙතනින් මේ රියදුරු වැරදි රථ වාහන වැරදි දැනට අපි ගන්නෙ මේ පොලිස් මාර්ගයේ ඉන්න පොලිසියේ ඉන්න නිලධාරියෙක් දැක්කොත් විතරයිනේ. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා අර අපරීක්ෂාකාරී වංගුවක ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් අධික වේගයෙන් යන තැනක අර ලයිට් එක අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ ඇරෙන්න අපිට රථ වාහන වැරදි කියලා වෙනම ඉන්නේ නැහැ. දැන් කොළඹ නගරයේ නම් ව්‍යාප්තියක් ක්‍රියාත්මක කරනවා CCTV මගින් ඔවුන්ව නිරීක්ෂණය කරනවා. ඉතින් නමුත් ඒකත් 100%ක් මේක වෙන්නේ නැහැ. නමුත් එතන මොකක් හරි වැරද්දක් කරොත් ඒ වගේ දෙයකදී රතවාහන දඩයක් එනවා. නමුත් ඒකත් දැනට රට ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ ඇතුලේ ඉන්නේ රියදුරා පිළිබඳව තොරතුරු නෙමෙයිනේ. එතකොට පොලිසියට හම්බ වෙන්නේ වාහනේ අංකය. ඉතින් ඔවුන්ට වාහනේ අංකයට සම්බන්ධ තොරතුරු ටික මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගත්තත් මෝටර රථ දෙපාර්තමේන්තුවේ තාම අර යාවත් කාලේ ඉන්න නූන පද්ධතියක් තියෙන හින්දා වසර 20-30ක් පැරණි පද්ධතියක් තියෙන හින්දා බොහෝමයක් වාහනවල හිමිකරුගේ දුරකථන අංකයක් හා සම්බන්ධ කිරීමක් අකුත් නැහැ. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? බොහෝ විට ඒ වාහනේ අර අපි එළියේ කතා කරන වචන තියෙන ඕපන් පේපර්ස්
0: කියලා.
3: අපි වාහනේ හිමිකරුගේ තොරතුරු අරගෙන ඌට දඩේ යවද්දී ඔහු ප්‍රකාශ කරනවා මං ගාව දැන් මේ වාහනේ නැහැ කියලා.
0: මේක මේගොල්ලෝ දැන් අවුරුදු 20ක් විතර
3: 20ක් විතර විකුණලා ඉතින් ඒක 5 දිනක් අතර විතර වාහනේ පැදලා තිනවා තාමත් ඕපන් පේපර්ස්. ඉතින් ඒ වගේ නී දේවලුත් තියෙනවා. ඉතින් ඒක හින්දා මං හිතන විදිහට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ඔය CCTV දර්ශන සහ අනිකුත් ලැබෙන දේවල්. ඉතින් ඒ වගේම දැන් මේ පොලිසිය මං හිතන්නේ දැන් ඔවුන් WhatsApp එකක් හඳුන්වා දීලා තිනවා තමන්ගේ ඩෑෂ්බෝඩ් එකේ හරි මොකක් හරි දෙනක රතවාහන වැරද්දක් ක්‍රියාත්මක කරනවනම් ඔවුන්ට ලබන්න ඔවුන් අනිවාර්යෙන්ම ඒකට නීති මගින් ඒ වාහනේ හිමිකරු සහ රියදුරු හොයාලා ඔවුන්ට දැනුවන් කරන ක්‍රමවේදයකුත් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒක මං හිතන්නේ ඇත්තටම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ සමාජ මාධ්‍ය පිටුව Facebook පිටුව ටික ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු තියෙනවා කොතනටද වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඔවුන් ඒ සම්බන්ධව ඒ ප්‍රේක්ෂාකාරීව දාවෙන ද මම මේ ළඟදී දැක්කා. අධිවේගී මාර්ගයේ ලොරි රථයක් බස් රථයක හප්ප හප්ප ඒ කියන්නේ ගාව ගාව ඔහුට ඉතාලම මේ කියන්නේ 50 කිලෝමීටර 100කින් යන බස් එකකට තමයි මේ ලොරි හිමිකරු මේ වැඩේ කරන්නේ. ඉතින් එතකොට ඒක පැහැදිලිවම පේනවා මේකම හිතාමතා කරන වැරද්දක් කියන එක. ඉතින් ඔවුන්ගේ ඒ වීඩියෝ එක ලබා දීපින්ද හිමිකරු සහ ලොරි රථයේ රියදුරු ලබාගෙන ඔවුන්ට දඩපණු පමුණුවල තියෙනවා. නමුත් ඒක වෙන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මතුසංක දැන් සාමාන්‍යයෙන් මම මේ තාම ලකුණු ගැන තාම පැහැදිලිව කියන්න බෑ. ඉතින් සාමාන්‍ය අපි ගත්තොත් එම මම මේ කියන ලකුණු මේක නෙමේ ලකුණු වෙන්න ඕන. දැන් ඒ ලකුණු වෙනස් වෙන සාමාන්‍ය වේග සීමාවකට ලකුණු දෙකක් කියන්න පුළුවන්. ජංගම දුරකථන භාවිතයක් තියෙනවා. එහෙම නැත්නම් රතු සංඥාව උල්ලංඝනය කිරීම. එතකොට අපි දැනගන්න ඕන දැන් සාමාන්‍යයෙන් ජංගම දුරකථනය භාවිත කරනකොට වැඩිය බරපතල වැරද්දක් ඒක වැරද්දක් තමයි. ඊට වැඩිය වැරද්දක් තමයි රතු සංඥාව තීදි වාහනයක් එතනට දාන එක. ඉතින් ඊටත් වැඩිය ලොකු බරපතල දෙයක් තමයි මත්පැන් භාවිත කරලා. අපි එතනින් එහාට දැන් අර ඊයේ කරා වගේ මරණීය අනතුරක් නෙපත් කරන්න හැදී මූණට මූණ ඉතාම අපරික්ෂාකාරී වෙලස ඇවිල්ලා මූණට මූණ බස් රථයක කැටනවා කියන්නේ ඒක මරණීය මේ අනතුරක්. ඉතින් එතකොට ඒකට ලකුණු තව වැඩි වෙනවා. හඳුන මේක පිළිබඳව ඒ ලකුණු පිළිබඳව දැනට කරපු අධ්‍යයනයක් තියෙනවා. නමුත් ඒ අධ්‍යයනය නැවත කරලා සැප්තැම්බර් වලට කලින් අනිවාර්යයෙන්ම මොටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතු වෙලා මේ ලකුණු ටික ජනතාවට දැනගන්න තියෙයි. එතකොට ජනතාවට අර දඩේට අමතරව දැනගන්න ලැබෙනවා මට ලකුණුත් කීයක් හම්බ වෙනවද කියලා. එතකොට අර කවුරුත් මං හිතන්නේ කිසිම කෙනෙක් වැරදි වලට එන එකක් නැහැ. නමුත් අර බරපතල දෙයක් කරන්න තියෙන යොමු වෙන එක පොඩ්ඩක් ඔළුවට එයි ඊට වැඩිය. දැනට වෙන්නේ මේ මාරක රියානතුරක් කරා සිතාමතා වාහනයක මාරක රියානතුරක් වෙන්න පුළුවන් රථ වාහනේ තියෙන වැරද්දක් ඉඳලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර වාහනවල අපි දැකපු දෙයක් තමයි ඔය වෙච්ච ගැරන්ටි ඇල්ල අනතුර ඇල්ල වගේ අනතුර වල අපි ගොඩක් වෙලාවට අපිට නිරීක්ෂණය වුණේ බස් රථයේ තිබුණ කාර්මික දෝෂ. එතකොට ඒ වගේ තනක් නෙමෙයි. ඒ වගේ දෙයක් ඉද රියදුරා අපිට ගන්න බෑ. නමුත් ඒ දෙකේදීම අපිටත් අහු වෙන දේ තමයි රියදුරාට අවශ්‍ය විවේකයේ තිබිලා නැහැ. රියදුරා පැය 24 ම රියදුරු සේවයේ යෙදිලා තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වගේ දෙයක් නෙමෙයි. ඒ වුණාට හිතාමතා කරන දෙයක් නම් අනිවාර්යයෙන්ම උන්ට ලකුණු වෙනවා. ඉතින් එතකොට මේකේ ඒ ලකුණු ප්‍රමාණයත් එක අපි දැන් ඒක බලන්න ඕන. මේක නිකන් නීති නෙමෙයි. මම දැන් මේ කියන්න හදන්නේ මන්ද සංක අර අකුරට නීතිය කියන එක නෙමෙයි. අපි මේක පොඩ්ඩක් බලා ගන්න ඕන එතනින් ඔබ්බට ගිහිල්ලා. මොකද අපි දැන් ඉදිරියේදී මේ කතා කරන්නේ ලොකු දත්ත ගබඩාවක්. එහෙම නැත්නම් දත්ත පද්ධතියක්. අපි ඒකට කියන ඩේටා එක්ස්චේන්ජ් එකක්. එතකොට ඒ වගේ තැනකට අරගත්තම අපි මෙයාව මේ අපි දැන් හිතන්න පුළුවන් එහෙනම් දැන් මා කමන්නේ ලකුණු 24 හරි කියන තැනට එනවා. ඊට පස්සේ මොකද රියදුරු බලපත්‍රයේ වසරකට අවලංගු වෙනව නැවතෙනවා කියන එකනේ. නමුත් අපි එතනින් ඔබට යන්න ඕන මේ පද්ධතිය හරහා. බලන්න ඕන මේ ලකුණු 24 ගන්න ගිය කාලේ. එතකොට අපිට තීරණ අපි මං කියන්නේ ඒ ලෙවල් එකට මොකද දැන් මේ දත්තන එකතු වෙන්නේ. එතකොට මේ දත්ත ඇතුලේ මේක මගේ යෝජනාවක් මං කියන දත්ත ඇතුලේ මාස 6න් ලකුණු 24ට යනවා නම් මං හිතන්නේ ඔහුට අර සාමාන්‍ය කෙනෙකුට දෙන වසර 3ක 4ක
1: තහනම
3: නෙමෙයි ඉතින් ඔබට යන්න ඕන. ඊළඟට බලන්න ඕන මොහු මේ 24 කට් ඕවර් එක දෙපාරක් තුන් පාරකට ගිහිල්ලා තියෙනවා නම් මොකද දැන් වෙන්නේ කොච්චර දඩ ලිව්වත් ඒක පොලිසිය විතරයි තියෙන දැන් මං සංක කිව්වා වගේ අනුරාධපුරයේදී මාරක රියනතුරක් කරලා එන කෙනා නැවත රියදුරු බලපත්‍රය හම්බුනාට පස්සේ කොළඹ ඇවිල්ලා නැවත ඔහු මේක කියනවා. ඉතින් ඒක එතනිනුත් ඔබට ගියා. මේක පැහැදිලිවම කියන්න ඕන අපි දැන් මේ නියම ව්‍යාපෘතියක් සැප්තැම්බර් පටන් ගත්තට බොහෝ විට අපි ඉලක්ක කරගෙන ඉනෝ ලබන වසරේ මුල් කාර්තුව. ඒ කියන්නේ මාර්තු අප්‍රේල් වගේ විදිහ මේ පද්ධතියේ මේක එතනින් අතර වෙන එකක් නෙමෙයි.
0: ඔබතුමා කියපු එකට මේ මගේ හොඳ හිතවත් රියදුරු මහත්තයෙක් මැසේජ් එකක් දාලා තිනවා. ඔබ කියනවා මේ යන විදිහට නම් අපිට රසාව කරන්න බැරි වෙයි. මේ බස් රථයක වැඩගෙන රියදුරු මහත්තයෙක්. ඒ කියන්නේ අපිට දවසකදී එයාම පිළිගන්නවනේ කියන්නේ. එයාම පිළිගන්නවා අපි අතින් ඉරි කැපෙන්න පුළුවන්. අපි අතින් මේ නේද මෙට්ටුවක් දැමෙන්න පුළුවන්. අවදානමක් අපි ගන්න පුළුවන්. වංගුවේදී අපි ඉස්සර කරන්න පුළුවන්. ওই දේවල් ඔක්කොම අනුරාධපුරේ ඉඳන් ගොළඹට එනකොට මං අතින් සාමාන්‍ය 24 ම එක දවසේ වෙනවා. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ දැන් මේ විදිහට ගියොත් එහෙම අපිට රස්සාව කරන්න බෑ. ඔන්න ඊළඟට එන පැත්ත ඔබතුමන්ලාට සහ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී විමල් එමුතුමා ඇතුළු මේ සියලු දෙනාට නේක තමයි දැන් මේ මාර වැඩේනේ උනේ. අපි ඡන්දේ දීලා ආණ්ඩුවක් ගෙනාවා. දැන් සිස්ටම් ඔක්කොම චේන්ජ් වෙනවා. අන්තිමට අපිට අපේ රස්සාව කරගන්න බෑ. හැබැයි අර අතුල මහත්තයත් කතා කරා ඔබතුමත් කියපු සයන් විනයක් නේ අපි නීති පද්ධති ඇතුළේ හදාගන්න ඕනේ. දැන් ඔබම දන්නවා නම් 24 මේක දවසේ කැඩෙනවා කියලා. එතකොට දැන් ඔබට තියෙනවා ඒ 24 නොකඩා ගමන් කිරීමේ වගකීම. ඒකනේ මේ ඇතිකල දිනේ වෙනතු මේ කෙනෙක්ගේ ඍතු බලපත්‍රය අවලංගු කරලා ඒ මිනිස්සේ ආසරණ කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මිනිසුන් මාතෘකට තින්නේ.
3: ඔව් ඉතින් ඒක ඒ කියන්නේ රැකියාව නෙමෙයි අපි දන්නවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම වෙන වෙනම වෙනවා. මේ මනුෂ්‍යංක පැහැදිලිවම කිව්වොත් එමෙ දැන් ඔය බස් රථ හිමියන්ගේ පැත්තෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් සිද්ධ වෙන්නෙත් වෙනින් දෙයක්නේ. දැන් වෙලා තියෙන්නේ ඇත්තටම මේකට ඒ කියන්නේ මේ බස් රථ හිමියත් ගොඩක් වෙලාවට රේදුරු මහත්තයාට කොන්දොස්තර මහත්තයාට උදේ බස් එක දීලා හවස් වෙද්දි අනුරාධපුරයේ ඉඳලා කොළඹ ඇවිල්ලෙද්දි වහාමට හවස් වෙද්දි රුපියල් ලක්ෂයක් ගෙනත් දෙන්න. මට ඔයා කොහොමද එලවන්නේ මොන කට්ටියද ගන්න කියන එක මට අදාළතාවයක් නැහැ. ඔයා රුපියල් ලක්ෂයක් ගෙනත් දුන්නොත් ඔයාගේ රේදුරු පඩියයි කොන්දොස්තර පඩියයි මම ලබා දෙනවා. එච්චරයි. ඕකනේ. ඉතින් එහෙම නැතුව දැන් රුපියල් ලක්ෂයකමාරක් හොයලා ඉතුරු මේ රුපියල් 50,000 රියදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා හොරකම් කරත් බස් රථ හිමිකරුට අදාළ
0: නැහැ. වැඩක් නැහැ.
3: වැඩක් නැහැ. ඉතින් ඕක තමයි දැන් මේ යන ක්‍රමවේදය. නමුත් ඕක ඔතනින් ඔබට එන්න ඕන. දැන් අපි ඒකයි මේ පැහැදිලිවම උත්සාහ කරන්නේ එතනින් ඔබට ගිය ක්‍රමවේදයකට යන්න. අපි දැන් ඒක ප්‍රවාහන අමාත්‍යාංශය වෙන ක්‍රමවේදයක් කරා යනවාද පිට රටවල යනවා වගේ මේ ක්ලස්ටර් ක්‍රමයක්. ඒ කියන්නේ ඒක ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. ක්ලස්ටර් බස් කියලා කියන්නේ ඉතා කුඩා බස් සමාගම් වගේ හැදිලා අර ආදායම බෙදිලා යන ක්‍රමවේදයක්. එතකොට ওই තරඟය කියන එක නෑ. දැන් මේ තරඟයක් වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අනුරාධපුරේ ඉඳලා ආවට කුරුණෑගල පහ වුණාට පස්සේ ඔහුට ඇත්තටම තරඟයක් තමයි තියෙන්නේ. මොකද කුරුණෑගලට එද්දී අනුරාධපුරෙන් ඉඳලා ආවට තව බස් රථ ගොඩාක් එනවා. පොළොන්නරුවෙන් එනේ වෙනවා, අනුරාධපුර පමාර්ග දෙක තුනෙන් එනේ වෙනවා, වවුනියාවෙන් එනේ. ඉතින් ඒ දොර බස් රථ ඔක්කොමත් එක්ක තමයි සටන් මේ මොවුන්ට මේව කරන්න වෙලා තියෙන්නේ. ඒකට ඔවුන් අනිත් එක ඔවුන් දන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්ම ඔය එන සාමාන්‍ය කර්මාන්තපුරයක් හරි තැනකදී ගියොත්ම කොළඹට නැගින පිරිසක් ඉන්නවා. හැබැයි මම එතනට ඉස්සෙල්ලා ගියොත් තමයි මේ බස් රථයේ දේ සෙනඟ ටික
0: ගන්න පුළුවන්. මාසල් යන වෙලාව විශේෂයෙන්.
3: අන්න හරි. ඉතින් එතකොට මේ වෙලා තියෙන්නේ ඕනුත් දුවන්නේ තරඟයක් තමයි. අත්ත කතා කරොත්. මම හිතන්නේ අනිවාර්යෙන්ම අර ඊයේ අනුතුරු මම ආයෙ පොඩ්ඩක් කතා කරන්න ඕ මේ තනමල් නගරයට ලං වෙලා තියෙන හින්දා බොහෝ විට අර පුද්ගලික බස් රථයේ රේදුර උත්සාහ කරන්නේ නැත්තේ අර CTP එහෙම නැත්නම් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය පසු කරමින් එන්න උත්සාහ කරන්නේ නැත්තේ ඉතාලම අවදානන් ලෙස අර තනමල්ලේ නගරයේ ඉන්න සෙනඟ ටික ගන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පැහැදිලිවම තේරෙනවා මේක මේ තරඟයක්. ඉතින් එතකොට බස් රථ හිමියෝ ටික ආරක්ෂා කරන ක්‍රමවේදයකුත් මේක ඇතුලේ තියෙනවා. නමුත් මේ පොදු ප්‍රවාහණයට පමණක් නෙමෙයි මේ රථවාහන මේක ඉන්නේ. ඊට පස්සේ මන්දුසංක අර මාත්‍රකාවට චුට්ටක් ආයි අපි යමු මේ අර ස්වයං විනය කියන එක ඇතුලේ හිමීට යන එක. ඉතින් එතකොට ඒකත් පොඩ්ඩක් පැහැදිලිවම කියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් වේග සීමා තියෙනවනේ. සාමාන්‍යයෙන් නගරයක ගත්තොත් නගර සීමාව ඇතුලේ පැයට කිලෝමීටර් 40 50 50ට අඩුවෙන් යනවා. ඉතින් එතකොට එතනින් එහාට ගියාම පැයට කිලෝමීටර් 70ක වේගයක් තියෙනවා. නමුත් 70ක වේගයක් තියෙද්දී සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒ ආරෙන්න 70ක වේගයකුත් තියෙනවා. ඒ වගේම ඒකේ අපි අර කියන ඉරි දෙකක් ඩබල් ඉරි තියෙනවා. එක දිගට කිලෝමීටර් 2 3 තියෙනවා. දැන් උදාහරණයක් කඳුකර ප්‍රදේශයක් ගත්තොත් පැහැදිලිවම එහෙම දෙයක්. ඉතින් එතකොට අපි ඉදිරියෙන් යන රියදුරා පැයට කිලෝමීටර් 20ක 30ක වේගයෙන් යනවා නම් පැහැදිලිවම ඔහු කරන්නේ වැරද්දා. එතකොට ඔහුට පේන්න ඕන මේ මගේ පිටිපස්සේ මේ කන්දක උදාහරණයක් විදිහට කන්දක වගේ තැනක තමන්ගේ වාහනේ පැයට කිලෝමීටර් 20ක 30ක එද්දී එතනින් ඊට පිටිපස්සෙන් එනවා නම් බඩු ටිකක් ලෝඩ් කරගෙන එන
0: ලොරියක්
3: හන්දනක. ඉතින් එතකොට Tamanට ඒ දැනුම තියෙන්න ඕන ලොරියක් කන්දක එනකොට අපි කොච්චර එයා ඒ අර මේක අරගෙන ක්ලච් එක බැලන්ස් කරලා ගත්තට පස්සේ ඒක එක දිගටම එන්න ඕන. ඉතින් එහෙම නැතුව මග නතර කර කර ගන්න ගියොත් ගොඩක් කරලා පල්ලෙහාට ගිහින්
0: අපි පොඩි කාලේ ඔබට මතක නම් සෝනු මහත්තයා දැන් අපි ওই 18 වංගු එහෙම නගිනකොට අපිට සමානට තරහ යනවා. පල්ලම් බහින මිනිස්සයා මේ වාහනේ නතර කරගෙන කන්ද නගින කෙනාට ඉඩ
3: දුන්නා. අන්නේ විනේ තිබුණා ඉස්සර. ඉතින් එතකොට තමන් දැනගන්න ඕන තමන්ට ඊට වැඩි වේගින් යන්න බෑ හැම මොකක් හරි දෙයක් තියෙනවනම් වාහනේ පසකට කරලා ඉවත් කරගෙන හරි මොකද ඩබල් එරි තියෙනවනම් ඕවර්ටේක් කරන්න දෙන්නත් බෑ ඉවත් කරගෙන මාර්ගෙන් ඉවත් කරගෙන හරි ඔහුට යන්න දෙන්න ඕන දැන් ඊළඟට එතනින් එහාට ගත්තම මනුෂ්‍යක හොඳටම දකින දෙයක් තමයි අධිවේගී මාර්ගයේ දැන්ට සිදු වෙච්ච වරද මේ අනතුරු වල 75%කට වැඩි ප්‍රමාණයක් වෙලා තියෙන්නේ අවම වේගයක් කියන අවම වේගයක් දැනට යොදවලා නැහැ නමුත් අවම වේගයක් නොපවත්වා ගැනීම ඒ කියන්නේ 5 කිලෝමීටර් 100ට යන්න දීලා
0: තියෙනවා
3: 40ටත් යනවා මම දැකලා තියෙනවා ඒ කියන්නේ දුම්බැටි බිබි පාඩුවේ නිකන් පත්‍රෙත් බලබල යනවා වගේ රියදුරු ඉන්නවා අධිවේගී යන ඉතින් එතකොට ඒ ක්‍රමවේදයෙන් එළියට එන්න වෙනවා මාත්‍යස් දෙකට දැකපු දේවල් තියෙනවා ඉතින් එතකොට අපි මේ දීලා තියෙන දේවල් හැම දෙයක්ම මේ කරන්න කියන්නේ මොකද දැන් සැප්තැම්බර් මාසෙ ඉඳලා අනිවාර්යයෙන්ම පැහැදිලිවම අධිවේගී මාර්ගයේ යනවනම් පසුපස අසුන යන කෙනත් ආසනපටි පළඳිනවා. ඉතින් මේ පැහැදිලිව මේව කියන්නේ ඒව අත්‍යවශ්‍ය නිසා. අපි මේ හැම වෙලේම හැම දෙයක්ම මේ ඒ කියන්නේ රජයක් විදිහට එහෙම නැත්නම් ප්‍රවාහන මාත්‍යංශය විදිහට එහෙම නැත්නම් මාර්ග ආරක්ෂාව පිළිබඳව කොමිසම් විදිහට මේ සියලු දේ කරන්නේ ජනතාවගේ ආරක්ෂාව. එතකොට හිතන්නේ අපිට හිතන්න පුළුවන් මේ මොන මල කරදරයක්ද මේ
0: එහෙමනේ අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ
3: පිටිපස්සේ යද්දි තා සීට් බෙල්ට් එක දාගෙන යන්න කියනවා මේ මොකද්ද කියලා. නමුත් ඒ වුණාට ඒක පැහැදිලිවම ඒක වෙනවා. ඉතින් ඒක වෙලා තියෙන ඉතින් අපේ රටේ හැම විනයක් කිව්වට හැදෙන්න පිරිස ටිකක් ඒ එතනට යොමු වෙන පිරිස බැරි හින්දායි මේක මේ දඩ ක්‍රමයකට එන්න වෙලා.
0: හැබැයි මේ ඒක අපි ඉතාම ගෞරවයෙන් කතාන්නේ අපි පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් අපිට චෝදනා ගණනාවක් තියෙනවනේ මේ විනය නීති රීති වලට එකතු වෙන්න අකමැති වගේ තැනක. හැබැයි මම මේ මෑතකදී ගම්පහට යනවා මේ හයිවේ බස් එක ඒ වගේම ආයි මම පානදුරේට යනවා හයිවේ බස් එක දවස් දෙකකදීම මම දැකපු කාරණේ තමයි හයිවේකට ඇතුල් කරන්න ගලින් රියදුරු මහත්තයත් කොන්දොස්ස මහත්තයත් කතා කරලා කියනවා සියලු දෙනා ආසනපටි දාගන්න. දැන් එතෙන්ට හැදිලා ඉවරයි. දැන් ඔය කතන්දරේ මුලින්ම බිමල් ඇමතුමාලා කියපුවාම පොඩි විරෝධයක් තිබුණනේ මේව කරන්න පුළුවන් දේවල්ද. හැබැයි මිනිස්සුන්ට මේක හරියට පැහැදිලිව කියලා දීලා මේකේ තියෙන වටිනාකම කියලා දුන්නම බාර ගන්නත් ලෑස්ති සුමුද මහත්තය.
3: අනිවාර්යෙන්ම. මොකද රියදුරු පටි පළඳින්න කියන්නේ ආසන පටි පළඳින්න කියන්නේ ඒක පැහැදිලිවම ලෝකේ තියෙන එකක්. අනිත් එක 5 කිලෝමීටර් 100 යන වාහනයක් මොකක් හරි අනතුරකට වුණොත් බොහෝ දෙනෙක් මේ අනතුරටපත් වෙන්නේ එහෙම නැත්නම් මේ තමන්ගේ ඒ කියන්නේ දිගු කාලීන ඒ කියන්නේ පූර්ණ කාලීන ආබාධ තත්ත්වයටපත් වෙන්නේ ඉස්සරහට ගිහිල්ලා කොහේ හරි වැදිලා අන්න ඒ වගේ තැනකදී. ඉතින් බොහෝ විට අපි ආසන පටියන පැලඳගෙන හිටියේ නැති වුණොත් අනිවාර්යයෙන්ම ඔළුව ගිහිල්ලා වදින ඉදිරිපස තියෙන අසුනේ. ඔව්. ඉතින් ඒක වදිනවා කියන්නේ සමහරට සසුන්නාවෙම කැඩිලා යන්නත් ඉඩ තියෙනවා. එහෙම නැති වුණොත් පූර්ණ කාලීනව ඒ වදින වේගයත් එක්ක පූර්ණ කාලීනව තමන් ආබාධිත තත්වයකටපත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක වෙනස් කරගන්න තමයි මේ උපදෙස් දෙන්නේ. ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ඒකට දැන් මේ කරන්න හදන්නේ ඒක ටික කාලයකට ඒ විනය හදා ගන්නකම් මතුසංක අනිවාර්යෙන්ම අපි ඔවුන්ට මේ පොඩි දඩයක් එහෙම නැත්නම් මේකට මේ හඳුන්වා දෙන්න හදන්නේ ආසනපටි නළුන්දු දඩ වදිනවා කියලා කියන තැනට ඇවිල්ලා තියෙන. ඉතින් මේ විනය හදා ගන්න. ඉතින් මම හිතන්නේ මේක ටික කාලයක් ඇද්දී ඒක හුරු වුණාම මොකද මම හිතන්නේ දැන් වසර 10කට 15කට කලින් රේදුරුටත් ආසනපටි අනිවාර්ය වෙලා තිබුණේ
1: නැහැ.
3: නමුත් දැන් ඒක අනිවාර්ය වෙලා තියෙනවා. ਉਹ දන්නවා සීට් බෙල්ට් එක දාලා හිටියේ නැත්නම් ඉදිරියේදී පොලිස් නිලධාරියෙක් හම්බුනොත් උට දඩයක් හම්බෙනවා. ඉතින් ඒකින්ද විනයක් හදා ගන්න ඕන. දැන් ඉතින් අපි වාහනයක නැගෙද්දී අපිට සීට් බෙල්ට් එක දාන්න හිතෙනවා. ඉතින් ඒකින්ද අපි එතනට යන්න ඕන. ඊට පස්සේ අපිට පොඩ්ඩක් කතා කරගන්න වෙනවා මේ මෙතනින් ඔබට අපි මේ පද්ධතිය අරන් යනවා කියන එක. මම හිතන්නේ ඊළඟ විවාහකෙල්විවේකෙන් පස්සේ
1: ඒක තමයි. ඔව් අපි ඒක ගැන කතා කරමු. මේ අපි ඉක්මනට වෙලාව බලමු. උදේ 8යි විනාඩි 52යි වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
6: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හඳි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
7: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු
8: කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන
9: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
9: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 366 176 අංකයට

අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජකිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ කපද අරමුදලට සුජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් රුපියල් 10 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ අවුරුද්දෙත් මේ වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයිෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට. ඉතින් සුපුරුදු විදිහට රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය රුපියල් 125 ප්‍රථම ත්‍යාග රුපියල් 100 ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයි හරහා ඔබට මේ ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ITN කැම්පසි තුන්වන කණ්ඩායමේ අධ්‍යන කටයුතු අද ආරම්භ වනවා. ඒ සඳහා වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ පවතින සූදානම පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත එරන්දිකා සෙව්වන්දි.
2: තෘතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිජිටල් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ටතම සහතික පත්‍ර පාඨමාලාව තමයි ITN MMC කැම්පස් මෙහෙවන්නේ. කණ්ඩායම් දෙකක් සාර්ථකව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ පුහුණුවන් පසුගිය කාලයේ නිමා කළා. අද මෙලෙස ආරම්භ වන්නේ ITN MMC කැම්පස්.

0: තුන්වන කණ්ඩායමයි. සිසුන් 100කට අධික පිරිසක් මෙවර තුන්වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වී අවසන්. වැඩසටහන් ඉදිරිපත් කිරීම, බහුමාධ්‍ය නිර්මාණකරණය, ඩිජිටල් අලෙවිකරණය හා සංනිවේදනය යන පාඨමාලාවන් ඔස්සේ ඔවුන් අද දිනේ පටන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හැදෑරීමට නියමිතයි. ITN MMC කැම්පස්හි අරමුණ තමයි ඊළඟ පරම්පරාවේ මාධ්‍ය සහ තාක්ෂණ වෘත්තිකයන් සවිබල ගැන්වීම. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ සංකල්පයක් අනුව තමයි මේ දැවැන්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ.
1: දෙවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඊට අයත්. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් වෙටෙන් විට හමන පැයට කිලෝමීටර 40ත් පළහත් අතර තද සුළං නැති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බව ඉරානය පවසනවා. ඉරානයේ සටන් අතර කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යරයා පවසන්නේ. මෙම ගිවිසුමට ඇමරිකාව ඉරානයට පනවා ඇති අවහිර කිරීම ඉවත් කිරීමද ඇතුළත්. ඉරානයේ න්‍යාෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යරයා පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

නාඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සතියක ලක්හඩ.
1: විශේෂ පණිවිඩයක්
2: මතක් කරමු. අඩසිය වසකට වැඩි කාලයක් රටටම වාසනාව කියා තුන් ලොතරැයි ප්‍රමුඛයාගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට රජයේකාබ දර මුදල සුජුම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රාහක 300කට අධික පිරිසක් වගේම රුපියල් 110 ජයග්‍රාහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් අතුරුපැදි ඒ වගේම රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැකියාව ලැබුණා. ඉතින් 2025 රජයේකාබද් දර මුදල් රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ අද වන විට තවත් නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටයි ඒ ලොතරැයියෙන් හැකියාව ලැබුණේ. රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් 125 ප්‍රථම ත්‍යාග රුපියල් 100 ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා ගන්න මහජන සම්පත ලොතරැයි හරහා ඔබට පුළුවන් රුපියල් 40ක් වැනි සුළු මුදලකට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අපි කතා කරමින් ඉන්නේ සුමුදුරත්නායක මහත්තයත් එක්ක. රනිල්, දැන් මේකටයක් ගැඹුරට ගිහිල්ලා අපි හොයලා බලන්න ඕන කාර්තාවක් නෙමේ. රියදුරෙක් වුණහම රියදුරාගේ විනය පවත්වාගෙන යාම අනතුරු වලින් තොරව රට පවත්වාගෙන මේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ලෝකේ සමහර රටවල් වල මීටත් වඩා නීති තදින් ක්‍රියාත්මක වෙන පොලිසිය නිලධාරි මහත්තයෙක් අපිට පේන නැති වුණාට ඒ රටවල් වල කැමරා පද්ධති හරහා දීක්ෂණය කරනවා මේ සිස්ටම් හදාගෙන ඉවරයි. දැන් අපි දේශපාලනික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපත්‍යම ඇතුළු මේ කණ්ඩායමට රටේ ජනතාව බලය දෙන්නෙත් අපේ රට වෙනස් තැනකට ගේන්න මේ සිස්ටම් එක අපිට වෙනස් කරලා දෙන්න. සාම්ප්‍රදායිකව තිබිච්ච ක්‍රමවේදයන් වෙනස් කරලා අලුත් දේවල් හඳුන්වා දීලා දියුණු රටක් අපිට හදලා දෙන්න. ඒ වගේ කීමේ කොටසක් තමයි සමුද්‍රත්නායක මහත්තයල ඇතුළේ ඩොක්ටර් හාන්ස් වගේ ලංකාවේ මේ ඩිජිටල් ශේෂ්ත්‍රය ඇතුළේ ඉන්න දෙවන්තීන්ට ජනාධිපතිතුමන් පවර දීලා තියෙන්නේ. දැන් ඒ සිස්ටම් එක හැදෙමින් තියෙනවා. මට සමුද්‍ර මහත්තය, දැන් අපි දැකලා නැහැ දියුණු යයි කියන රටවල්, අපි යන්න ආස රටවල් වල එහෙම අනතුරු සිද්ධ නොවෙනවා නෙමෙයි. ඕනම රටක ඕනම දැනග අනතුරු වෙන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් පාරක කිලෝමීටර 20ක් ගියොත් එහෙම අපිට අනතුරු දෙකක් තුනක්වත් පේනවනේ. හැබැයි අපි වෙන කොහේ රටක ට්‍රැවල් කරාම අපිට ඕනතරම් වාහන තියෙනවා. අපිට වඩා සුඛෝපභෝගී වාහන තියෙනවා. හැබැයි හෝන් සද්ද ඇහෙන්නේ නැති මිනිස්සු හරි විනයවත් විදිහට ගමන් කරන රටවල් ඕනතරම් අපි දැකලා තියෙනවා. සහ අපි ඒ රටවල් වලට හරි ආස කරනවා. ඒ ට්‍රැෆික් එකේදී මිනිස්සු ක්‍රියාත්මක වෙන විදිහ, අනිත් මිනිස්සුන්ට ඉඩ දෙන විදිහ, විශේෂයෙන් ජපානය වගේ රටවල් වල පාසල් බස් රථවලට ප්‍රමුඛතාවය ලබා දී මේවා නීති පනවලා කරන්න පුළුවන් දේවල්ද? එහෙම නැත්නම් ඇත්තටම අපි මේක මේ සෑන් විනයක් එක කරන්න ඕනේ, එහෙම නැත්නම් අපිම හැදෙන්න ඕනේ එකක්ද? මේ ආණ්ඩුවට සල්ලි නැති හින්දා ආණ්ඩුව සල්ලි ටික එකතු කරගන්න දඩ පනවලා ඒ දඩ තව දුරටත් ශක්තිමත් කරන වැඩක්ද? එහෙම නැත්නම් මේක ඇත්තටම සද්භාවයෙන් මේ මිනිස්සු ආරක්ෂා කරගන්නද මේ නීති නිර්මාණය වෙලා තියෙන? සමහර වෙලාවට කෙනෙක් හිතෙන්න පුළුවන් මෙච්චර මේවා කරන්නේ ලොකු ප්‍රෙෂර් එකක් දීලා අපිව හිර කරන්න හදනවා වෙන්නේ නැති කියලා. ඇත්තටම රජයේ සහ ඔබතුමන්ලගේ අරමුණ මිනිස්සු හිර කරන එක, එහෙම නැත්නම් මිනිස්සු නිකන් සීරුවෙන් තියන දඟලන එකද, මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමද?
3: පැහැදිලිවම කියන්න ඕන මනුෂ්‍යංග, අපි මේ හදන්නේ අර අපේ තේමාවක් තිබුණනේ, ජනාධිපතිතුමාගේ තේමාවක් තිබුණා ලස්සන රට පොහොසත් ජීවිතය. ඒ ලස්සන රට හදන එක තමයි අපි මේ කරන්න. ඒ කියන්නේ විනය ගරුක රියදුරා කියන්නේ තේ ලස්සන රටක්. අත වශයෙන් කිව්වොත් මට මාස දෙකක තුනක වගේ කාලයක්, මොකද මම විදේශගත වෙලා ඉඳලා තමයි මේ රැකියාවට එන්නේ. මට මාස දෙකක තුනක කාලයක් මට මගේ වාහනේ පදවගෙන යද්දි මට ලොකු ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ වාහන ගහනවා, ඒ කියන්නේ චූටි දෙයකටවත් මට වාහනේ අර බ්‍රේක් එක ගහද්දි පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා. දැන් මම ඇත්තටම ගහන්නේ, දැන් මම දන්නවා කල ලයිට් එක මට තප්පර 3ක් ඇතුළත යන්න බැරි වුණොත් එම මම නතර කරනවා. මම දන්නවා මට තප්පර 3ෙන් යන්න බෑ එහා පැත්තට කියලා. ඒ විනේ මංගාව තිබුණාට පිටිපස්සෙන් එන කෙනා ඇවිල්ලා හෝන් ගහනවා. ඉතින් ඒ වගේ අර හෝන් සද්ද. ඉතින් ඒ වගේම මේ තමන් ඉදිරියේ ඉදදී එක පාර මිස්සරෙන් අනිත් පැත්තෙන් වාහනයක් ඇවිල්ලා ඒ පැත්තට එනවා. ඒ කියන්නේ වමෙන් වාහන
2: ඉස්සර
3: අපි මට හුරු වෙලා තියෙන දකුණ ගෙන කෙනාගෙන මම සයිඩ් කණ්ණාඩිය බලන්නේ. ඉතින් වමෙන් ඇවිල්ලා ඉස්සර කරනවා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ දැන් ඇත්තටම විදේශ රටක ඉඳලා මේ රටට ආපු කෙනෙකුට මේ වාහනය පදවනවා කියන්නේ ඇත්තටම ලොකු මේකක්.
2: ඔව්. ඔබ වචන සෙට් එකක් උද්දන ගන්න ඕනේ.
3: ඔව්. ඉතින් ඒ එතකොට දැන් වෙලා තියෙන්නේ නිකන් රේදුරු අසුනට ගියාට පස්සේ මේ රට ඇතුලේ නිකන් අර අන්ඩර්වර්ල්ඩ් එකේ කෙනෙක් වාහනය පදවනවා වගේ තමයි පදවන්න ඕනේ. අපිත් ඒ විදිහට තමයි පදවන්න ඕනේ. ඒ කියන්නේ අර නිකන් අර අපි අර දෙමළ චිත්‍රපටවල දකින විදිහට තමයි දැන් අපේ රටේ පාරේ වාහනේ පදවන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර විනයගරුකව ගියත් ඒක කරගන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා අපි මට හිතන විදිහට මේක මේ කිසිම විටක වැඩිපුර දඩාය කිරීමක් හරී රජයේ ආදායම් වැඩි කරගන්න එහෙම නැත්නම් ජනතාව හිර කිරීම නෙමෙයි එකක් ජනතාවගේ ආරක්ෂාව. කියන්නේ දිනකට අපි දන්නවා කී දෙනෙක් මැරෙනවද කියලා මේ රතවාහන අනතුරු නිසා. ඉතින් එතකොට මේ නැති වෙන්න ජීවිත. ඉතින් එතකොට ඒකත් එක්ක අපි බලාගත්තම සමහර විට දරුවෙකුට තාත්තා කෙනෙක් නැති වෙන්නේ. නැත්තම් තාත්තා කෙනෙකුට දරුවේ. ඉතින් ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා. ඉතින් මේ පවුලේ එකට යන එක කිසිම අපි දැන් අපි සාමාන්‍යයෙන් දන්න රෝගාබාධයක් හරි මොකක් හරි හේතුවක් නිසා නම් අපිට සමහර විට ඒක හිත හදා ගන්න පුළුවන්. නමුත් හදිසි අනතුරක් කියන්නේ මේ උදේ වැඩට ගිය කෙනා හවසට එන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකයි මේ පැහැදිලිවම මේ කරන්න හදන්නේ මේ නීති රීති ගේන්නේ මේ විනය හදා ගන්න. දැන් පිටරටක වුණත් අපි පැහැදිලිවම දන්න දෙයක් තියෙනවා පිටරටක වුණත් රතවාහන වැරද්දක් කරොත් ඒ දඩේ එනවා. දැන් අපේ වගේ අර පොලිස් නිලධාරීන් පාරේ ඉඳගෙන අනිත් එක දැන් වෙලා තියෙන පොලිස් නිලධාරීන් කැලේ ඇතුලේ හැංගිලා ඉන්නනේ. මොකද පොලිස් නිලධාරීන් පාරේ හිටියොත් අනිත් පැත්තෙන් යන වාහනේ ඔක්කොම ටික කරන්නේ ලයිට් ගහ ගා යනවා පොලිසින් ඉන්නේ. එතකොට ඒ කලාපය ඇතුලේ අර හොඳම විනයකින් රියදුරුටක යනවා. ඉතින් ඇත්තටම ඒක තමයි කරන ලොකුම වැරද්ද. මම කවදාවත් කරපු නැති දෙයක්. ඒ කියන්නේ මේ අපි පොලිස් නිලධාරියෙක් පාරේ එතන ඉන්නේ සමහර විට අපි හිතනවා පොලිස් නිලධාරියා ඉන්නේ මේ හයියෙන් එන වාහනයක් අල්ලන්න හරි වැඩකට හරි කියලා. සමහර විට ඒක ඇතුලේ එතන පොලිස් නිලධාරියා එතන රඳවලා තියෙන්න පුළුවන්. එහා පැත්තේ කොහේ හරි කෙනෙකුට වෙඩි තැබීමක් කරලා එන කෙනෙක්ගේ වාහනයක් අල්ලගන්න. එහෙම නැත්නම් මොනවා හරි මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනයක්
1: අල්ලගන්න. ඔත්තුවක්
3: නිසා ඉන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මොකද්ද? අපි ලයිට් ගහලා අරගෙනාට කියන ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා එක්කෝ හිමීට යන්න. එහෙම නැත්නම් එතකොට අරගෙනා මොකද්ද කරන්නේ?
2: පාර වෙනස් කරනවා.
3: පාර වෙනස් කරනවා. එහෙම නැත්නම් නතර කරගෙන නැත්නම් පාරෙන් හරවලා ආයෙත් පැත්තට යනවා. ඉතින් ඒකෙන් හින්දා අපිම දැනගන්න ඕන මේ දැන් මේ පොලිසිය අපිට දඩ ගහන්නේ හරි පොලිසිය අපි මේ මේකක් කරගන්නේ අපි මේ රතවාහන වැරද්දකට අපිව අසු කරගෙන අපි මේ නීති හමුවට ගෙන යන්නේ අපේ හොඳටම කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකත් දැන් ගොඩක් වෙලා මේ වෙනකන් තිබුණු හුරු වෙලා තිබුණ ක්‍රමය තමයි මම කියන්නේ. එහෙම නෙමෙයි සමහර පොලිස් නිලධාරීත් ඒ ක්‍රමයට හුරු වෙලා තිබුණා. ඉතින් අර කීයක් හරි දෙපැත්තෙන් බෙදාගෙන යන ක්‍රමයක්. ඒ අර රස්සියා දුන්නු. ඉතින් ඒකින් තමයි අපි ඒක නතර කරගන්න. මොකද ඒකෙන් අන්තිමටනේ අර මේ අර මට හොඳට මතකයි මගේ පළවෙනි පෝස්ට් එක ওই ගව්පේ හරහා රත පොලිස් රත වාහන දඩ ලියන්න කියලා අපි මුලින්ම කැම්පේන් එක පටන් අරගෙන සමාජ මාධ්‍ය හරහා දාපුම මගේ යටම දාලා තාම මැතිස් ස්ක්‍රීන්ෂොට් එක 5-6 දිනක් දාලා තිබුණා. අපි නම් කොහොමත් ඔන් ද ස්පොට් ගවන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් විතර ඇති කියලා.
1: ඒ වෙලේම අතේ ගානක් දීලා වැඩේ ෂේප් කරගත්ත කියන එක කියවුණානේ දවස්වල.
3: ඔව් ඒ කියන්නේ අයගොල්ලෝ ඔන් ද ස්පොට් ක්‍රමය තියෙනවා. හැබැයි අපි මේ මනුසංක මේ ක්‍රමයේ මම චුට්ටක් ඒක මේ විග්‍රහ කරගෙන යන්නම්. මේක මෙතනින් නතර කරන දෙයක් නෙමෙයි. අපි මේ කරන්න හදන්නේ වෙනින් ක්‍රමයකට. මේක ඇතුලේ අපි පැහැදිලිවම පළවෙනියට කියන්න ඕන නියම ව්‍යාපති ඇතුලේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ ක්‍රමය ගෞපය හරහා ගෙවන කට්ටියට විතරයි මේ ක්‍රමයට එන්නේ කියලා නෑ. ඉදිරියේදී තැපල් කාර්යාලය හරහා ගෙවුවත් අනිවාර්යයෙන්ම තැපල් කාර්යාලයෙන් ඔබ දඩය ගෙවනකොට තැපල් කාර්යාලය මගින් ඔබේ දඩේ අප්ඩේට් කරන ගෞපය පද්ධතිය හරහා. එතකොට ලංකාවේ කුමන තැනකින් කුමන විදිහකට රතවාහන දඩයක් ගෙවුවත් මේක ඇතුළට ඔබ එනවා පළවෙනි දේ. එතකොට ඊළඟට තියෙන එක තමයි අපි මේ නියම ව්‍යාපතියක් සැප්තැම්බර් පටන් අරගෙන මං අර කිස්සල කිව්ව වගේ ලබන වසර මුල් කාර්තුව වෙනකොට මේ හරි පොලිස් නිලධාරියාගේ අතටත් මේ ඩිමිනිට් එක බලන්න පුළුවන්. දැන් අපි ඩිජිටල් වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඉන්ෂුරන්ස් කාඩ් එක ඩිජිටල් වෙලා තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම ප්‍රවේශ කරගන්න පොලිස් නිලධාරියාටත් ස්මාර්ට් ඩිවයිස් එකක්. කොයි ජංගම දුරකථනයක් හරි ස්මාර්ට් ඩිවයිස් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඉතින් එතකොට මේක ලබන වසරේ අර මං කිව්වේ මේ ව්‍යාපතියේ සම්පූර්ණ පූර්ණ ව්‍යාපතිය එනකොට පොලිස් නිලධාරියෙක් අතරත් එනවා. ඒතර පොලිස් නිලධාරියට ඒ පිළිබඳවත් ලැබෙනවා. ඉතින් ඒතර පොලිස් නිලධාරියාට අර අපි පුරුදු වගේ ගිහිල්ලා වාහනේ තියෙන වාහනේ දුම් පරීක්ෂක කොළයයි ඊළඟට ඉන්ෂුරන්ස් කාඩ් එකයි ඊට පස්සේ රෙවෙනු ලයිසන් එකයි මේ කිසිවක් අරන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පොලිස් නිලධාරියාට වාහනේ අංකය ගැහුවම ඊට අදාළ ටික පොලිස් නිලධාරියෙන් බලා ගන්න පුළුවන් ඩිජිටලි. එතකොට ඉතින් ඒ වගේම මේ අර එතනින් එහාට රේදුරු බලපත්‍රයක් රේදුරු බලපත්‍රය ඉදිරිපත් කරාම පොලිස් නිලධාරියෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දැන් රේදුරු බලපත්‍ර පොලිස් නිලධාරියට උනත් තේරෙනවා මොහුගේ රේදුරු බලපත්‍රය අංකය ඒ කියන්නේ එන්ටර් කරාට පස්සේ මොහුට කොයිතරම් ඩීමරිට් එහෙම නැත්නම් අකුසලතා ලකුණු තියෙන කෙනෙක්ද කියලා. එතකොට අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අර අපි හැමදාම පොලිස් නිලධාරින්ට කියලා තියෙන පුරුදු යන්නේ නෑ මේ අදමයි උනේ කවදාවත් කරලා නෑ කියලා. ඉතින් එතකොට අර අර පොලිස් නිලධාරියාට තේරෙනවා කොහොමද මෙයාගේ වාහන පැදවීම කොයි වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවද
1: කියලා. දැන් දන්නකෝ දැන් සිග්නල් ලයිට් එක වැඩ කරන්නේ නෑ. එහෙම නැත්නම් ඩිම් එක හෙඩ් එක දෙකින් එකක් පත්තු වෙන්නේ නෑ. මේකට ඊයේත් යම් කිසි වරදක් පටවලා දිනවා. හැබැයි අද අල්ලගන්න කොටත් කියන බලන්නකෝ මාත්‍ය මේ එන ගමන් ලයිට් එක පිච්චිලා තියෙන මම දන්නේ නෑනේ. ඒ වරද කරන්න බෑ දෙවතාවක්. ඒක කොහේදදක සටහන් වෙලා තියෙනවා නම් අපිට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. මේ ක්‍රමවේදයේ හැදීමේ තුලේ මේ ආරක්ෂකනේ අපේ ජීවිතන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපිට ඕන නම් විවේචන කර කර ඉන්න පුළුවන්. මේක හරහා ජනතාවට අපහසුතාවයන්පත් වෙනවා. මේකෙන් වෙන්නේ අපේ රැකියාව අහිමි වෙන එක. ඒක අපිට මේ වෘත්තිය කරගෙන යන්න බෑ. එහෙම නැත්නම් ඉදිරියට අපේ වාහනේ පදව ගන්න බෑ. මේම ලකුණු අඩු වෙන්න ගත්තම මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ තියෙන ට්‍රැෆික් අස්සේ අපිට යන්න බෑ. අපි සමහර වෙලාවට පදික වේදිකාව දාගෙන අපේ බයිසිකලේ පදන් යන්නේ ඉක්මනට යන්න ඕන නිසා. හැබැයි අපි කොයිතරම් පහසුව කියලා හිතුවත් සෝමද මහත්තයා ඒක රටේ නීතිය අනුව වැරදිනේ. පදික වේදිකාව අපි දෙකලා දෙන ඕනතරම් රනිල් යතුරු පෙදිකපං කරනවා. මේවට පොලිසිය මහතුරු බලාගෙන ඉතිය සමහර වෙලාවට ඒ අය දඩකොලයක් දෙන්නේ නෑ. ඒක කමක් නෑ කියලා සමහර වෙලාවට අපි ඒවා මේ සාමාන්‍ය වැරදිසේ සලකලා නේද මනුස්සකම ඇතුලේ චාන්ස් එකක් දුන්නට ඒවා වැරදිනේ. යම් කිසි කෙනෙක් පාර පයින්නාවොත් ඔහු අනතුරකට ලක්වුණොත් ඒවා සියල්ල වැරදි. ඉතින් රියදුරු විනය කියන එක තමයි මුලින්ම අපි පවත්වා ගන්න ඕනේ. රියදුරු විනය පවත්වා ගැනීම සඳහා නීති සම්පාදනය කරලා යම් කිසි දඩයක් නියම කරනවා. ඒකට හේතුව තමයි අඩුම දරමේ මේ මුදල ගෙවන්න වෙන නිසා හරි මිනිසු පරිස්සම් වෙන එක. හැබැයි මොනතරම් අපි හිතුවොත් එහෙම මේ මත්පැන් පානය කරාට පස්සේ කෙනෙක්ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළත් ඒ වර්ධන කරනවා නම් රනිල් ඒකෙන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
2: මම දැක්කනේ දැන් මීගොඩ සිද්ධිය ඒක හරි ඉතා සාහසික විදිහටනේ දන්සලේ පිරිච්චි පොපිරිස අඩු ගන්න හැප්පුණු පළවෙනි වතාවේ ඒ රිය ගැටුණු වෙලාවෙවත් නවත්ත ගන්නවත් සිහියක්වත් එහෙම ආකල්පයක්වත් තිබෙන්නේ නැහැ. නිකන් තනිකරම මිනිමරුම කරලා සත් කිරීමක් වගේ අපි දැක්කේ. එතකොට මේ රියදුරු විනය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට තව දේවල් හිතන්න වෙනවා. මේ නීති අනපනත් ක්‍රියාත්මක කරනවා. තාම අපි භාවිතා කරන්නේ බොහොම යල් පැන ගිය නීති. සහ ඉස්සල්ලම ඔබට මතක නම් මේ අපි දඩේ සංශෝධනය කරන්න ගියාම ඉස්සල්ලම කෑ ගහගෙන ඉන්නේ කවුද? ඇත්තටම වැරදි කරන මිනිස්සු. ඒ කියන්නේ මත් පැන් බිනකොට ඒක රුපියල් 50,000 දඩේත් එක්ක ලයිසන් එක කැන්සල් කරන මොන මිනිස්සුද කියන්නේ? බොන්නේ
3: එතකොට මන්නම් කියන්නේ ඒ නීති සහ ඒ මං හිතන දැනට මාස 3කට කැන්සල් වෙන එකත් ඉදිරියට ගිනියන්නේ.
2: සුමුමත් දැන් මේ කතාවේ මං අහගෙන ඉඳලා හුඟක් වෙලාවට මේ තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් ඔය පිළිබඳව අපේ මීට කලින්ව වෙඩිල්ල කියලා වැඩසටහන මීට අවුරුදු ගානකට කලින් අපි කතා කරපු දෙයක් තමයි මේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂකවරු. ඔවුන් තමයි මේ යෝජනාව පහුගිය ආණ්ඩුවලටත් ගෙනාවා. ඒවා ඔවුන් තා කලකිරීමෙන් හිටියා. මේ දැන් ඔවුන් විදේශගත වෙලා මන් දන්නේ ලේකම්වරයා. ඔවුන් තමයි මේ ඩීමරි සිස්ටම් එක ගේන්න මේ සිස්ටම් එකට දාන්න කියලා ගෙනාවා. හැබැයි එතනදී ආපු ප්‍රායෝගික ගැටලුවක් තමයි මතුශංක. දැන් ඔය කතා කරන RMB එහෙම නැත්නම් DMT එකේ තියෙන සිස්ටම් එක උසාවිය නෑනේ. දැන් මේ ගැන ඉතාම පුළුල්ව කතා බහ කරන්න ඕනේ. මොකද උසාවියේ නියෝග කරනවා මේ අකුසලතා ලකුණු නිසා මොහුගේ විදේතුරු බලපත්‍රය දහනම් කරන්න. එහෙනම් උසාවි නියෝගයක් DMT එකට යනකම් මේ සිස්ටම් එකේ සටහන් වෙන්නේ නැහැ. මොහුගේ පෙරවැරදි සහ මේ ඩිමරිට් සිස්ටම් එකේ මොන හරි බලා ගන්න විදිහක් නැහැ ලේඛනයක් ඇරෙන්න. එකනේ DMT එකෙන් එහෙනම් කෝල් කරන්න ඕන රිපෝට් එකක් උසාවිය. එහෙම නැත්නම් උසාවියෙන් යම් දුන්න නියෝගයක් DMT එකට යන සිස්ටම් එකක් නැහැ. මෙන්න මේ සිස්ටම් එක. එහෙම නැත්නම් දැන් නඩු සම්බන්ධිනුත් මේ ප්‍රශ්නේ තියෙනවනේ. එකනේ අපි දන්නවා ගංගොඩවිල උසාවියේ තියෙන රිපෝට් එක යම් විත්තිකරුවෙක් හෝ වැරදිකරුවෙක් සම්බන්ධයෙන් ඒ රිපෝට් එක නැවත ට්‍රේස් කරන්න ලේඛනයක් කරහා මිස ලේඛනයක් කරහා ඒක අපිට ගන්න බැරි වුණොත් සිස්ටම් එකක් තුරු බලන්න බෑ. දැන් මෙන්න මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවද?
3: මං හිතන්නේ ඔකට හොඳ උත්තරයක් ඊයේ හම්බුණා. මේ ඊයේ මං හිතන්නේ මේ ප්‍රවෘත්තිවලක් ගියා. අපේ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමා පොඩි සටහනක් කරා. ඒ කියන්නේ ඒ සටහනේ කතා කරේ මේ තරුණ කටයුතු පිළිබඳව නෙමෙයි, එතුමා ඉන්නෝ කෝපා කමිටු. ඒ කමිටු වාර්තාව සහ කමිටු ආපු නිර්දේශ ගැන. ඉතින් එතකොට ඒක පැහැදිලිවම තියෙන දේ තමයි මේ පද්ධතිය. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන පද්ධති දෙකක්, එකක් වාහන ලියාපදිංචි කිරීම, අනිත් එක රියදුරු බලපත්‍ර ලබා දීම. මේ පද්ධති කුමන රජයේ ඇවිල්ලා කුමන ආකාරයට උත්සාහ කරත් තාමත් දුවන්නේ අවුරුදු 20ක් පරණ පද්ධතිය. නමුත් දැන් අපි ඒකට නිසි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි ඉදිරි මාස කිහිපය ඇතුළත මේ පද්ධතිය වෙනස් කිරීම කරනවා. මොකද මේ පද්ධතිය අර ඔබතුමා කියූප එක හරි. මේ පද්ධතිය උසාවියට සහ වෙනත් තැන්වලට සම්බන්ධ කරන්න යනවනම් මේ පද්ධතියේ අපි කීරණ කියන යාවත්කාලීන කිරීමක් කරන්න ඕන. යාවත්කාලීන කිරීමක් කරොත් අර නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කරපු ප්‍රශ්නේ DMT කට්ටියට බැරි වෙනවා. ඒ කියන්නේ මෝටර් බයික් එකක් කියලා රෙජිස්ටර් කරපු වාහනේ එළියට ප්‍රාඩෝ එකක් වෙලා තමයි එන්නේ. ඉතින් මමත් ඒ කෝපා කමිටුවට ගොඩක් අවස්ථාවලදී මගේ සහාය තාක්ෂණික සහාය ලබා දෙන්න කියලා වාහන 2500ක් 3000ක් තියෙනවා මේ විදිහට ඇදිච්චේ. ඒ කියන්නේ මේ රටට එන බදු ආදායම තමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසකගේ ආදායම කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට මේ පද්ධති යාවත්කාලීන කිරීම, ඒ කියන්නේ මේක අපි මේ කියන්නේ රනිල් මේ අපි ඩිමෙරිට් එහෙම නැත්තම් මේ අපි මේ කියන රියදුරු අකුසලතා පද්ධතියක් නෙමෙයි. මේ පද්ධතියත් එක්ක අපිට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. එකක් මේ රියදුරන්ගේ විනය හදාගෙන අපි අර කියන ලස්සන විනයක් තියෙන රියදුරු ටිකක් හදා ගන්නවා. ඉතින් ඒ වගේම මේ ඒ කියන්නේ මේ අර ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා වගේ අර වචනයක් කියලම මේ ඒ කියන්නේ කාටල් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ පිරිසක් එකතු වෙලා මේවා කිසිම විටක වෙනස් කරන්න නැතුව ඒ ඔවුන්ගේ ආදායම කරගත්ත විදි ක්‍රමවේදයක් නේ තියෙන්නේ. එතකොට මේ කාටල් කඩන්න ඕන කියන්නේ ඉතින් මේ වගේ හරි පද්ධති ගේන්න ඕන. ඉතින් ඒක එතනට විතරක් නෙමෙයි, අත්ත කතා කරොත් රනිල් මදුසංක මේ අපි දැන් නැවත මේ තිබුණ රටේ ආපු ඒ කියන්නේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි, මැද පෙරදිග ආපු ප්‍රශ්නෙත් එක්ක අපේ ඉන්ධන හිඟයක් එද්දි QR ක්‍රමවේදය සක්‍රිය කරන්න ගියාම තමයි අපිට තේරුනේ මේ QR එකක් අලුතෙන් QR එකක් රෙජිස්ටර් වීමේදී අවශ්‍ය වාහනේ තහවුරු කර ගැනීම. එහෙම නැත්නම් එන්ජින් නම්බර, චැසි නම්බර එක තහවුරු කරගන්න යද්දී තමයි අපිට තේරුනේ කුමන ආකාරයේ පද්ධතියක්ද මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ඇත්ත කතා කරොත් මමත් ඉස්කෝලේ 5 වසර 6 වසරේදී ඉන්න කාලේ දාපු පද්ධතියක් තමයි තාමත් ක්‍රියාත්මක. මොකද ඒ පද්ධතිවල ඉඳගෙන තමයි මේගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්න පුළුවන්.
1: ඒ පද්ධතිය තවදුරටත් තිබුණොත් තමයි අර අතයට ගාන කරගෙන වැඩේ දුවන්න පුළුවන්. ඕකනේ අත්‍තරම ওই පද්ධති වෙනස් කරන්න හදපුවම බුදුමල්ලට ආපු ලොකුම අභියෝගේ. ඒවට විරුද්ධ වෙන්නේ පුටුවල ඉන්න මිනිස්සු කැමති නෑ රනිල් මේක වෙනස් කරනවට. මේ සිස්ටම් එක වෙනස් කරන්න රටේ මිනිස්සු ජනාධිපතිතුමාට බලය දුන්නට ඒ පුටුවල ඉඳගෙන ඒක ආදායම් මාර්ගය කරගත්ත මිනිස්සු එකට එකඟ නෑ. ලයිසන් එක ගැන කතා කරනකොට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අපිට කැට දියලා කියන්න පුළුවන්. ලයිසන් එක සමහර වෙලාවට මේ වැරදි ටික සිද්ධ වෙන්නේ, අනතුරු ටික සිද්ධ වෙන්නේ ඔය ඉන්න ලයිසන් එකට අසංගරණ මහතුරු එක්සමිනර්ස්ලාදී. ඒගොල්ලෝ වැඩේ හරියට කරත් එකයි නැතත් එකයි හම්බෙන කමිෂන් එකට, එහෙම නැත්නම් වැඩේට හම්බෙන පගාවට තමයි මේ අසන ගහලා ලයිසන් එක දෙන්නේ. ඒක අදත් වෙනවා, එදත් වුණා. සමහර මම දන්න අපේ ගමේ මිනිස්සෙක් හිටියා. ඒක වාහනයක්වත් එලවන්න බෑ, බර වාහන ලයිසන් නැතිනවා. ඒ ගාලේ පුත්තලම හිටපු මේ එක්තරා පරීක්ෂකවරයෙක් තමයි දීලා දෙන්නේ. කෙනා යන්නවත් ඕනේ නැහැ. ලයිසන් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ඉස්සර තිබුණා. ඉතින් ඒවා තවදුරටත් තැන් තැන්වල ක්‍රියාත්මක වෙනවා.
3: ඔව් දැනට ඉතින් ඔහුගේ අර එකම දේ තියෙන්නේ දැන් මේ මීට කලිනුත් ඒ ප්‍රශ්නේ තිබුණා. මම හිතන්නේ දැන් නම් ඒක මොනවා වුණත් අපිට එක පැත්තකින් සුබදායිතත්වය තියෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැන් එක තැනකට ඉන්නවා. ඔවුන්ගේ ක්‍රමවේදය පිළිබඳව නව රජයත්
4: එක්ක ඒක අතයටින් පාස් කරන්නේ
3: නැහැ. ඔව්. මොකද ඉස්සර මම දන්නවා මගේ යාළුවෙක්ගේ තියෙනවා කකුල නැති කෙනෙකුට ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් දුන්නා. ඉතින් එතකොට දැන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන ක්‍රමවේදය හිටපු සභාපතිතුමියත් දැන් අලුතෙන් ඉන්න සභාපතිතුමත් ඉතාම හොඳින් කරන් යනවා. මොකද ඔවුන් පළවෙනියට කරගත්ත දේ තමයි රේදුරු බලපත්‍ර ලබා ගන්නවා නම් මෙඩිකල්. මොකද ඒකට ලොකු අර පැත්තෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට විරුද්ධතාවයකුත් ආවා. ඕනම තැනකින් මෙඩිකල් එක කරන් එන එක වෙනුවට රජයේ ලියාපදිංචි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් මේ මෙඩිකල් සර්ටිෆිකේට් එක.
1: ඒකයි දැන් මගේ පළවෙනි ලයිසන් එක ගන්නකොට රනිල් අපිට තිබුණේ කවුරු හරි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මෙඩිකල් එකක් ගන්න. එයා අපෙන් අහපු විදිය මං කියන මේක මේ මිනිස්සු දැනගන්න ඕනේ. ඇස් පේනවද? ඔව්. කන් ඇහෙනවද? ඔව්. කතා කරන්න පුළුවන්ද? ඔව්. අතපය හිරිවෙන්නවද? නෑ. ඉතින් අපි කියන එක එයා කොලේ පුරුල පුරුල පුරුල දීලා සීල් එක ගහලා දෙනවා. ඒකට රුපියල් 250 කට ඒ දවස්වල ගත්තා. හරි. හැබැයි දැන් එහෙම නෑ. අර අපිට කකුල් දෙකේ කලිසම පොඩ්ඩක් මේක කරන්න කියලා ධනිස් වලින් නැවෙන්න ඕනේ, ඇඟිලි වලින් හිටගෙන ඉන්න ඕනේ, ඔය කියන ඔක්කොම පරීක්ෂණ ටික සමත් වුණාට පස්සේනේ දැන් අපිට මටත් ඇත්තටම මුල් කාලේ අපි බොහොම තරුණ කාලේ හිතුණා මේ මොන අපරාධයක්ද මෙහෙම කරන්න ඕනේ. හැබැයි දැන් අපේ තතපය හිරිවැටෙනකොට එහෙම තේරෙනවා වාහනේ පදින වෙලාවට ඒ හිරිවැටීම සිද්ධ වෙන්න
2: පුළුවන්. ඔව් ඔව් අනතුරක් වෙන්න පුළුවන්. දැන් ඔය කියන කතාවල දැන් ඉස්සර ලයිසන් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියන කතාවේ දැනුත් ඒ වගේ ඒවා සිද්ධ වෙන ඇති. ඒ වගේ ඒවා අපි දැකලා තියෙනවා, අපි සාක්ෂි හොයාගෙන යනකොට. හැබැයි ඒක සිස්ටම් එකට දාන්න ඉස්සර වගේ ලේසි නෑ. පොලිසියෙන් ලොම් කියන්නේ මේක නම් ඩුප්ලිකේට් එකක් වෙන්න පුළුවන්, මේක චෙක් කරන්න ඕනේ කියලා. කියන්නේ සිස්ටම් එකේ නැතුව තමයි ගොඩක් වෙලාවට හොර ලයිසන් හදනවා කියලා දැන් අපිට අරච්චි වෙන්නේ ටික ටික.
3: මොකද පද්ධතිය ඇතුළේ දැන් කරන්න බැරි වෙන දේ තමයි මම හිතන්නේ පැහැදිලිවම අර හිටපු සභාපතිතුමිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ආරෝෂා මහත්මිය කරපු පළවෙනි දේ තමයි මේ ඒ මෙඩිකල් සර්ටිෆිකේට් එක අන්තිමට ඩිජිටල් කරා. ඩිජිටල් කියන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ මෙඩිකල් එහෙම නැත්නම් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව යන්නේ ඩිජිටල් ෆැක්ටෝමෙට. එහෙම නැත්නම් වෛද්‍ය ඒකට හරියන සර්ටිෆිකේට් එකක් අරන් ගිහලා අතට පෙන්නන්න පුළුවන්. එතකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එළියෙන් ගේන එකක් ගේන්න බෑ. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණයට ගියා නම් මුකුත් හම්බ වෙන්නේ
2: නැහැ.
3: SMS එකක් විතර හම්බ වෙන්නේ අතන්ට යන්න තියෙන්නේ. එතකොට මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමයි මෙයාගේ සර්ටිෆිකේට් එක
1: බලන්නේ.
3: ඉතින් ඒකෙන් දා ඒ දේ තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ ඔවුන් විසින් තවත් එක ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. බස් මේවට බස් නැවතුම් පොළවල් වලට ගිහලා රියදුරන්ගේ මත්ද්‍රව්‍ය
1: පරීක්ෂා
3: කරනවා. ඉතින් ඒකෙත් බොහෝ රියදුරන් අහු වෙලා තිබුණා. ඉතින් ඒකත් හොඳ ක්‍රිය වැඩ පිළිවෙල.
2: සහ ඒකේ අලුත්ම එක තමයි අර අපේ ડોક્ટર සංජය එහෙම හැමතිස්සෙම කතා කරලා මේකේ අප්ඩේට් දෙනවා. දැන් අහු වෙන්නේ මේ මත් පැන් බීපුව විතරක් නෙවෙයි.
3: වෙනත්
2: මත්ද්‍රව්‍ය සියලු දේ අහු වෙනවා.
1: විෂ
3: මත්ද්‍රව්‍ය. ඇත්තටම මත් පැන් කියන එක නෙමෙයි විෂ මත්ද්‍රව්‍ය තමයි තියෙන්නේ. ඉතින් ඒකත් මං හිතන රියදුරෝ දැන් ඒ විනයකටයි. මොකද අනිවාර්යයෙන්ම ඔහු ඒ පරීක්ෂණයෙන් අසමත් වුණොත් ඔහුට රියදුරු රැකියාව කරගන්න බැරි වෙනවා යම් කිසි කාලයකට. නැවත ඔහු ඒ පරීක්ෂණයට මූණ දීලා ඒක සනාථ කර. ඉතින් මං හිතන්නේ ඒ විනය හැදේ රියදුරන්ගේ. ඉතින් ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන දෙයක් තමයි මනුස්සංග මේක අපි මෙතනින් නතර කරන්නේ. අපි අර මනුස්සංග කියපු දන්ට අපි එනවා. මොකද දැන් කොළඹ නගරේ බොහෝ විට CCTV ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහටම අධිවේගී මාර්ගයේ දැන් අපි නව ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මේ දවස්වල වෙහෙසුමින් පවතිනවා. සියලුම ඉලෙක්ට්‍රොනික ගෙවීම් සමගම ඒ එක්කම අපි ඒ පද්ධතිය සම්පූර්ණ ජාලකරණයත් සමගම මේ රථවාහන වැරදි අධිවේගී මාර්ගයේ රථවාහන වැරදි කරන රියදුරු අඳුරගන්න වාහන අඳුරගන්න අනිවාර්යයෙන්ම දැනට වුන් බොහෝ විට දැනුත් පොලිස් නිලධාරින් කරන අධිවේගී මාර්ගෙත් හැංගිලා ඉඳලා තමයි අර මේක අල්ලන්නේ. ඒකට නෙමෙයි අපි ඒකට අවශ්‍ය මේ හයි ටෙක්නොලොජි එහෙම නැත්නම් අපි කියනවා හොඳ කැමරා තියෙනවා. ඉතින් ඒ කැමරා අධිවේගී මාර්ගය ඇතුළේ සවි වෙනවා. එතකොට ඔහු අධිවේගී මාර්ගෙන් ඉවතට එද්දී පොලිස් නිලධාරියා වෙනම අර දැන්නම් අර කොලයක් තියාගෙන බල බල ගේට්ටුව ගාවට එද්දී පද්ධතිය අරහම ඔහු ආපු වේගයේ වැඩි තැන් ටික ඒ වගේම වැරදි විදිහට වමෙන් ඕවර්ටේක් කළාද. ඉතින් ඒ සියල්ල සටහන් වෙනවා. ඉතින් ඒක හින්දා අධිවේගී මාර්ගයේ විනේයි. මොකද අධිවේගී මාර්ගයේ තමයි අපි ආරක්ෂාව හොඳටම බලා ගන්න ඕනතර. මොකද එතනදී වෙන්නේ අනුතුරක් සිදු වුණොත් මාරකම් තුරක්.
2: දැන් අපි මේ කතා කරන කතාව සම්බන්ධ වෙන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකටනේ. මේ පහුගිය දවස්වල අපේ ගයන් දුෂන්ත රත්නාවයි මැසේජ් එක ඔබ රතවාහන වැරද්දක් කළා තියෙනවා, ඔබ මේ සම්බන්ධයෙන් ගිවිමේ දඩින මෙන්න මේ අංකයට අමතන්න කියලා ස්කෑම් එකක් ක්‍රියාත්මක වුණා පහුගිය දවස්වල.
3: නෑ මොකද ඒක වුන් දන්නව දැන් මේ පද්ධතිවල ඉදිරියේ එනකොට. ඉතින් ඒකටත් මම හිතන්නේ නිසිකියා මාර්ග අපි හැකීක්මනින් ගත්තා. මොකද ඒක ඊට සමානම ඒ ලෝගෝ දාලා එක එනවා. ඉතින් අපි මම හිතන්නේ එක දවසක් මේක පිළිබඳව මාත් කතා කරා, නිරෝෂ ආනන්ද මහත්තයත් කතා කරා. මොකද අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම ඕනම දෙයකට ලින්ක් එකකට යනවනම් මේ ලින්ක් එක හරිතනකින් ආප එකක්ද කියන එක. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ මොසුසංග අපි මේක එතනින් නතර වෙන්නේ නැහැ කියපු තව එකක් තමයි මේක අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් සමාගම් සමග මේක සම්බන්ධ
1: වෙනවා.
3: එතකොට දෙවිධයකට මේක වෙනවා ඩිමෙරිට් එකේ. එකක් තාම ඉන්ෂුරන්ස් සමාගම් ඇතුළේ තරඟකාරීත්වය නිසා පොලිස් කොච්චර මාරක අනතුරක් වුණත් පොලිස් පැමිණිල්ල තියෙනවද කියලා අහන්නේ නැතුව වාහනයට අවශ්‍ය මේ අර අපි කියන ඉන්ෂුරන්ස් ක්ලේම් එක
2: දෙනවා.
3: ඒ කියන්නේ වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා කිව්වොත් මේක ගෙවනවා. ඉතින් ඉදිරියේදී ඔවුන් ඒ වාහනවල අනතුරු වලට ගෙවන දැන් හොඳම උදාහරණේ තමයි තාමත් තියෙනවා අධිවේගී මාර්ගයේ අර ගාඩ් රේල් එක කැඩිලා තියෙනවා. කවුද කැඩුවේ කියලා දන්නේ
1: නැහැ.
3: මොකද සමහර අය අනතුරු, ඒ කියන්නේ අධිවේගී මාර්ගයේ තියෙන ඒ සමහර ඔබතුමත් අධිවේගී යාර්ධි දැකලා ඇති මදුසංක සමහර තැන්වල මේක කැඩිලා තියෙනවා. ඉතින් ඒ අනතුරු වුණා නම් අනිවාර්යයෙන්ම වාහනයටත් ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. නමුත් ඒ වාහනේ කොහොමද ගියේ, මොකක්ද උනේ කියන එක ගැන කිසි තොරතුරක් නැහැ. සමහරව මොකක් හරි කරගෙන අධිවේගී මාර්ගේ පැත්තකට කරලා අරගෙන චුට්ටක් මොනා හරි කරලා ලණුවකින් හරි බැඳගෙන මෙතනින් යන්න ඇති. ඒ කියන්නේ අධිවේගී මාර්ගෙන් පිටවීමේදී ඒ හොමාරු හරහා පිට වෙලා ගිහිල්ලා ඉන්ෂුරන්ස් එකට කතා කරලා ක්ලේම් එකක් කරන් තියෙනවා. එතකොට එකක් අධිවේගී මාර්ගයට කරපු හානියටත් කිසිම මුදලක් අය වෙන්නේ. අනිත් එක මේක රතවහන වැරද්දක්. අනිවාර්යයෙන්ම ඔහු ඒ මොකක් හරි වැරද්දක් එතන තියෙනවනේ. ඉතින් එතකොට ඒක අහුවෙලත් නැහැ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපි ඉන්ෂුරන්ස් සමාගම් වලටත් මේක සම්බන්ධ කරගෙන කරන්නේ. එතකොට දෙපැත්තක් මේ වෙනවා. එකක් ඉන්ෂුරන්ස් සමාගම් වලින් ගෙවන, ඒ කියන්නේ ඔවුන් ගෙවන මේවා ක්ලේම්. එහෙම නැත්නම් ඒ රතවාහන වල අනතුරු වලදී වාහනේ නැවත මේවා කරගන්න ගෙවන මුදල් ගෙවීම් පිළිබඳව අනතුරු පිළිබඳව දැනුම් දීම මේ පැත්තට එනවා. එතකොට අපිට බලන්න පුළුවන් මේක පොලිසියට වාර්තා වෙච්ච එකක්ද නැති එකක්ද කියන එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා අපි මේ රේදුරු අකුරුසා ලකුණු ටික ඉන්ෂුරන්ස් සමාගම් වලට දෙනවා. එතකොට ඔවුන්ට පුළුවන් අපි හිතමු දැන් වාහනේ අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට තේරෙනවා නම් මේ රේදුරු අකුසලතා ලකුණු මොහු පරීක්ෂාකාරී රිය පදවූප කෙනෙක් නෙමෙයි. හැමදාම මේ ඉරිකපල ගිය මිනිස්සෙක්. හැමදාම රතුපාට තියෙද්දි මේ කල ලයිට් එකෙන් දාපු කෙනෙක්. බීමතින් ගිහිල්ලා අහුවෙච්ච කෙනෙක්. ඔය ටික පිළිබඳව දැනුවත් නම් ඊට පස්සේ ඉන්ෂුරන්ස් සමාගම් වෙනින් ක්‍රමවේදයක් හදාගනී මේ ඉන්ෂුරන්ස් එක දෙනවද නැද්ද කියන එක. මම හිතන්නේ ඕක එකට එකතු කරගන්න ඕන. මොකද ඉන්ෂුරන්ස් සමාගමටත් එතකොට ගිහිල්ලා ඉන්ෂුරන්ස් සමාගමට දැන් ඉන්ෂුරන්ස් සමාගමේ සාමාන්‍යයෙන් දන්නවා මොන අනතුරක් කරත් බීමතෙන් රියපදවගෙන ගිහිල්ලා නම් ඔහුට සාමාන්‍යයෙන් අර ඉන්ෂුරන්ස් ක්ලේම් එක දෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ටත් මේක ඇතුලේ හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මොහු කිසිම විටක මේ නීතිගරුක රියදුරෙක් නෙවෙයි නම් අපි හිතමු ඉන්ෂුරන්ස් සමාගම අරගෙන මොහු රියදුරු අකුසලතා ලකුණු ටික බලද්දී රියදුරාගේ 20ක් වෙලා නම් එතකොට දන්නවා මේ කවදාවත් මෙයා මේ පරීක්ෂාවෙන් මේක කෙනෙක් නෙමෙයි. අඩුම තරමේ සමහර විට බලමු වාහනේට ඉන්ෂුරන්ස් එක තියෙන ලක්ෂ දෙකක් තියෙනවනම් ඕන්ට මේක ලක්ෂයක් විතර දෙන්න පුළුවන්. මොකද මම හිතන්නේ ඔවුන්ටත් ඒක වාසියක්.
1: ඔව්.
3: ඇයි මේ අපි මේක මේ ඒ කියන්නේ මේ විනය හදන එක හැම පැත්තෙම හදන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මේ රතවාහන වැරදි වලට හැමදේම වෙලා තියෙන්නේ දන්නවා. ඒ කියන්නේ අපරීක්ෂාකාරීව ගියත් වාහනේ මොන විදියට ගිහිල්ලා අප්ප ගත්තත් ඉන්ෂුරන්ස් එකෙන් හදලා දෙනවා කියලා දන්නවා. එතකොට ඔහුට හිතෙනවා නම් මම මෙතන මේ අපරීක්ෂාකාරීව මේක අරන් යන්නේ එතකොට මගේ අකුසලතා ලකුණු තියෙනවා සමහරට ඉන්ෂුරන්ස් එකෙන් ෆුල් පේමන්ට් එක පාස් කරගන්න බැරි වෙයි කියලා ඔහුට චකිතයක් තියෙනවා නම් ඔහුත් එතන විනයක් එතනත් විනයක් හැදෙනවා. ඉතින් එතකොට මේක මේ ඔක්කොම එකතු කරගෙන හදා ගන්න ඕන විනයක් මිසක් මං හිතන්නේ අපි මේ එක පැත්තකින් මේ රියදුරු අකුරුසා ලකුණු දෙන එකක් නෙමෙයි මේකට සම්බන්ධ වෙන හැමතැනම ගේන්න ඕන. ඊළඟට අර රනිල් කියපු තැනටත් මේ පද්ධතිය අපි අනිවාර්යයෙන්ම මේ යාවත්කාලීන කිරීම සමගම මෝටර රථ පාතුමේ එන්තුවේ අනිවාර්යයෙන්ම උසාවිය, ඒ කියන්නේ උසාවියෙන් දඩයක් උසාවියෙන් රියදුරු බරපත්‍රය අවලංගු වෙද්දී මේ පැත්තෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මේ ඩීමිලි සිස්ටම් එකෙත් අනිවාර්යෙන් අප්ඩේට් වෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණේ තමයි මං හිතන්නේ දැන් වසරකට විතර කලින් මේ වුණ අනතුරක් මං හිතන්නේ දුම්හිඳ ප්‍රදේශයේදී. ඒ රියදුරාගේ බලපත්‍රය අරන් බලද්දී ඔහු මාස 3කට කලින් බීමතින් රියපදවල ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවියෙන් අවලංගු කළා. මොහු කරන්නේ නැවත මට මතකෙදිරි හිනිදුම පොලිස් ස්ථානයේදී ගිහලා පැමිණිල්ලක් දාලා රියදුරු බලපත්‍රය නැති වුණා කියලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මොරි අලුත් රියදුරු බලපත්‍රයක් හදාගෙන ඇවිල්ලා තමයි අර අනතුරු කරන්නේ. ඉතින් එතකොට ඉදිරියේදී ඒ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒක හින්දා මේක ඇතුලේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන පද්ධති ටික vehicle රථවාහන ලියාපදිංචි කිරීම සහ රියදුරු බලපත්‍ර එකතු කිරීමේ පද්ධති යාවත් කියලින කිරීමක් කරනවා. ඒ වගේම මේකට අවශ්‍ය සම්බන්ධ වෙන්න අනිත් ආයතන ටික ඉන්ෂුරන්ස් සමාගම්, ශ්‍රී ලංකා පොලිසිය මේ සියල්ල සම්බන්ධ කරනවා. ඉතින් ඒකෙන් එතනින් ඔබට ගියාම තව දෙයක් තියෙනවා. මම කිව්වා අර අධිවේගී මාර්ගයේ සහ දැන් කොළඹ නගරයේ සිදුවන මේ CCTV එහෙම නැත්නම් කැමරා පද්ධති මගින් නිරීක්ෂණය වීමත් සමග ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ පද්ධතිය අපි සම්බන්ධ කරන්න හදනවා. ඊළඟ එකක් දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නම සඳහන් වාහනේ හිමිකරුට දඩයක් හරි දැනුම් දීමක් කරනවා. එතකොට ඔවුත් පෙළඹෙයි අර ඕපන් පේපර්ස් මේ රටේ නීති විරෝධීව
1: තියන්නේ. ඕපන් පේපර්ස් කතාවෙදිත් මේ සුමුද මහත්තය මේ දෙපාර්ශ්වයේම වරදක් තියෙනවනේ. දැන් විකුණන කෙනාටත් වෙනම පිටපතක් හම් වෙනවා. ඒක යා යොමු කරන්න ඕනේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව. දැන් ඔය ඕපන් පේපර්ස් දෙනවා කියලා අපි හුඟක් කලාවට කරන දේ තමයි අපි අපේ වගකීම ඉටු නොකර සිටීමකුත් තියෙනවනේ. දැන් රනිල් වාහනේ මිලදී ගන්න කෙනා විදියට රනිල් මේක නොකර තියාගන්න පුළුවන්. එයා කවදා හරි විකුණන දවසට අර ඕනර්ෂිප් එකේ ප්‍රමාණය අඩුයි කියලා පෙන්නන්න එයා ඒක නොකර ඉන්න පුළුවන්. හැබැයි මගේ වාහනේ විකුණපු ගමන් මට යුදගමක් තියෙනවා ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මෙන්න මේ පුද්ගලයාට මං වාහනේ විකුණනා කියන මෙන්නත මං ඒක අලෙවි කරලා තියෙන කියලා. ඒ යුදගම් වගකීම් ටික ඉටු නොවන නිසා තමයි ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉස්සරහට
3: ඒකත් සිද්ධ වෙන්නේ මදු සංක. දැන් අපිට තියෙන්නේ අර අපේ MT6 කියන ෆෝම් එකේ කර චූටි කොල කෑල්ල තියෙනවා කඩලා ලියාපදිංචි තැපෑලෙන් එවන්න තියෙන්නේ. නමුත් ඕක පද්ධතියට එකතු වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඉදිරියේදී හඳුන්වා දෙන්නේ ඔහුටම අනිවාර්යයෙන්ම අපි අර කියන සිටිසන් සුපර් ඇප් එක හඳුන්වා දෙනවා. ඒක හරහා හරි ඊළඟට අපි ඔය හැදෙන ක්‍රමවේදය හරහා ට්‍රාන්ස්පෝර්ට් වලටත් අපි සුපර් ඇප් එකක් හදනවා. ඉතින් ඒ ක්‍රමවේදය හරහා වාහන හිමිකරුටම පරිගණක ඒ කියන්නේ මේ සිස්ටම් එකටම යාට දාන්න පුළුවන් මම මේ වාහනේ වික්කා කියලා. එතකොට අලුත් කෙනෙක් මේක අවුරුදු 10ක් විතර අරන් ලියාපදිංචි කරගන්න ආවොත් අනිවාර්යෙන් ඔහුට දඩයක් හරි මේකක් ඒ මේ වාහනේ හිමිකරු කියලා තියෙනවා. මෙදා ඉඳලා මේ වාහනේ හිමිකරු නෙමෙයි කියලා. එතකොට ඇයි මෙච්චර කල් තියන් හිටියේ කියලා.
2: අදෝෂංග අපි මේක ගැන තවදුරටත් කතා කරමු. ඉක්මනට විරාමයක් ගන්න තියෙනවා. ඊට කලින් අපි ඉක්මනට මතක් කරනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදිනු මදින්නද ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල මහජන සම්පත F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 481970 F ඉංග්‍රීසි අක්ෂරය 481970 ගොවිසිත ලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 55 59 73 79 I 55 59 73 79 මෙගාපව ලොතරැයි U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 19 වාසනාවන්ත අංක 11 18 36 73 U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 19 වාසනාවන්ත අංක 11 18 36 73 දන නිදානේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 36 76 78 U 18 36 76 78 හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 9 21 36 37 හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 9 21 36 37 අද සම්පත ලොතරැයි අංක රටාව 7.97.197.0 F 7.97.197.0 F NLB ජයලොතරැයියේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6725 J6725 NLB සුබ දවසක් ලොතරැයියේ සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 18 25 සහ 35 සිංහ 18 25 35 විශේෂිත අංකය 3174 3174 අද සුබිරිතයගේ ගණනාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්මල දීගලු දෙන වේ විනාඩි 43යි වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: මෝටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමක රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: උදේ 9:00 විනාඩි
1: 49. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: தினவே வினாடி பணஸ்திகை இசல்லம் அபியாபு பிரஷ்னி தீனோ பிரஷ்னி உத்தரே கியன்னோனி
2: மே මොකද ඇහුවේ මන්ද ශංකෝ යා මට අවුරුදු 12යිදි
1: මට අවුරුදු 12යිදි නෑ මොනවා කියනවද මන්ද මේට අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි
2: 12යි
1: තව අවුරුදු 12කින් මගේ වයස කීයද කියලා තුමේ අපි ඇහුවේ
2: ඔව්
1: එතකොට උත්තරේ මොකද
2: අවුරුදු 36යි එහෙම උත්තර ආව ගණනාවක් හද ගොඩාක් උත්තර ආවෙන්දටත් වැඩිය මේ ඉස්සල්ලාම හරි උත්තරේ දුන්නේ කියලා තෝරගන්න ඕනේ අපිට මේ හරි උත්තරේ මුලින්ම දුන්නේ ලෝචනා රෑනපාන ඉඳලා තමයි ලෝචනා මෙසේජ් කරලා තිබ්බේ. ඉතින් තව ගොඩාක් යාළුව හරි උත්තර දීලා තිබ්බා, වැරදි උත්තර දීලා තිබ්බා. හැබැයි මෙසේජ් කරපු කතා කරපු ඔක්කොටම ස්තුතියි කියන ගමන් තමයි අපි අද ජයග්‍රාහකයන්ට සුබ පැතුම් එකතු කරන්නේ.
1: ඒත් එක මහජන සම්පත විශේෂ පණිවිඩයකුත් තියෙනවා. අපිට මතක් කරන්න අපි ඉක්මනටම ඒ පණිවිඩෙත් කියන්න ඕනේ. මොකද දැන් නේද ජයග්‍රහණේ තමන්ගේ කරගන්න උත්සාහවන්ත වෙන්න බෑ.
2: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලුවර රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට මෙන්ව රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට ඒක අපද අරමුදලට සුජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් දොළොස් දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂයේ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් සහ රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 10 ජයග්‍රහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින්ද රට පුරා බිහි කරන්නට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණියම්බොළම ප්‍රදේශයට ලබා දෙන්නටත් පුළුවන් වුණා. රුපියල් කෝටි දෙකක සුපිරි ත්‍යාග රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අපි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ. මේ ලයිසන් එක ත්‍යාගින මෙතරිය දුරු බලපත්‍රයට වැරදි වෙන වෙන හැම වාරයකදීම ලකුණක් එකතු වෙනවා. ලකුණු සීමාව පහු කරාට පස්සේ මේ රියදුරු බලපත්‍රය අවලංගු වීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා යෝජනා ගණනාවක් ඇවිල්ලා තිබුණා. දැන් සමහර වෙලට සෝදු මහත්තයා කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ආ එහෙනම් ඕගොල්ලන් එහෙමනම් අපි බලාගන්නම්කෝ. හරි, එහෙම කොහොමද අපේ ලයිසන් එක කැන්සල් කරගන්න දැනට අපි වැඩ කරන්නේ? අපිට පුළුවන් ඕකට මොකක් හරි මේ අත යටින් වැඩක් කරගන්න. මේක ඇතුලේ තියෙනවද එහෙම රින් ගන්න පුළුවන් තැන්? හරි,
3: ඕ මං හිතන්නේ ඉදිරියේදී ඒකම වේද ගොඩක් තැන්වලින්. ඒ කියන්නේ එතනට පුළුවන් කියන තැනට එන්න එපා. ඒ කියන්නේ අපිට අකුසලතා ලකුණු වැටෙන එක නතර කරගන්න පුළුවන්. මොකද එකක්ම වේද දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒ තැන්වලට උත්සාහ කරන්නත් එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකක් පැහැදිලිවම එකක්, ඒ කියන්නේ අපි ඔන් ද ස්පොට් එහෙම නැත්නම් රථවාහන නිරීක්ෂණයට ඉන්න පොලිස් නිලධාරීන්ටත් බොඩි කැම් එහෙම නැත්නම් කැමරා පද්ධතියක් සා වෙනවා. ඒක මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සිද්ධ කරන එක කර මං හිතන දැන් ව්‍යාපෘති කරන දැනුවත් කිරීමක් වුණත් ඔය බොඩි කැම් පොලිස් නිලධාරීන්ට සමීකරණ එක ඒක පළවෙනි දේ. ඉතින් ඒ වගේම කිසිම විටක කියන්න බෑ අපිට CCTV දර්ශන හරහා ආවොත් වැරද්දක් කරොත් මේ වැරද්දට මං හිටියේ නෑ, මං කරේ නෑ කියන එක නෑ. කල ලයිට් එකට රතු වෙන්න කලින් දැම්මේ නෑ කිය, රතු වෙන්න කලින් වාහනේ ඇතුළත් කරා, ඒ වගේ දේවල් කියන්න ගියාට වැඩක් වෙන්නේ නෑ. මොකද ඒකක්වත් ඉදිරියේදී හරියන්නේ නෑ. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙනුත් මේ මං හිතන්නේ මට මතක නෑ කවුරු හරි මගේ මිතුරෙක් හරි කවුරු හරි කියන සඳහන් කරා මේ ඔහුට මං හිතන්නේ මොකක් හරි සිදු වෙච්ච වැරදි නිසාම මේ ඔහු වාහනේ පිටිපස්ස මේ රටනේ වෙන රටක වාහනේ පිටිපස්ස මං එක සිංහලට පරිවර්තනය කරොත් තව ලකුණු හතරයි තියෙන්නේ අනතු මාව හප්පන්න එපා වගේ දාගෙන යනවා. ඉතින් ඒ වගේ මේ ඉතින් ඉස්සරහට තමන්ට ලකුණු තියෙනවා, තමන්ගේ අර අකුසලතා ලකුණු ප්‍රමාණය මේ ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ඉතින් තමන් ජනතාවම දැනුවත් වේවි ලකුණු කීයද තියෙන්නේ. එතනින් එහාට යනවා නම් මම පරීක්ෂාවේ වාහනේ පදවන්න ඕනේ. එහෙම නැත්නම් නැවත මේ ලකුණු ටිකට අනිවාර්යයෙන් මේ ලකුණු ටිකට කාලයක් තියෙන යම් කිසි කාලයක් ඇතුළතදී තමයි මේ 24 සීමාව පැනනොත් මෙතනට යන්නේ. ඉතින් ඊට පස්සේ නැවත ඒක මුලින් ඉඳලා එකේ ඉඳලා පටන් ගන්නවා. ඒ කාල සීමාව ඇතුළත ඔහු හොඳටම රථ වාහනේ පැදෙවුවොත්. ඉතින් ඒ වගේම ඉතිහාසයේ රීදුරෙක්ගේ සම්පූර්ණ ඉතිහාසෙම දැන් අද වෙනකන් රීදුරක් ගත්තොත් මදුසංග ගත්තොත් කීපාරක් වාහනේ අප්පගේ දිනවද කීපාරක් ඉන්ෂුරන්ස් වලට ගිහිල්ලා තියෙන කිසිම තොරතුරක් නැහැ. ඉතින් ඒකත් ඒ ඉදිරියට. ඉතින් ඒ වගේම මින් ඔප්පට අපේ තවත් මං කිව්වේ මේක මේ දිගුවක් කියන එකට නෙවෙයි. ඉතින් විශේෂයෙන්ම අපි පොදු ප්‍රවාහනය ගැන ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ මේකම ඩිමෙරිට් සිස්ටම් එකක් පොදු ප්‍රවාහන වාහන බලපත්‍ර වලට. ඒ කියන්නේ මේ පොදු ප්‍රවාහන බලපත්‍ර
1: රූට් පර්මිට්
3: එකට. එතකොට අපිට ඒක සඳහන් වෙනවා නම් බ්‍රස්වතේට යොදවන රියදුරා හැමදාම බීමෙතින් ඉන්න රියදුරෙක්. එහෙම නැත්නම් හැමදාම රත වාහන වැරදි කරන රියදුරෙක් යොදවනවා නම් ඊළඟ අවුරුද්දේ ඔහුට රූට් පර්මිට් එක දෙනවද නැද්ද කියන දේ සලකා බලන තැනටත් එනවා. හැබැයි මේ සියල්ල දත්ත මත පද්ධති

0: ඉදිරියේදී කරගෙන යන වැඩ කටයුතු
1: තියෙනවා. අර පොදු ප්‍රවාහන සේවය ගැන කතා කරපු නිසා මට මේ පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමක් මතක් වෙනවා. ඔය මේ බස් රටවල වැඩ කරන ඩ්‍රයිවර් මහත්තුරුන්ට ප්‍රේම කරන සහෝදරයන්ට තමයි මේ කතාව කියන්නේ. හරි. එක්කෝ ඒ මනුස්සයට රස්සාව කරන්න දෙන්න. එහෙම නැත්නම් රස්සාවෙන් අයින් කරගෙන ගෙදර ඇවිල්ලා ප්‍රේම කරන්න. සමහර වෙලාවට රනිල් අපි දැක්කොත් එහෙම කඩවද හරියින් කනේ තියාගන්න ෆෝන් එක පස්සේ ආලා විතරට වෙනකන් එක දිගට කතා කර කර තමයි යන්නේ. ඔය පොළොන් නරුවන්
2: වත් පොඩි බටන් ෆෝන් එක තමයි පාවිච්චි කරන්නේ.
1: බටන් ෆෝන් එක පාවිච්චි කරන්නේ මේක කනේ තියාගෙන හරි ගියර් එකට දානවා ෆෝන් ගහනවා ඔය ඔක්කොම එක ඉතින් යනවා. මේවා මේ අර මම මේ කතාව කියපම කෙනෙක්ට අපිත් එක්ක උරණවීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ
2: හේදුරු මහත්වරු විතරක් නෙවෙයි.
1: ඔබ ඔය කරන වැඩි කියන්නේ ඔබේ ස්වයං පුරුෂයා වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, ඔබට සම්බන්ධ කවුරු හෝ කෙනෙක්. හරි. ඔබේ තාත්තා වෙන්න පුළුවන්. රියදුරු රැකියාව නම් කරන්නේ හැම වෙලෙම කෝල් කර කර කතා කර කර ෆෝන් එකේ ඔහු රියදුරු රැකියාව කරන ගමන් රැඳිලා ඉන්නවා නම් ඒක ඔහුගේ ජීවිතයට සහ තවත් මිනිසුන්ගේ ජීවිතවලට අනතුරක්. ඉතින් මේ කාරණා පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරමු. සුමුදු රත්නායක මහත්තයා බොහොම ස්තුතියි. ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කළාට මේ දැනුවත් කිරීම රටට අරගෙන යන්න අපිට හැකියාව ලැබුණා. අපි ඉදිරියටත් මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම්. එහෙමනම් අද අපි සමත් සටහන් එකතු කරනවා යලි හෙට උදෑසන හමු වෙන බලාපොරොත්තු වෙමින් රණිල් කොස්සල් සමගින් මම මදුෂංක මහපිටුවරයා.

අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති තේරුබ දුරහිතව මෙරට රැගෙනෙන් ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්තරංගොඩගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරී කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී දුම්වැටි 26600ක් සොයාගැනුණා. සැකකරු 47දී මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපළ ඒකකයේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත G7 රාජ්‍යනායක සමුළුව අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා තමන් සහභාගි වන බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ප්‍රංශ සංචාරය අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සංචාරයේ පළමු අදියර ලබන 13 සහ 14 යන දිනවලදී දෙවන අදියර 16 සහ 19 යන දිනවලත් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 11ට
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදෑසන 10යි විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න
1: ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලා උදේසන 10යි විනාඩි 10යි දැන් ඔන්න ඉතින් දැන් මේ වෙලාවින්දන් සතිය ගලක් අහන්න පුළුවන් 93.5 93.7 මේ පැත්තෙන් මම ඉන්නවා රටේ තොටේ විස්තර ලෝකේ මොනවද වෙලා තියෙන්නේ ඒ වගේම ලස්සන සින්දු මේ හැමෝම හැමදේම අරගෙන මං ඉන්නවා මේ පැත්තෙන් ඉතින් ඔයා සතියක ලක්කඩ අහගෙන ඉන්නවා නම් නේ සතියන්තේනේ කම්මැලිකම එනන් ඉන්නේ කම්මැලිකම යන සින්දු අහන්න පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703 93.5 93.7 හරි දැන් ඔන්න මේ දවස්වල ෆුට්බෝල් ෆෑන්ස් ලගේ කාලෙනේ නේද FIFA 2026 ලෝක කුසලානේ පැවැත්වෙනවා මේ වෙද්දි තරග කීපයක් පැවැත්තුනා නේද දැන් මේ පාර පොඩි විශේෂත්වයක් තියෙනවා ස්පෙෂල් ටිකක් තියෙනවා ඒකට හේතුව තමයි FIFA ලෝක කුසලානය මේ පාර සත්කාරකත්වයේ රටවල් තුනක් දරනවා ඒ කියන්නේ මේ තරඟ තියෙන ක්‍රීඩා පිටි තියෙන තරඟ සහ ඒ අදාළ සත්කාරකත්වයේ සපෙන් රටවල් තුනක තමයි මේක පැවැත්වෙන්නේ හරි මේ දැන් මේ පාර ටීම් සෝන් එක නම් අද මට පොඩ්ඩක් හොයාගන්න බැරි වුණා. හැබැයි මේ ඔයාලට මතකද 2010 තිබ්බ FIFA World Cup එකේ ශකීරා මතකයිනේ ඔය ගොඩක් කලාවට රීල්ස් එහෙම යන්නේ. මීම් එහෙම දැන්නේ ශකීරා කියලා. හරි. එතකොට මේ ශකීරාගේ සින්දුවක් තමයි ඔය වක්කාවක් අහේ කියන සින්දුව මතකයිනේ. කට්ටිය එහෙම හරි ආසාවෙන් අහපු සින්දු. හැබැයි මේ මට ඒ සින්දුව නම් හොයාගන්න බැරි වුණා. හැබැයි අපි FIFA ලෝක කුසලානය ගැන කියුව එකේ හරි ශකීරාගේ සින්දුවක් අහලෙමුනේ වෙලා උදේ 10යි විනාඩි 11යි

0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. සතියක ලකන්.

වෙලා උදසන 10යි විනාඩි 17යි ඇහුව නේද අපේ ශකීරාගේ සින්දුවක් නේ FIFA ලෝක කුසලානය සම්බන්ධ නිසා තමයි අපි මේ සින්දුව ඇලට දුන්නේ. එතකොට මේ ඔය සින්දුව ලාලාලා කියන කියප සින්දුව කොහොම හරි 2014 FIFA ලෝක කුසලානයට ශකීරා විසින් ගායනා කරපු සින්දුවක් තමයි අපි ඇහුවේ. හරි. දැයිද ඔහොම තමයි FIFA ලෝක කුසලානේ තොරතුරු. ඉතින් ඔයාලා ෆුට්බෝල් ෆෑන්ස්ලා නම් නේද? පොඩ්ඩක් අපිට මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මොකද වෙලා තියෙන්නේ කියලා මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703935937. හරි. දැයිද ඔන්න සතිය කලකට පටන් ගත්තා. ඔයාලට පුළුවන් මේ පැත්තෙන් මාව අහගෙන ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න කම්මැලිකමක් නැතුව. හරි. දැන් මේ දවස්වල මොකද වෙදයේ තත්ත්වය? කාලගුණ තත්ත්වය මොකද්ද? මොකද වෙන්නේ? වහිනවද සමහර පැතිවල නම් වහිනවා නේද? එල් නිනෝ තත්ත්ව ගැන කියලා තියෙනවා, එක එක විපර්යාස ගැන කියලා තියෙනවා. හරි. අපි මේ ගැනත් කතා කරමු නේද? මෙසේජ් එකක් එහෙම දාන්න මේ පැත්තට. මේ ගැනත් කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. එලා උදේ 10යි විනාඩි 18යි.

0: වෙලා උදෑසන 10 විනාඩි 24යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

උදේ 10:26 දැන් වෙලාව සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7 න්. ඉතින් සතියක ලක්කඩ අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්නත් පුළුවන් 0703 93.5 93.7ට කට්ටි මෙසේජස් දාලා තියෙනවා. ඊට කලින් පුංචි දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නවද? හෙට, ඉගෙන අද නෙමෙයි හැබැයි, හෙට අපිට විශේෂ දිනයක්. ඒ මොකක්ද දන්නවද? ඒ තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරලා තියෙනවා මේ ලෝක රුධිර දාන දිනය, World Blood Donation Day. හරිද? ජුනි මාසේ 14ට තමයි මේක යෙදිලා තියෙන්නේ. දැන් මේ ඔයාලා දන්නවද? අය මේ දැන් ගොඩක් කලාවට රුධිරය දෙන එකේ අපි හිතනවා නිකන් මේ නිකන් මේ අපි ගිහිල්ලා රුධිර ටිකක් ඒගොල්ලෝ කන්නවා අපි දීලා එනවා මෙහෙම මෙහෙම කියලා සමහරු හිතනවා. සමහරු නම් ඇත්තරම හරිම චේතනාවෙන් මම මේක දෙනවා කියන අර පරිත්‍යාගීශීලී අදහසෙන් දෙනවා. ඇත්තටම මේ සෞඛ්‍ය අංශ විසින් දාලා තියෙනවා මාර්ගෝපදේශය. මේ හිට තියෙනවානේ දැන් ගොඩක් කියලා ලේදන් දී මේ කඳවුරු තියෙනවා මේ ගොඩක් ඒවා පැවැත්වෙන නිසා සෞඛ්‍ය අංශ විසින් මේ මාර්ගෝපදේශය දීලා තියෙනවා. ඔයා ලේ දන් දෙනවා නම් මෙන්න මේ කරුණු ටික ඔයා ගාව තියෙනවනේ. මෙන්න මේ සාධක ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා මම කීපයක් කියන්නම්. ප්‍රධානම තුනක් මේ තුන. ඉතින් ඔයාලත් හෙට හරි ලේ දන් දෙන්න වෙනම දිනයක් නැහැ. නමුත් අර මේක සංකේතවත් කරන තමයි මේ දිනේ යොදලා තියෙන්නේ. හරිද? මෙන්න මේකේ කාරණා තුන, ප්‍රධාන කාරණා තුන. පළවෙනි එක තමයි වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕනේ. හරි? 18ට අඩු වෙන්නත් බෑ, 60ට වැඩි වෙන්නත් බෑ. හරිද? වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි කාරණාව ශරීරයේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වෙන්නත් ඕනේ. ශරීරයේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වෙන්නත් ඕනේ. හරිද? නැත්තම් මේක දෙන්න එපා කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. ඊට අමතරව තුන්වෙනි කාරණාව පොදුවේ කාරණාව කිය තමයි යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ නිදන්ගත රෝග හරි එහෙම නැත්තම් බෝවන රෝග තියෙන්න බෑ. හරිද? මෙන්න මේ කට්ටියට දැන් හිට තියෙන්නේ ලේ දන් දීමේ කඳවුරු, බ්ලඩ් ඩොනේෂන් ස්කෑම් තියෙයි. එතකොට ගිහිල්ලා ඔයාලා ලේ දන් දෙනවා නම් මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කළාද කියලා බලන්න. හරි. එහෙනම් මේ පැත්තට මෙසේජ් එකක් එහෙම දාන්න 0703 93.5 93.7ට යමු. සින්දුවක් අහලමු. වෙලා උදේ 10:29.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනී සුරු කරුපත් සහතන ඔබය මියන තුරු
4: හදුට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝතිරණීය ජෝති
2: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාගය සත්‍යයක ලඛන්ඩේ

දැසන 10යි විනාඩි 38යි දැන් වෙලාව. සතිය ගල අක්කඩ අගෙන ඉන්නේ 93.5 93.7න්. ඉතින් මේ පැත්තට මෙසේජ් එක දාපු කට්ටිය දැන් නම් මතක් කරන්න වෙනවා. නැත්තම් chat list එක පිරිනවනේ අපේ. හරි. හොයාගන්නත් බැරි නෝ කවුද අන්තිවර මෙසේජ් කළේ කවුද නැත්තේ කියලා. හරි. අපි එහෙනම් කට්ටිය මතක් කරලා එමු. අපිට මෙසේජ් එකක් දැම්ම මුලින්ම ආයිබෝවන් සුබෝදාසනක් ජයග්‍රහී දවසක් වේවා සිහත්. මම කැමති FIFA වලට. මේ පළවෙනි සින්දුව ගැන කියන්නේ තෑන්ක්ස් ශකිලාගේ සින්දුවට තෑන්කියු කියලා දාලා තිනවා. ප්‍රියංකා නුවරින් ප්‍රියංකා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? අයියේ අපිත් ලබන මාසේ ලේදන් දෙන වැඩසටහනක් කරනවා අපේ දහම් පාසලෙන්. හරි. හොඳයි හොඳයි. හරි. යන්නේ ඇත්තරම බොහොම පිං ලැබෙන වැඩක්. හොඳ පරිත්‍යාගශීලී වැඩක්. ඒ වැඩේ සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ සොඳුරු කුරුණෑගලෙන්. හරි සොඳුරුයි නේද? හරි සොඳුරු මිනිස්සෙක් ඉන්නවනේ. මොකද මේ ලේදන් දීම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. නමත් සොඳුරුයි, ඔයත් සොඳුරුයි. හරිද? හරි. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? ගුඩ් මෝර්නින් ලක්හඬ අපිට දෙන සින්දුවක්. මම ප්‍රියංගි දුව අශී ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි. ඉතින් අපි ඔයාලවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඊළඟ සින්දුවට යන්න කලින් මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකක්ද දන්නවද? මේ සමහර වෙලාවට අපිට පරණ එක අපිට ඕන නෙලාවල් තියනවා නේද? මම මේ හැම දෙයක් ගැන නෙමෙයි කිව්වේ, මං කිව්වේ QR එක ගැන. හරිද? පරණ QR එක ඕනේ වුණා නේද? ටික කාලයක් QR එක අයින් කරන්න නැතුව තිබිලා QR එක නැතුව තිබිලා අපි ඉන්දර ලබා ගත්තා. පස්සේ ආයිත් එකපාරටම රජය විසින් QR එක අනිවාර්ය කළා. එතකොට අපිට මොකදුනේ? ආයිත් අර පරණ QR එක ඕනුණා නේ. හරි. එතකොට බලන්න සමහර වෙලාවට අපිට ඔය මේ හිතන් හිටියට අයියෝ ඔය පරණ දේවල්නේ ඒවා අපිට වැඩන්නේ. ඒවා මොකටද අපිට කියලා හිතන් හිටියට සමහර වෙලාවට අපිට පරණ දේවලුත් ඕන වෙන වෙලාවල් තියෙනවා. හරියට නිකන් QR එක වගේ. වෙලා උදේ 10:00 විනාඩි 40යි.

උදේ 10යි විනාඩි 50යි දැන් වෙලාව. සතිය ගලක් හඩ පළවෙනි පැයත් ඔන්න ඉවර වීගෙන යන්නේ. හරි. මේ පැය ඉවර වෙද්දි මම ඔයාලට පොඩි ආරංචියක් කියනවා. ආරංචියක් කියන්නේ මේක එච්චරම හොඳ ආරංචියකුත් නෙවෙයි, හැබැයි නරක ආරංචියකුත් නෙවෙයි. හේතුව තමයි අපිට මේකෙන් ගන්න දේවල් තියෙනවා. හරිද? දැන් ඔන්න වෙසක් සීසන් එක පහ වුණානේ. මොකද්ද අපි ඒකට කියන්නේ? වෙසක් සීසන් එක කියන්නේ මේ මාසේ පහ වුණා. එතකොට අපි කූඩු බලන්න ගියා, තොරම් බලන්න ගියා, එක එක දන්සල්ව දෙන්න ගියා, කට්ටිය ගියා. හරි. හැබැයි බොයිස් මේන්න පිරිවි ළමයිට තමයි මම මේ කියන්නේ. ඔයාලා පසු තැවෙනවද? ඔයාලට බැරි වුණා කියලා මෙන්න මේ දේවල්. මොනවද දන්නවද? ලොකු ටී-ෂර්ට් එකක් ඇඳගෙන CT 100 එකේ සයිලන්ස් එකේ හිල් දෙක තුනක් ඉඳගෙන පොඩ්ඩක් සද්ද වෙනස් කරගෙන තනි රෝදෙන් යන්න බැරි වුණ එකට ඔයාලා පසු තැවෙනවද ගෙදර ඉඳන්? අම්මා යන්න දුන්නේ නැහැ, තාත්තා යන්න දුන්නේ නැහැ කියලා පසු තැවෙනවද? පසු තැවෙන්න එපා. මොකද දන්නවද, මේ විසක් කාලය ඇතුලේ ගොඩක් අනතුරු සිද්ධ වුණා. ඔයාලා දන්නවනේ සෝෂල් මීඩියා සහ නිවුස් බලන කට්ටිය ඉන්නවා. ඒතකොට ඔයාලට දකින්න ලැබෙන්න ඇති ගොඩක් අනතුරු සිද්ධ වුණා. ගොඩක් අය ජීවිතක්ෂයට පත් වුණා. හරිද? ඉතින් මේ ඔයාලා පසු තැවෙනවා නම් එහෙම යන්න බැරි වුණා කියලා. දැන් ඊළඟට එනවා පොසොන් සීසන් එක. හරි. දැන් පොසොන් සීසන් එකෙන් මේ එහෙම යන්න බැරි වුණා කියලා, කලින් යන්න බැරි වුණා කියලා, වෙසක් සතියේ කලින් යන්න බැරි වුණා කියලා පසු තැවෙනවා නම් ඊළඟට එනවා පොසොන් සතියේ. එතකොට පොසොන් සතියේට යන්න. හැබැයි ලොකු ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගියට කමන්නේ නැහැ. සයිලන්ස් එකෙත් හිල් දෙක තුනක් විදගෙන සද්ද වෙනස් කරගත්තට නම් කමන්නේ නැහැ කියන්න බෑ. ශබ්ද දූෂණය කරන්නේ නැතුව. හරිද? යන්න. හැබැයි තනි රෝදෙන් යන්න එපා. මොකද ජීවිතය කියන්නේ අපිට ගොඩක් වටින දෙයක්. මේ ජීවිතය ලබා ගන්න අපි ගොඩක් පෙරුම් පුරලා තියෙනවා. ඒ නිසා ඔයාලා මේ ඔය අපිට හම්බෙන එක එක නිවාඩු කාල අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. ඔයාලගේ මාර්ග ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරිද? ඒකෙන් කියන්න තියෙන මෙච්චරයි. දැන දැන වැරදි කරන්න එපා.

0: 95.5 আনু তুনাই দশমাহাতা লাখান্ড রেডিও আইটিএন সেবে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পেরোরে কলাহাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: හැෂ් මද්‍රව්‍ය සමග සැකකරුවේ කතරගුඩගත් බව පොලිසිය පවසනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩලීම සිදු කළේ රත්මලාන ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේදී. එහිදී හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 215ක් සොයා ගැනුණා. සැකකරු 32 වරදී ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: තාක්ෂණයේ අභ්‍යවකාශයේ සහ විද්‍යුත් වාහන ශිස්ත්‍රවල දෙවන්ත බලපෑමක් ඇති කළ ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්ව තිබෙනවා. සුප්‍රසිද්ධ ස්පේස් එක්ස් සමාගම කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් ඇමරිකානු ඩොලර් 150කින් ආරම්භ වී ඇමරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සමාගම සිය IOP ඇමරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තිබීමට සමත් වුණා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vilaave kolahai vinadi hatai.
2: Vilaav opavita gina aave.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374

0: නොසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලාව 11 විනාඩි 9යි දැන් සතිය ගලක් හඬ දෙවනි පැයේ ඉන්නේ ඔයාලා හරිද මේ වෙනකම් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් දාන්න මෙසේජ් එකක් අමතක කරන්න එපා 0703 93 5 93 7ට හරි මේ පැය පටන් ගනිද්දි මම ඔයාලට මෙන්න මෙහෙම කියනවා හරි මේක ටිකක් අද්භූත වගේ කතාවක් වෙන්න පුළුවන් සමහර වෙලට හිතන්න පුළුවන් අයියෝ මේ මිනිස්සයා වෙන ලෝකයකද ඉන්නේ කියලා හිතන්නත් පුළුවන් හරිද ඔන්න මේකයි කතාව ඔයා හිතන්න දැන් අපි මේ සාමාන්‍ය ලෝක ජීවත් වෙද්දී අපිට හම්බෙනවන එක එක දේවල් හරිද අපි ජීවිතේ කනවා බොනවා වැඩ කරනවා හරිද එක එක වැඩ කරනවා විභාග ලියනවා ඉගෙන ගන්නවා කසාද බඳිනවා දරුව හදනවා හොම අන්තිමට ජීවත් මරණයෙන් කෙලවර වෙන්නේ එතකොට ඔයා හිතන්න ඔන්න ඔයාට කට්ටිය ප්‍රෑන්ක් එකක් කරනවා මොකක්ද දන්නවද ප්‍රෑන්ක් එක ඔයා විතරයි මේ ප්‍රෑන්ක් එකට අහුවෙන්නේ අනිත් හැමෝම හරිද අනිත් හැමෝම ඒ සාමාන්‍ය කිසි දෙයක් කරන්නේ නැහැ. එයාලා නිකන් මේ කරනවා වගේ පෙන්නනවා. ඔයා විතරයි මේ කරන්නේ. ඔයා විතරයි මේ සල්ලි හම්බ කරන්නේ. එක්ක දිගට තරඟ කරනවා, විභාග ලියනවා, හරි සිලබස් හදාගෙන විභාග පාස් වෙනවා, කැම්පස් යනවා, ඊට පස්සේ කසාද බඳිනවා. මේ දේවල් කරන්නේ ඔයා විතරයි. අනිත් අය මේවා කරන්නේ නැහැ. හැබැයි කරනවා වගේ පෙන්නනවා. ඔයාව රවට්ටනවා අනිත් අය. ප්‍රෑන්ක් එකක්. මේක ප්‍රෑන්ක් එකක්ද? මේ ජීවිතේ ප්‍රෑන්ක් එකක්ද? හා ඔයාලා රැවටිලා දින්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට අයියෝ මේ මනුස්සයා ට්‍රැක්ද කියලා. හරි නෑ නෑ. සමහර මිනිස්සු ඉන්නවා මේ වගේ එක එක මානසික තත්ත්වවල ඉන්න කට්ටිය. හරිද? මෙන්න මෙයාලගෙන මම ඔයාලට කියනවා මේ සින්දුවෙන් පස්සේ. වෙලාව 11:00 විනාඩි 10යි.

0: වෙලාව 11 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

11 විනාඩි 18යි වෙලාව. මං කලින් කිව්වා නේද අපි ජීවත් වෙන්නේ ප්‍රයෑංක එකකද නැද්ද කියලා. ඔයාලගෙන් ඇහුවනේ මං. ඔයාලා මොකද හිතන්නේ? මේක ප්‍රයෑංක එකක්ද? මේ කට්ටියම එකතු වෙලා සාමාන්‍ය විදිහට නිකන් රඟපානවා. එයාලත් විභාග ලියනවා, එයාලත් කනවා බොනවා. හැබැයි එයාලා ජීවත් වෙන්නේ වෙනම විදිහකට. මං විතරයි මෙහිම වෙන්නේ. බලන් ගියහම මේ හැමෝම මාව රවට්ටලා කියලා. නෑ නෑ නෑ නෑ. එහෙම හිතන්නේවා. ඇත්තට මේ වගේ එක එක මානසික තත්ත්ව තියෙන මිනිස්සු ඉන්නවා. අපි එයාලට අගෞරව කරන්න හොඳ නැහැ. යාලව හරි මාර්ගයට ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. හැබැයි මේ ඒ දන්නවද මේ ගැන කිව්වේ? මේ ගැන කිව්ව හේතුව තමයි ඔය මේ අමුතු මානසික තත්ත්වය. ඒ කියන්නේ අර සාමාන්‍ය යන මාර්ගයෙන් වෙනත් පැත්තකට මුවෙච්ච කට්ටිය. අපි කියනවා ඒකට ප්‍රകൃතියෙන් විකෘතියට ගිය කට්ටිය ඉන්නවා. එතකොට ඔය එක කොට්ටාෂයක් තමයි අර ඕගොල්ලෝ ඉංග්ලිෂ් ෆිල්ම්ස් වල, ඒ කියන්නේ හොලිවුඩ් ෆිල්ම්ස් වල දැකලා ඇති මේ සීරියල් කිලර්ස් කියලා. අහලා තියෙනවා සීරියල් කිලර්ස්ලා කියන්නේ ඔය අමුතුම මානසිකත්වයක් තියෙන කට්ටිය. අපි යාලා කරන දේවල් ගැන නෙච්චර කතා කරන්නත් හොඳ නැහැ. ඒවා අර ටිකක් අපිට කතා කරන්න තමාරුයි. සහ සමහර ඒ වගේ සමහර සංසිදී අපිට බලන්න තමාරුයි. හරි. ඇත්තටම මේ මානසිකත්ව ගැන ගොඩක් කලාවට මානසික විද්‍යාඥයෝ පර්යේෂණ කරලා දෙනවා. ඇයි මේ වගේ මානසිකත්ව ඇති වෙන්නේ? කොහොමද ඇති වෙන්නේ කියලා පර්යේෂණ කරලා තිනවා. එයාලා මේ ගැන හොයාගෙන තියෙන අලුත්ම දේ මොකක්ද දන්නවද? ඒ තමයි එයාලා හොයාගෙන තියෙනවා මේක ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ පවුලේ අයගෙන්, තමන්ගේ පවුලේ ජීවත් වෙන කට්ටිය ඉන්නනේ, අම්මා තාත්තා, චිසියා, නංගි, මල්ලි, අක්කා, අයියා, නැන්දා, මේ ඔක්කොම නැන්දා මම නැතුව අපි අභ්‍යන්තර පවුල ගමුක. එතකොට මේ පවුලේ අභ්‍යන්තරයෙන් එන පුංචි පුංචි වෙනස්කම් තමයි මේ කට්ටියව ලොකු වෙලා ඔය අමුතු, ඒ කියන්නේ ප්‍රകൃතියෙන් විකෘති මානසික තත්ත්ව තියෙන මිනිස්සු විදියට හැදෙන්න බලපාලා තියෙනන්නේ තමයි. ඉතින් ඔයාලත් පොඩ්ඩක් බලන්න. ඔයාලගේ පවුල ඉන්නවද අපි මෙහෙම විවිධ විදිහට එක එක වෙනස්කම් කරනවා නම් දැන් මේව නවත්තන්න. වෙනස්කම් කරන්න එපා. අපි හැමෝම එකයිනේ. හරි. එහෙනම් සින්දුවක් කහලෙමු. මෙසේජ් එකක් දාන්න මතක් කරන්නත් එපා. 0703935937. එහෙනම් වෙලාව එහෙනම් අපි සින්දුවක් කහලෙමු. වෙලාව 11:21.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න

වෙලාව 11:30යි දැන් සතිය ගලක්හඬ අහගෙන ඉන්නේ මේ පැත්තෙන් 93.5 93.7න්. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ ඊට කලින් ඔන්න නම්බර් එක මතක් කරන්නම්. 0703935934 තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. හරි. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු අපි. ඔන්න මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබම සුබ උදෑසනක් වේවා සිහත් පුතා සින්දුවකට අපිත් එකතු කරගන්න. කොට්ටාවෙන් තමයි මෙසේජ් එක දාලා තින්නේ. මෙසේජ් එක දාලා තින්නේ ජය මාමා. හරි ජය මාමා thank you මෙසේජ් එකක් දැම්මට. ඊළඟට මෙසේජ් එකක් දාලා තිනවා අයියේ සුබ දවසක් මං අනුරාධ මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. ගරාජ් එකේ වැඩ කරන ගමන් ඉන්නේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි හොඳයි හොඳයි. ඉතින් සතියන්තේ වැඩ කියන්නේ ඉතින් හොඳ ධෛර්යවන්ත කොල්ලෙක් එල කොල්ලෙක්. හරිද මෙසේජ් එකක් දාලා තිනවා. තව කවුද මේ? ගුඩ් මෝර්නින් අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්මා ඉරංගෙනිය තාත්තා කරුණදාස නංගි ධනුෂ්ක මෙසේජ් එක එවලා තියෙන්නේ නිලක්ෂි. හරි නිලක්ෂි thank you මෙසේජ් එක කියවුවට. ඉතින් ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි ගල්පාත කට්ටියක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාෂා දිල්හානි කමල් දිශාන්ත තුල්ලුව ගොඩාක් කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නම්. මේ ඔයාලගේ ගම් ප්‍රදේශේ නැත්තම් අපි ගමුකු නේද, ගම කියමුකෝ සාමාන්‍යයෙන් ගම කියමු. හරි ඔයාලගේ ගමේ තියෙනව නේද සමಿತಿ එකේක සමಿತಿ සමාගම් තියෙනවනේ. මරණාධාර සමිතියයි මුලින්ම කිව්වනේ මරණාධාර සමිතිය කියලා. හරි කමක් නැහැ, කොහකට කියන සමිතියක්නේ මරණාධාර සමිතිය. ඊට පස්සේ සංවර්ධන සමිතිය කියයි, ගොවි සමිතිය කියයි, ජල මොන ඒකට මොකද්ද කියන්නේ අපි ජල ජලාපවහන මණ්ඩලයේ තියෙන ප්‍රාදේශීය සමිති සංගමයේ මේකේ සංගම් සමಿತಿ ගොඩාක් තියෙනවනේ නේද? හැබැයි මේ ඔයාලා දන්නවද මේ එක කාලෙක හිටියලු මේ සෞදන් ජෙමා කියලා එක්කෙනෙක් ගමක. මෙයාට මෙයාගේ නම ජෙමා. මෙයා සෞදන් කියන නිසා තමයි මෙයාට සෞදන් ජෙමා කියලා දෙන්නේ. මේ මෙයාගෙන් දවසක් මිනිස්සෙක් අහලා තිනවා මේ ඔයාගේ ගම් ප්‍රදේශයේ අපි සංගමයක් පිහිටවන්න යනවා, මේ මෙන්න මෙහෙම වැඩකට පොඩි සමිතියක් පිහිටවන්න යනවා, මෙහෙම මෙහෙම කියලා විස්තරය කියලා දෙනවා. එතකොට මෙයා කියලා දිනවා මෙයා හරි විහිළුකාරයලු. හරිද විහිළුකාරයලු මේ ඉතින් සෞදන් කියන මොනසෙන්නේ අර ජැක්සන් ඇන්තනි මහත්මයාත් ඇහුවේ ඔය ළමයට සෞදන් පුළුවන්ද? එහෙම වුණනේ අන්නේ සෞදන්. හරිද එතකොට මේ සෞදන් ජමා කියලා දිනවා මහත්යෝ මේ ගමට මොකටද වෙන සමಿತಿ? හරිද මෙහෙ තියෙනවා මහත්යෝ ෂෝක් ලිඳලක් සංගමයක් කියලා. හරිද? ඉතින් ඔයාලගේ ගමේ තියෙනවද මෙහෙම ලිඳලක් සංගමයක්? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, පොඩ්ඩක් ආරංචි කරලා බලන්න. එතකොට හම්බෙයි ඔය තියෙන මරණාධාර සමිතිය, ගොවි සමිතිය කියයි එක එක සමිතිය වලට වැඩිය ලිඳලක සංගම් ඇති අනන්තවත්. වෙලාව 11:33.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය
2: සත්‍යාග ලඛන.

වෙලාවේ 11:45 සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. පොදන්නවද? චැට් ලිස්ට් එක පිරියලා තියෙන්නේ නෝමල් මෙසේජස් වලිනුයි, ඊට පස්සේ වට්ස්ඇප් මෙසේජස් වලිනුයි. ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න ඕනේ. ඉතින් කතා ගොඩක් කිව්වනේ. අදට කතා ඇති කියලා හිතෙනවා. හරි. ඒකෙන් මේකෙන් අපි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරලිමු. කොහොමද ඉතින් මටත් දෙන්නකෝ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ලස්සන සින්දුවක්. ඔන්න දුන්නා. මේ ටෝක් එකට කලින් අපි දුන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගායනා කරන ලස්සන සින්දුවක්. හරි. මෙහෙට වැස්සානේ උදේ ඉඳන් කියලා මෙසේජ් එකක් දාලා තිනවා. මෙසේජ් එක දාලා තියෙන්නේ කොටිකාවත්ෙන් චන්දිමා අබේ ගුණවර්ධන. තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ කට්ටියක් කියලා දෙන එකතු කරගන්න කියලා. දෙවුනි, තිමිර, පුන්සදි, යුවෙන්දි, පසින්දු ඇතුළු මේ කට්ටියවත් ඒ වගේම මාවත් ආදරෙන් එකතු කරගන්න ඕන කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි. ආදරේ හැමදාමත් කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි හරි. ඔයාටත් ආදරේ අවි ලක්කට හැමදාමත් අපේ ඔඩියන්ස් එකට ගොඩක් ආදරේ. හරි. තව මෙසේජ් එකක් දාලා තිනවා. සුබ දහවලක් වේවා. කුරුණෑගල කට්ටියක් තමයි මෙසේජ් එක දාන්නේ. නිම්නා, තරුෂිකා, හස්බන්ඩ් ප්‍රසන්න, කුමාර කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. අපිට ඉල්ලලා තියෙන සින්දුවක්. හරි. අපි අපරිම උත්සාහ කරනවා ඔයාලා මේ ඉල්ලලා තියෙන සින්දුව දෙන්න. අපි යමු නෝමල් මෙසේජස් පැත්තට. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තිනවා රත්නපුරේ ඉරත්නෙන් තමරා කුමාරි මෙසේජ් එකක් දාලා තිනා. Thank you මෙසේජ් එකට. සුබ දවසක් මල්ලි. මම ඔයාව අහගෙන ලස්සන සින්දුවක් දෙන්න. මම කනම්පල්ලේ චාන්දනි. ඔයත් ඔයා හොඳට වැඩසටහන කරනවා කියලා දාලා තිනවා. හරි. Thank you thank you thank you. Hi අයියේ, සුබ දවසක්. ලක්කඩ මාව සින්දුවකට එකතු කරගන්න. මම මලිටි පබසරා මත්තේ ගොඩින්. හරි. තව මෙසේජස් එනවා. මේ වෙද්දිත් තව මෙසේජ් එක කවුද බලු මෙසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ, මාත් ඉන්නවා. ඉතාලි වලින් මෙන්ඩිස් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. හරි. ඉතින් ඔන්න ඉතාලි වලින් මෙන්ඩිස්වත් එකතු කරගෙන අපි යමු එහෙනම් ඊළඟ සින්දුවට. ආනේ ඕමින්, අපි තව එක්කෙනෙක් එකතු කරගමු. කවුද? ආයිබෝවන් සතියකල ලක්හඩ සති අන්තය අහගෙන ඉන්නේ සද්දෙටම මම බුත්තලින් චමින්ද. හරි. ඔන්න එහෙනම් චමින්දවත් එකතු කරගෙන මේ විදිහ මෙසේජ් එක දාලා තියෙන හැමෝමත් එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට. වෙලාව 11:48.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට

0: රසතල දෙවෙනි ප්‍රදේශ රසකට අදත් වැසේ පස්කෝ විමර්ශන පිළිබඳ කාදිනල් හිමිගෙන් ඉල්ලීමක් MMC ITN කැම්පස් තුනන කණ්ඩායම පාඨමාලාව ආරම්භයි රට පුරා සංවර්ධන සංග්‍රාමයක් ඩෙංගු මඩින්න රට පුරා මෙහෙයුම් ඉරාන් ඇමරිකා යුද්ධයේ අවසානය ගැන ඉඟියක්
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලියන ආරච්චි දිවයිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගල්ල මාතර මහනුවර සහ නොරෙලියන දිස්ත්‍රික් කීටායත් මන්නරම සහ අනුරාධපුර දිස්ත්‍රික්වල වැසි වර කිහිපයක් ඇතිවිය හැකි මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමුණු පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කලගුණ විද්‍යාඥ කසුන් පැස්කුල් මහතා පෙන්වා දෙන්නේ.
2: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්ක වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. වගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල වැසි වාර කීපයක් අද දිනේදී බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී ඇතිවිය හැකි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර
0: මෙතර කණ්කසොන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. යනුව කණ්කසොන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකිනල් සයි දැනුම් දෙන්නේ. කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත් නොවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අධ්‍යුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානයේ 192 වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
3: නව සාක්ෂි හා එදා බලය සිටි අයබදියෙන් ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස් වී අද වන විට ඒ සාක්ෂි මෙම මිනිමැරුමේ පසුබිම තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව පෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතී. මෙම නව සාක්ෂි ඉදිරියට එම තුළ ඉහතකී මිනිමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු වූ බවට කරුණු ඉස්මතු වී ඇත. එසේනම් අදාළ අංශ කළ යුත්තේ කිසිවෙකුගේ බාධා කිරීම ඉදිරියේ බිය නොවී මේ පිළිබඳ සත්‍ය

0: சியலும சாட்சி மெனரின் விக்கிரகாக்கரனின் தவதுரட்டா கட்டியிட்டு தெரியுமாய். தமன் நேதாக்கள் சமாஜ எதிரியை உடனகாகின திபு தேசப்பாலன பிரதிரூபேட தர்ஜனையாக வன்னையாய் சித்தன அட்டம் அயகே தடி பாதாகிரியும் வலட்ட வதுரு வீம சுவாவிக சிது வீமா பமனி ஏவாட் அபபிய வீத்து நத்த ஓன் ஜனமாதி எதிரியை குபமன விரோதே பலகலா பொத்பத் புவத்பத் முத்ரணேகர விதாஹரியா மே சத்திய சுயாயன் தோஸ்ஹா மட தவரீம் சிது கலாத் கிளபாலியா சத்திய கிரகா சம்விதானிய கலாத் அப்பி ஏகன அபமல் ரீன் வாக்வத் கரம்பத் வியவியுது நேத்த
1: MMC ITN Campus பலமுகா தேவன கண்டாயம் சார்த்தகவ சிய பாட்டமாலாவ அவசான் கல பசுபிமக்கு துண்ணுன கண்டாயமே பந்தவா கேனேம் அது சிது கெருணா டிஜிட்டல் வியவசாயக்கேன் பிரிசாக் ஜாத்தியிட்டு தாயாத கிரீம் மேம வியாபிருத்தியே அரமுனாய் ஸ்ரீலங்காவே இதிரி பரம்பராவே மத்திய விருத்திகையின் விகாஷகையின் டிஜிட்டல் நிர்மாண கருவன் சகா சன்னிவேதன விசேஷஜையின் ஹெடகென்வீம சந்தா கேப்பவன் புரோகாமி அத்தியாபனாயத்தினை கிளிசாய் MMC ITN Campus ஆரம்ப கெருணே சுவாதின் ரூபாஹினி பாதிஜாலய மேவன விட்டு நவ மாவத்துக்கட்டு அவதீர்ண வீதிபெனவா அதி நவீன தாட்சணிக பாசகம் யடத்தே டிஜிட்டல் மெதிரி சங்கீர்ணே துல பிராயோகிக தனும லபாத்தெமின் நவீன லோகேட்டு டிஜிட்டல் சன்னிவேதகேக்கு பீகிரியமாய் மெஹி பிரமுகத்தம அரமுட வீதிபெண்ணே சுவாதின் ரூபாஹினி பாதிஜாலய சபாபதி பிரியந்த வெதவுள்ள மகத்தாகே சங்கல்பிக்கட்டனுவாய் ITN Campus பீகிருணே
2: டிஜிட்டல் அளவிக்கரணே ஹா சன்னிவேதனையான பாட்டமாலா வண்ணொஸ்ஸே ஓன் அது தினே பட்டான் ஓன்கி அத்தியாபன கட்டியுத்து ஹெதேரீமட்ட நியமித்தாய் ITN MMC கேம்பஸ் ஹி அரமுன தமாய் இலங்க பரம்பராவே மாத்திய சகா தாட்சண விருத்திகையான் சவிபல கேன்வீம சுவாதின் ரூபவாஹினி சேவை சபாபதி பிரியந்த வெதுமுல்ல மகத்தாகே சங்கல்பயாக் கணுவ தமாய் மே தேவந்த வெடபிலிவல கிரியாத்மக வென்னே
1: சுவாதின ரூபாஹினி மாத்திஜாலிய சபாபதி பிரியந்த வெதுமுல்ல மகாச்சாரிய அனுருத் ஜாய்கொடி இசெட் எம் சலீம் கெலும் ஜெயவீர் ஷலிபி திலங்காவலையான மகத்துருன்கே பிரதானத்துவன் துணன கண்டாயமே அத்தியாபன கட்டேத்து ஆரம்ப கெருணா எதி சுவாதின் ரூபாஹினி மாத்திஜாலிய சபாபதி பிரியந்த வெதமுல்ல மகதா அதஹஸ் பலகலா
3: மேக தவாத் விஸ்வவித்யாலயக் நிவி மேக தவாத் அத்தியாபன ஆயத்தனயக் நிவி ஒபட எக பெத்தகின் டிஜிட்டல் எடியூகேஷன் எகட ரெலவன்ட் தனும லபா கன்ன மெதன புலுவாங் அனித் பெத்தி மேக பிளெண்ட் கல்ல தியென்னம 50% பிராக்டிகல் அப்ளிகேஷன் ஜர பிராக்டிகல் அப்ளிகேஷன் எக நெதிவ அபிட தியரி விதரக் இகனகென மே ஃபீல்ட் எகே வெட கரன்ன பஹ மீட பேர தமாய் ஹிட்டியே கேமரா மல்ல வெனம லைட்டிங் கர்னாய வெனம ரெக்கார்டிங் கர்னாய வெனம எடிட் கர்னாய வெனம ப்ரொடியூசர்ஸ்ல வெனம டிரெக்ட் கர்னாய வெனம மியூசிக் கர்னாய வெனம மாஸ்டரிங் கர்னாய வெனம ஏக ஷெட்யூல் கர்னாய வெனம மே வகை விசால பிரமாணயக் எஹம ஹிட்டியா அபே அத ஏ வகை ஆய அத நே தென் இன்னி மே சியல்லம கரன்ன புலுவாங் எக கெனாய் அன்னே யா ஹதன எக தமாய் அபே வெடி வி ஆர் நாட் மேக்கிங் கிராஜுவேட் ஜஸ்ட் கிராஜுவேட்ஸ் வி ஆர் நாட் மேக்கிங் ஜாப் சீக்கர்ஸ் வி ஆர் மேக்கிங் என்டர்பிரனர்ஸ் எனிசா கௌருவத் மேக்கிங் இகனகென மம ரஸ்ஸாவக் வா கன்னவா கியன மைண்ட் செட் එකට එන්න එපා. ඒක කවදාවත් කරන්න බෑ. අපි ඕගොල්ලන්ව හදන්නේ, අපි ඕගොල්ලන්ව යොමු කරන්නේ self employment කියන පැත්තට. ඉතින් මීට පෙර හිටපු batch එකට නොතිබුණු අවස්ථාවක් අපි ඕගලන්ට උදා කරලා දෙනවා. ඒක තමයි working while studying. මං හිතනවා ඕගලන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී කියලා. අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. Taman ඉගෙන ගන්න ගමන් earn කරන්න.
1: சுவாதீன ரூபாஹினி மாத்திஜாலய சாமானிய அதிகாரி சஞ்சீவனி ஆபா மகாத்மிய மென்ம இகல கலமனாக்காரித்வேது மெம் அவஸ்தாவட இக்கு சிட்டியா ரூபாஹினி வெடசட்டான் இதிரிபாத் கிரீம் டிஜிட்டல் அளவிகரணே ஹா சன்னிவேதனைய பகுமாத்திய நிர்மாணக்கரணே சஹா பாட்டமாலா சந்தா பகுமாத்திய நிர்மாணக்கரணையான பாட்டமாலா சந்தா சிசுன் சிதினிக்குட அதிக பெரிசாக் லியாபதிஞ்சி வீசிட்டினவா விக்ரமசிங்கபுர சுவாதின் ரூபாஹினி பரிசிரேட பெமினி மெம பிரிசட்ட அதின கட்டேத்து அது சிட்டு ஆரம்ப கிரீமட் ஹெக்கிவனவா சாம்பிரதாயிக கிரமவேதவலின் ஒப்பட கோஸ் நூத்தன லோகேட்டு கெலப்பின பரிதி MMC ITN Campus விஷயமாலா சகஸ்கர திபெனவா වත්මන් රජයේ රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කුරුම කර දීමේ අභිප්‍රාය සහිතවයි අකණ්ඩව සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නේ. ඒ අනුව ඌව පළාතේ මොන්රාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශීයකම් කොට්ටාශය තුල ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 2,44,27,992 වියදමින් ඉදිකරුණු තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නව ගොඩනැගිල්ල හේතුවෙන් මහජන සේවාවන් සැපීම විධිමත් වුණා. නවීන පහසුකම් යටතේ කඩමින් සේවාවන් සැපීමට හැකි වී තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ පවුල් 10,339 මෙමකින් සෙත සැලසෙනවා. මෙතර ඌව පළාතේ පිරිපහදු ජලපෙරණ පද්ධතිය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ තනමල්විල කොට්ටාශයේද නව පිරිපහදු ජලපෙරණ පද්ධතිය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එක් පිරිපහදුවක් වෙනුවෙන් වැය කරන මුදල ₹125,000. ඒ අනුව ප්‍රදේශයේ පුරා නව පිරිපහදු 9ක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් මිලියන 60ක වියදමින් ඉදිකළ රත්නපුර ශ්‍රී ක්‍රිෂ්ණා මහාවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඉසබර්ගම පළාත් ආණ්ඩුකාර ජනකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මලිකම් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වත්මන් රජයේ ගෙන යන වැඩපිළිවෙල යටතේයි එය ක්‍රියාවට නැංගුණේ. ඊට සබර්ගම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබා දුන්නා. මේ අතර රජයේ සහ පෞද්ගලිකංශයේක්ව තනමල්විල බෝධාගම ප්‍රදේශයේ දිවස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. අඩු ආදායම් ලාභීන් වෙනුවෙනුයි මෙම දිවස ඉදිකරන්නේ. ප්‍රභු පන්තියට තිබූ වරප්‍රසාද සියල්ල කපා හැර ඒවා පොදු ජනතාවට ලබා දීමට වත්මන් රජයේ ක්‍රියා කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහ සමුළුවටෙක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
4: අපේ ආර්ථික මූලධර්මය දන්නවනේ ප්‍රතිපත්තිය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ හැමෝම ආර්ථිකයට දායක වෙන්න ඕන. දායක වෙන තමන්ගේ පංගුව තමන්ට ලැබෙන්න ඕන. අපිට ගහන මාධ්‍යයක් තියෙනවා මෙතන. නේ? ගහගෙන ඉල්ල බලමුකො ගහගෙන නේද ඉතිහාසයේ අපිට මාධ්‍ය තිබිලානේ අපි දිනුවේ ඔයගොල්ලන්ගේ කටවල්නේ ඔයගොල්ලෝ හදපු මතයනේ මොකක්ද දන්නවද බංකුව පහලට බෙදන්නේ බැකෝ වලින් ඉහලට කන් ඇන්දෙන් බෙදනවද දැන් පැත්ත මාරු වෙලා ඉස්සර වගේ ඉස්සර ඉහලට බෙදුවා බැකෝ එකෙන් පහලට බෙදුවා කන් ඇන්දෙන් ඉහලට කන් ඇන්දෙන්වත් නැහැ ඉහලට කන් ඇන්දෙන් හරි මේ අවුරුදු දෙකමාර ඇතුලේ බෙදාගත්ත එක දෙයක් තියෙනවා නම් මං සභාවට විරුද්ධ කරනවා මොන මාධ්‍ය කවුරු හිටියත් කමන්නේ කියන්න එක දෙයක් ඒ ප්‍රභුවාණ්ඩු අන්න ඒකයි මෙතන වෙනස පන්ති දෙකේ වෙනස හදාගත්ත කොහමද අවුරුදු පහ පාර්ලිමේන්තු ගියාම අපිට විශ්‍රාමයට බා දවස් 20යි පාර්ලිමේන්තු යන්න ඕන ජීවිත කාලෙම විශ්‍රාමයට බා අන්න ප්‍රභු පාලනය අපේ ආණ්ඩුව ඉහළට බෙදාගත්ත බැකවකෙන් බෙදාගත්ත ඒවා ඉවර කරා භාවිතාව තමයි මොකද්ද දැන් අපේ අපි මේ රට ගොඩනගන එක තමයි නැත්තම් කයිවාරු වැඩක් නැහැ
1: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට නියමිත විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාගය සඳහා සූදානම් කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි අදාළ දිනවලදීම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. යනු යම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතී නම් පූර්ව සැලසුමක් සහිතව කටයුතු කර අමතර කාලයක් යොදාගෙන විෂය නිර්දේශ ආවරණය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් එහි වැඩිදුර පරීක්ෂණයක් නම් කරනමින් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. මරණ පරීක්ෂණයේ තීන්දුව ජූලි 31 දක්වා කල් තබමින් මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සදරසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා. මෙම සිද්ධියේ සාක්ෂි මෙහෙය වූ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු අවදානම ඉහළ යමින් පවතින බව වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
5: මදුරුවන් භෝජන ස්ථාන ඉවත් කරන කියන එක ඒක සදාකාලිකවම තමන්ගේ ඇඟට යා යුතු දෙයක්. මේ කණ්ඩායම එන නිසාවත් පොලිසියෙන් එන නිසාවත් PHI මහත්තයන් නිසාවත් නෙවෙයි මේක කළේ යුත්තේ. මේක තමන්ගේම යහපත සඳහා දීර්ඝ කාලීනව හැමදාම කළ යුතු දෙයක් වෙනවා. මොකද මේ දවස් පහේ ඩෙංගු මර්ධන සතිය කියලා මේක කළේවල ඊට පස්සේ ආනය ඔක්කොම හරි කියලා ඉන්න බෑ. මේක දිගටම මේ දේ සිද්ධ විය යුතු වෙනවා. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ඩෙංගු තියෙන අනිත් රටවලත් තිබෙනවා. තියෙනවා. ඒගොල්ලොත් මේ සොයනවා මේකට කොහොමද ස්ථිරසාර පිළියමක් ගන්න කියලා. නමුත් අපි කතා කරන සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශ තුරන්කරද ඒ දේ මොකද මේ ජනතාව වගකීමෙන් මේ අපිරිසුදු කරන්නේ නැතුව තමන්ගේ ජීවන රටාවට හුරු වෙලා තියෙන නිසා අපිට තාම ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක මුළු රටේම ජනතාවගේම සියලු දෙනාගේම බලධාරීන් සියලු දෙනාගේම වගකීමක් තමයි මේ දේ අපිට ළඟා කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා ඊට සාමතර ඔබ ඇසුවා වගේ මේ කාලය තුලදී මෙහෙම වුණ හැදුනොත් එහෙම අනිවාර්යයෙන්ම දවස් දෙකක් යනකොට උන් අඩු වීමක් නැත්තම් මේ සඳහා ප්‍රතිකාර සහ මේ වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුමයි. සහ ඒ උපදෙස් අනුවම ඉන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද දවස්වල් දෙකක් උන අඩු වෙච්ච ගමන් තමන් ආපහු මහන්සි වෙන්න යන්න එපා. සතියක්වත් අනිවාර්යයෙන්ම මේ මහන්සි නොවේ මේ ප්‍රතිකාර සහ උපදෙස් පිළිපදින්න කියලා තමයි ඉල්ලා
1: සිටින්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට හැකියුන ඇති බව ඉරානයේ පවසනවා. ඉරානයේ සටන් නතර කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අග්‍රව් පවසන්නේ. මෙම ගිවිසුමට ඇමරිකාව ඉරානයට පනවා ඇති අවහිර කිරීම් ඉවත් කිරීමද ඇතුළත්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ. විස්සයිවිස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරඟෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එංගලන්තයේ ලබා දුන් ලකුණු 220ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සිළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුර පහර දුන් එංගලන්තය පන්දුවර 20 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කළා. ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. දිවයිනේ ප්‍රදේශ රසකට අදත් වැසී. පාස්කු විමර්ශන පිළිබඳ කාඩිනල් හිමිගෙන් ඉල්ලීමක්. MMC ITN කැම්පස් තුනන කණ්ඩායම පාඨමාලා ආරම්භයි. රටපුරා සංවර්ධන සංග්‍රාමයක්. ඩෙංගු මඩින්න රටපුරා මෙහෙයුම්. ඉරාන ඇමරිකා යුද්ධයේ අවසානය ගැන ඉඟියක්. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවකට
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: Then be the change විශේෂාංගය.
7: Be the change වෙනස ඔබ වෙන්න.
8: පරිසරයට ආදරය කරන සබහදහමට ගරු කරන ලෝපුරා නමදිඩෝ අත්විතීය පාරාදීසයක්. නිතර වැසි වැටෙන නිසාම වලාකුළු වාසස්ථානය යන නමින්ද ප්‍රසිද්ධ මේ ගම්මානයට වාර්ෂිකව මිලිමීටර් 11800කට අධික වර්ෂාපතනයක් ලැබෙන බව වාර්තා වෙනවා. එය අඟල් 467කට ආසන්න ප්‍රමාණයක්. ලෝකේ බොහෝ රටවල් වසර ගණනාවක් පුරා ලැබෙන වැසි ප්‍රමාණය මෞසින් රාම්බල්ට මාස කිහිපයකදී ලැබෙනවා. ඇතැම් දිනවලදී පැය 24ක් ඇතුළත මිලිමීටර 1000කට වඩා වැසි ලැබුණු අවස්ථාද වාර්තා වී තිබෙනවා. ඇතැම් රටවලට මුළු වසරකදීවත් නොලැබෙන වැසි ප්‍රමාණයක් මෙම ගම්මානයට එක් දිනකදී ලැබෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ස්ථානයක් ලෙස ගිනස් වාර්තාවට පවා ඇතුළත්ව ඇති මේ කුඩා ගම්මානය සබහධර්මය හා මිනිසා අතර ඇති අපූරු සහජීවනයේ ජීවමානය පිළිබඳවයි අද බේදචේච තුළින් සොයා බලන්නේ. මෞසින්රාම් මෙතරම් තෙත් ප්‍රදේශයක් බවට පත්වීමට ප්‍රධාන හේතුව එහි භූගෝලීය පිහිටීමයි. බෙංගාල බොක්කින් හමායින තෙතමනේන් පිරුණු මෝසම් සුළඟ කාසි කඳුකරය ගැටීමත් සමග වලාකුළු ගණී භවනය වී අධික ලෙස වැසි ඇද හැලෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශයේ අහස බොහෝ විට අඳුරුයි. හෙරු එළිය දැකීම පවා කලාතුරකින්. ඇතැම් දිනවල දහවල් කාලයේදී පවා මේදුම් සහ වලාකුළු නිසා ගම්මානය සම්පූර්ණයෙන්ම අඳුරු ස්වභාවයක් ගන්නවා. සෑම තැනකම ගලා යන දිය ධාරා, දිය ඇලි සහ තෙතබර හරිත වනාන්තර දැක ගැනීමට හැකියාව පවතිනවා. පක්ෂීන්ගේ හඬ, වනාන්තරයේ මේදුමින් වැසෙනු කඳු සහ ගලා බසින දිය ධාරාව එහි පරිසරයට අපූරු සුන්දරත්වයක් එක් කරනවා. වර්ෂෝන් නිසා වනාන්තරයේ ඉතා ඝන සහ සදාහරිත ස්වභාවයක් ගන්නවා. මෙය ජෛව විවිධත්වයෙන්ද ඉතා පොහොසත් ප්‍රදේශයක්. මේ සාලය දුර්ලභ ශාක සහ සත්ව විශේෂ රසකටද නිවහනක් වී තිබීම විශේෂත්වයක්. මවුන් සිරාමෙහි ජීවත් වන ජනතාව අතර කාසි සහ ජයින් කියන ගෝත්‍රිකයන් ප්‍රධාන වනවා. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම බැස්ස සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. බැස්ස ඔවුන්ට බාධාවක් නොව ජීවිතයේම කොටසක්. අධික වර්ෂාවට වරුත්තු දෙන ආකාරයට ඔවුන්ගේ නිවාස, ඇඳුම්, ගමන් බිමන් සහ දෛනික පුරුදු සියල්ලම හැඩගැසී තිබෙනවා. ඔවුන්ගේ ජීවන රටාව සාම්ප්‍රදායික සහ නිර්මාණශීලීත්වය ලෝකෙම අවධානය දිනාගෙන තිබෙනවා.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Vilaam adhyana dola hai naadu visi pahai.
2: Vilaam upavita gina aave.
3: Lotharaiye perelikarana NLB Mega Power. Tevanta Mega Super Tag gata amatarava rupiyal koti eka power super tag saha grand super tag gata superi motor ratiyak. NLB Mega Power obat adama miladhi kanu.
0: Dinnin maranatikai.
4: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
5: යාළුවට මං හිතන ගැලමෙක් කියලා. හරි, ඔයා කතා කරලා එන්නකො, මම තුලින් ඉන්න පරක්කලා දෙන්නේ.
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පාටි ගෙදර.

වෙලාව මධ්‍යහන 12:27 දැන් දවල් 12:27 සතිය ගලක් කඩ අහගෙන සතිය ගලක් කඩ අන්තිම පැයේ අපි ඉන්නේ නේද? අන්තිම පැයේ හිටියට මොකද? අපි අහමු තව ලස්සන සින්දු ටිකක්. හරි. ඊට කලින් මේ අද මෙසේජ් එකක් දාලා දෙන කට්ටිය මතක් කරන්න ඕනේ. ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තිබුණා මට කලිනුත් ගොඩාක් කට්ටිය කියන්න බැරුණා වුණාට අපි ඒ කට්ටිය මතක් කරලා ඉන්නේ වෙයි නැත්තම් තරහ වෙනවා. මොනවත් අපි ඔඩියන්ස් එකනේ. අපි ඔඩියන්ස් එකට හැමදාම ආදරෙයි. ඔඩියන්ස් එකේ සතුට තමයි අපෙත් සතුට. හරි. හරි. එහෙනම් ඒ කට්ටිය මතක් කරමු. මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මෙසේජ් එකක් දාලා තින්නේ මේ නම දාලා තියෙනවාද? කවුද මේ? ආ සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදනිය පැත්තෙන් මීදනියන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ මේ උපනම් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එතකොට තව මෙසේජ් එකක් දාලා තිනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ මම අලව්වෙන් ගුණසිරි තමයි ගුණසිරි නෑ අලව්වෙන් උපාලි තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි හරි එහෙනම් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තිනවා ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා ඇතුළු මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව මෙසේජ් එකක් දාලා තිනවා මෙසේජ් එකක් දාලා තිනේ නවගහ ඇලින් ඖෂධ රත්තිට සින්දුවකට එකතු කරගන්න ආදරය කියන මෙසේජ් එකක් දාලා ආදරය ආදරය අපිත් ඔයගොල්ලන්ට ගොඩක් ආදරේ. හරි ඊට පස්සේ කියලා තිනවා අදත් ප්ලේලිස්ට් එක නියමයි පට්ට පට්ට කියලා දාලා තිනවා සුපිරියක් කියලා දාලා තිනවා. හරි තෑන්කියු තෑන්කියු. හරි එහෙනම් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට. කීයද වෙලාව? වෙලාව දවල් 12:29.

වෙලාව දවල් 12 විනාඩි 38යි. දැන් සතිය ගලක් අහගෙන ඉන්නේ 93.5 93.7. ඉතින් මේ දැන් මම ඔයාලට තව පුංචි කතාවක් කියනවා. අද සතිය ගලක් හඩ අපි ඉවර කරන්න කලින්, හරි? දැන් මේ ඉවර කරන්නේ නැහැ. තව සින්දු ටිකක් අහන්න තියෙනවා. හැබැයි ඊට කලින් පුංචි කතාවක් කියනවා. මේ කතාව මෙහෙමයි. මොකක්ද දන්නවද? දැන් මේ ලෝකේ එක එක ප්‍රොඩක්ට්ස් නිෂ්පාදන තියෙනවා. නිෂ්පාදන අපි එළියට දානවා. අපි කියනවා ප්‍රොඩක්ට්ස් අවුට්පුට් එකක් එනවා කියලා. එතකොට එක එක ප්‍රොඩක්ට්ස් එනවා. සමහර ඒවා භාණ්ඩ, සමහර ඒවා සේවා, එක එක දේවල්. ඔය අතරින් මේ අපි ගොඩක් වෙලාවට දැන් ගනුදෙනු කරන දේ තමයි සේවා. හේතුව තමයි ලෝකෙ මේ වෙද්දී මුදල් වලට වැඩිය, සල්ලි වලට වැඩිය වටිනාම ඒකකේ වෙලා තියෙන්නේ ඩේටා, දත්ත. හරි? ඇයි ඒ? උදාහරණයක් කියන්නම්. මේක තමයි උදාහරණේ, හොඳම උදාහරණේ. ගොඩක් වෙලාවට හිතන්න මිනිස්සු කියනවා, කවුරුර කෙනෙක් කියනවා, මේ මං ඔයාට මෙන්න මේ ගැන තොරතුරු දෙනවා, ඔයාට පුළුවන්ද මට අරක ගැන තොරතුරු දෙන්න? මුදල් වලටත් වටිනාකමක් තියෙනවා මේ වෙද්දී, ලොකු වටිනාකමක් තියෙනවා. ඒක ඉතින් කියාගන්න බැරි තරම්. හැබැයි ඊට වැඩි වටිනාකමක් තියෙනවා ඔය දත්ත වලට. මං ඔයාට මෙන්න මේ ඩේටා ටික දෙනවා, ඔයාට පුළුවන්ද මට අර ටික අරෙන් අරන් දෙන්න? හරි? ඔය වගේ තියෙනවනේ එක එක, නේද? පොඩි පොඩි, නේද? කූට වැඩ කරනවනේ කට්ටිය, නේද? අපි කියන්නේ ඒකට මොකද්ද කියන්නේ, රහස්‍ය ක්‍රම පාවිච්චි කරලා කේක් කට්ටියව අපි අල්ල ගන්නවා. හරි, මම ඔයාට මෙන්න මේ ඩේටා ටික දෙනවා, ඔයා මට දෙන්න මේ ටික. ඒ වගේ. හරිද? ඩේටා, ඔය ඩේටා පදනම් කරගෙන තමයි ලෝකෙ තියෙන ගොඩක් සේවාවන් දැන් වෙද්දී ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට ඔය ඩේටා පදනම් කරගෙන ආපු එක හොඳම හොඳ සේවාවක් කියන හොඳම කිව්වට පස්සේ, එහෙම නැත්නම් අපි කියමු හොඳ ප්‍රශස්ත සේවාවක් තමයි TikTok එක. අපි හිතන් ඉන්නවනේ TikTok කියන්නේ මේ ෆොටෝ එකක් උඩ පහලයන් දාලා සින්දුවක් දාන එක, නැත්නම් පොඩි නැටුමක් දාලා ඩාන්ස් එකක් දාලා සින්දුවක් දාන එක තමයි TikTok කියන්නේ කියලා. නෑ නෑ නෑ, TikTok එක මේ හදලා තියෙන නිර්මාතෘවරු මේක හදලා තියෙන්නේ හැම සෙක්ෂන් එකකට. ඒ කියන්නේ හැම සෙක්ෂන් එකක් කියන්නේ එඩියුකේෂන්, ඊට පස්සේ එක එක අපි ගත්තර පස්සේ කොටස් වෙළඳපොළ දේවල්, භාණ්ඩ හා නිෂ්පාදන විකුණන්න, සහ විවිධ අනිත් හැම දෙයකටම. ඒ කියන්නේ අපි හිතමු මොන හරි තමන්ගේ අලුත් දෙයක්, තමන්ගේ අලුත් කොන්ටෙන්ට් එකක්, මොන හරි එකක් අපි එළියට දානවා නම් අපිට ඒකේ නිකන් ට්‍රේල් එකක් වගේ දෙයක්, කියවැ දෙයක් එළියට දාන්න අවුට්පුට් එකක් දෙන්න මේ TikTok එකෙන් අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවද මේ TikTok එකේ ඔය තියෙන එඩියුකේෂන් සිස්ටම් එකත් එක්ක ගත්තට පස්සේ ගොඩක් කලාවට ඕගොල්ලෝ දන්න දෙයක් තමයි මේ දවස්වල ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් ඉන්නවා මං හිතන්නේ උපකාරක පන්ති ගුරුවරු එහෙම ගොඩක් කලාවට ඔය TikTok එක පාවිච්චි කරනවා මේ තමන්ගේ මාකටින් පැත්ත සහ ඒ තමන් මේ දවස්වල මොන වගේ දේවල්ද කරන්නේ, ආ ඉස්සරහට ඉන්න දේවල් කොහොමද කරන්නේ, මේ දේවල් දැනුම්වත් කරන්න මේ TikTok එක පාවිච්චි කරනවා. හැබැයි දැන් ඒක නෙමෙයි කතාව. ඕක තමයි TikTok එකේ දින වැදගත්කම. හැබැයි මේ දවස්වල මොකද TikTok එකේ වෙන්නේ? මේ දවස්වල වෙන්නේ සින්දුවකට කට්ටිය පොඩ්ඩක් පොඩි ඩාන්ස් එකක් දානවනේ. මොකද්ද මේ සින්දුව? මං හිතන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩි සින්දුව තමයි ඕක. රූප ස්වභාවයට හිතවහ වැටුණාට ආල කතානෝ කියන්න හොඳයි කියලා. හරි, ඔයත් මේකට මේ ඩාන්ස් එකක් දාලා, හරි සින්දුව දාලා TikTok එකක් වීඩියෝ එකක් කරේ නැත්තම් මං දැන් දෙනවා සින්දුව. දැන් ගෙදරි දැන් නඩන්න. හරි, ගෙදරි දැන් පොඩි ඩාන්ස් එකක් දාලා මේකේ ෆන් එක ගන්න. වෙලාව දවල් 12:41.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

වෙලාව දවල් 12 විනාඩි 57යි නේද? ඉතින් දැන් සතිය ගලක් හඩෙන් අදට යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඊළඟ සතියන්තෙත් හම්බෙමු. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මේ වෙනකම් මට මිස්ටර්ස් දාපු හැමෝටම thank you. එහෙනම් ගිහිල්ලා එන්න. ජයෙන් ජයම වේවා.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ඓස් මද්‍රව්‍ය හා හෙරොයින් සමග සැකකරුවන් 6 දිනකු පොළොන්නරුවේදී අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව පොළහන්දි ප්‍රදේශයේදී කළ වැටලීමකදී මත්කුඩු අලෙවි කිරීමට පැමිණි 2 දිනකු හා ඒවා මිලදී ගැනීමට පැමිණි තරුණයින් 4 දිනකු ඊට ඇතුළත් එක් සැකකරුවෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5640ක් හා තවත් සැකකරුවෙකු ළඟ තිබී ඓස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 11770ක් සොයාගැනුණා. අතඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 21 හා 23 යන වයස්වල පසුවන තරුණයන්. ඇමරිකාව සහ ඉරානය අතර සාමගි විසුමක් ඇතිකර ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසනවා. සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙපාර්ශ්ව අතර සාමය උදාවීම මින් පෙර කිසිදු දිනක නොවූ තරම් ඉතාමත් ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි. පසුගිය කාල සීමාව පුරා කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් දැඩි නොසන්සුන්තාවයකට හේතු වූ මෙම ගැටුම නිවා කිරීම සඳහා දෙරටේ නායකත්වයන් ගෙන ඇති පියවර පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ් එහිදී සුබවාදීව අදහස් පළ කර තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: විලාව පසරුවේ කයි විනාඩි 3යි.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ G.

0: සුබදාවලක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම වාසනාවන්ත සුන්දර දවසක් අද ජූනි මාසයේ 13 වෙනි දසින සුර අදා දවස ප්‍රාසංගික වේදිකාවේ රසයේ බෙදා හදා දෙන්න සූදානම් වෙන්නේ අද දවසේදී බලාපොරොත්තු වෙන හැම දිනාම බලාපොරොත්තු හිඳ ගීරශ්මි කියලා කිව්වාම ඉතින් ගීරශ්මි කොයි වෙලාවේද ආරම්භ කරන්නේ එහෙම හිත හිත කල්පනා කර කර ඉන්නෝ වැඩබිමේ ගොවිපලේ මගතොටේ නිවහනේ මේ වෙන විටත් මැසේජ් එකක් දාලා 0.7 0.3 93.5 93.7 මැසේජ් එක දාලා බලාපොරොත්තු ඉන්න වෙලාවක් තමයි මේ. ලාංකේය සම්දර්ශන වේදිකාවට අලුත් මුහුණුවරක් උදා කරමින් එදා මෙදාතුර රෝහණ විජේසිං ආදරණීය මිතුරා ප්‍රමිති කන්නෙන් යුතු ප්‍රසංගයක් ඔබට තිළිණ කරන්න ලබා දුන් දායකත්වයත් සිහිපත් කළ ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් ඒ වගේම ලංකාවේ ජනප්‍රියම කලාකරුවන් එකතු වුණු වේදිකාව ඔබට හඳුන්වා දෙමින් රේඩියෝවේ ප්‍රාසංගික අත්දැකීම ලක්කඬ ගීරශ්මි ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සන සුන්දර ප්‍රසංගයක් අපි ආරම්භ කරනවා 0.7 0.3 93.5 93.7 ඔබේ WhatsApp message එක එවන්න කියන ආරාධනය සමග මෙන්න ලක්කඬ ගීරශ්මි
1: ශිල්පිනිය චම්පා හල්හාරි ජයසේකර purple range 1 ලක්කඬ

0: වෙලාව පසුරු එකයි විනාඩි 12යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස

0: වෙලාව පසුරුවේ කයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත. ලකන්ද Radio ITN.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැහුව.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුට හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: Radio ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: වෙලාව පස්සරු එකයි විනාඩි 35ක් වෙනකොට ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනම එකතු කරගන්න සූදානම් වෙන්නේ 07.03.93.5.93.4 මැසේජ් එකක් දැම්මා නම් ඉතින් අනිවාර්යෙන්ම කියනවාම තමයි. දැන් හොරණ සත්වල ගාමන්ට් එක කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ ටිකක් කලින් යන කට්ටියක්. මොකද මේ විනාඩි 2-3ක් ඉස්සර තමයි මැසේජ් එක දාන්නේ. මොකද පොඩි බයක් තියෙනවා කියවෙන එකක් නැද්ද කියලා. හැබැයි හදිසියෙවත් ඉතින් වැඩසටහන් නොතිබුණා නම් අපරාධේ නේද? ඒකින්ද කලට වෙලාවට කරන්න ඕනේ ඒවා තියෙනවා. ඉතින් කලට වෙලාවට නොවුනාම සියල්ල වෙනස් වෙනවා. දැන් ඔය එල්නිනෝ තත්ත්වයක් එන්නෙත් ඒකනේ. දැන් යල මහා කන්න වෙනස් වෙලා එල්නිනෝ තත්ත්වයට බලපෑවට පස්සේ උෂ්ණත්වය වැඩි වෙලා වෙනසක් වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන වෙලාවටම කරන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් වැඩේ ආරම්භ කරනකන් ඉන්න ඕනේ ඔය හොරණ සත්වලේකේ කට්ටියට තමයි මම මේ කියන්නේ. කොහොම වුණත් ඉක්මනින් මැසේජ් එකක් එවුවා. මම හිතන්නේ ඊට පෙර වැඩසටහනට එවපු මැසේජ් එකක්ද කියලා. කොරණ සත්තල ගාමන්ට් එකේ කට්ටිය කමනි ඉන්නවා, නිලෝ ඉන්නවා, ඉනෝකා, අනුරාධා, සියානි, සේපාලි, නන්දා, සුජීවා, නවෝදිකා, ඉන්දිකා, ඔගොල්ලන්ගේ මිස් අශෝක එයාත් ඉන්නවා. ඉතින් එයාටත් ඔය ඔක්කොටම කියන්න තියෙන්නේ ගැමි කියමනක් තියෙනවා. ඒකේ කියමන කියන්නේ මොකද තියෙනද නෙමෙයි, හැමදේම මේ ගොඩක් ආදරයෙන් අහන කට්ටියන්නේ මේගොල්ලෝ මගේ යාළුවෝ. තරහ වෙන්නේ නැහැනේ. ඒ තරහ නොවෙන අයට ඕන දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මූදහත් ගව්වක් දුර තියෙද්දී අමුඩු ගහන්න හොඳ නැහැ කියලා ගැමි කියමනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කලට වෙලාවට කරන්න ඕනේ කලට වැසි කලට පෑවිල්ල තිබුණොත් තමයි හොඳ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. ඉතින් මේ බක පණ්ඩිතයාට මේ මැසේජ් එක දාලා අපි අහගත්ත දේවල් කියලා දැන් ඉතින් මට බයිනවා ඇති. හරි, එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම බැන බැන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. අද දවසේදී ආදරයෙන් එකතු වෙනවා පොල්ගහවෙල බැලුම්ගල කන්දෙන් ධෝනි හසදරා, සුරේකා, රේණු, රුවන් සාගර ලස්සන සින්දුකට එකතු කරගන්න ජය ශ්‍රී කියලා කියන ලක්කනට. රයිට්, අපි එයාට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අතරේදී යාළුවනේ ඔන්න අදත් ගී රශ්මි අහන්න ආවා කරකවනවා. 93.5 93.4 නලින් අයියේ අපිවත් ලස්සන ගී පොකුරකට එකතු කරගන්න. අපි ඉන්නේ මහියංගනේ හතේ කණුවෙන්. ඉන්නවා බිරිඳ නදීකා, දුව ඉන්නවා, දෙව්මී පුතා කල්ප ඉන්නවා. ගී රශ්මි අහන සියලු දෙනා එක්ක මම ආනන්ද රත්නායක මහියංගනේ හතේ කණුවේ ඉඳලා මැසේජ් එක දාලා බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු සපලුනාම නලින් කොල්ල අපිව කිව්වා කියලා තමයි යා කියන්නේ. දරණීගලින් තරුසි බස්නායක යා කියන්නේ විරාජ් අයියා කියලා මට. එක එක්කෙනා එක එක විදිහට කියනවා. පුතා කියනවා, ජය මාමා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කට්ටිය පුතේ කියනවා. සමහරු මල්ලි අයියේ කියනවා, නලින් අයියේ කියනවා, විරාජ් අයියේ කියනවා. කොහොම වුණත් කමන්නේ, ආදරෙන් ඔබත් එක්ක හමු වෙන මම නලින් විරාජ්. ඉතින් ලස්සන සුන්දර දවසක අපේ හමුවීම. වෙලාව හරියටම කියනවා නම් 1:39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: හොඳයි, දයාබර හිතුතුනි ප්‍රසංග වේදිකාව සමග එකතු කරන මීළඟ ආරාධිත ගායන ශිල්පියා වේදිකාවට හඳුන්වා දෙන්න වෙලාව විදිහට මේ වෙලාව හඳුනා ගන්නට පුළුවන්. සප්තස්වරයේ සුර රටා අතර ගීයෙන් කුඩා කළ මැදිවිය, ඒ වගේම ඉහළ පහළ සිස්ට අසිස්ට සමාජයන් වෙත යහපත බලාපොරොත්තුවක් තුළ ගී ගැයූ ආදරණීය කලාකරුවෙක් ලෙස විවිධ සමාජ තත්ත්වයන් සන්තර්පණය කරමින් ගැයූ ගී සමුදාය හැමදාමත් හදවතේ නිදන් ගත වුණා. ඔහුගේ සිනහව තිබුණු සැනසුණු සංයමය ගායන ආර වේදිකාව තුළ ගෙනාවේ අපූර්වත්වයක්. ඒ අපූර්වත්වය හැමදාමත් විඳ දරා ගන්නවා නම් ගායන ශිල්පියට අපි ආරාධනා කරන්න සූදානම් වෙන්නේ අදත් ඔබට ගී ගයන්නට. ලස්සන සුන්දර ප්‍රසංගය හැඩ කරන ආදරණීය කලාකරුව දෙන්න බලන්න ලස්සන අත්වල සන්නාදයක් කිව්වට මං කියන්නේ 0.7, 0.3, 93.5, 93.7 මැසේජ් එකක් දාන්න වට්ස්ඇප් අපි අහගෙන ඉන්නවා කියලා. එහෙනම් මෙන්න ඔබේ ආදරණීය කලාකරුවා ගායන රටාව තුළ තමාන්ටම ආවේනික තැනක් නිර්මාණය කරගනිමින් ජනප්‍රියත්වයේ කිරුළ තම හිස මත දරාගෙන හැමදාමත් එකලෙස වැජඹෙන ආදරණීය කලාකරුවා ඔව් විචාරද එඩ්වර්ඩ් ජයකොඩි.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ කමිෂනය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොනින් දේසල්
4: ඔබ කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
5: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: කොල්ලපිටිය ප්‍රදේශයේ චීන සමාගමකට අයත් වෙළඳසැලක් වටලා පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු ප්‍රදර්ශනය නොකර ඒවා අලෙවි කළ ස්ථානයකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරිය ප්‍රධාන කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. මෙම වෙළඳසැලේ තිබූ භාණ්ඩවලට නිෂ්පාදිත දිනය, කල් ඉකුත්තුන දිනය ආදී කිසිදු තොරතුරක් සටහන් වී තිබුණේ නැහැ. චීන ජාතිකයන්ට පමණක් නොව මෙම භාණ්ඩ ශ්‍රී ලාංකිකයන්ටද අලෙවි කර තිබෙනවා. ඉන්දුනීසියාවට බලපෑ සෙන්ඩයාර් සුලිකුණාටුව හේතුවෙන් දුර්ලභ ඔරන්ඔටන් ගහනෙන් 7% මියගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවට බලපෑ සෙන්ඩයාර් සුලිකුණාටුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. එය පසුගිය වසරේදී අග්නිදිගාසියාවට බලපෑ මාරාන්තික ස්වභාවික ආපදාව ලෙසයි සැලකෙන්නේ. වන්දවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ටැපනුලි ඔරනොටන් 800කට අඩු සංඛ්‍යාවක් පමණක් ලොව තුල වාසය කරන බවයි ගණන් බලා ඇත්තේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු තුනට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව පසුරු 2:03.

അത് ദിവസീ വാസനാവന്ത ദിവസക്ക് ദിയേറ്റ് നമുക്കറിയ ഈയേ ദിവസ ബിൽ ബന്ധു മതക്കറുത്തേമ മേ മേട്ട ഹരി വേദഗത് മുഖത് മേ ലോകതാത്തക്ക് പൂത്ത അരുണ അയ്യ സഹ മേ ഓകെ ബിരിന്ദ് ലക്ഷ്മിനി അക്കനേത് യുഗദിവിയേറ്റ പിവിസല ഹരിട മൗർദു വിസി തുനക്ക് കിളകേനോ ഇതിങ് എനിസ അരുണ അയ്യ സഹ ലക്ഷ്മിനി അക്കട്ട് മേ അത് പിരി സുബപെത്തും കേല പിടികളെ ബൊരുളു ഹേനെ സുസന്ത സമ്പത്തമായ മെസ്സേജ് ധാന്യം മേക കുഹുമാരി കിയന്നെങ്കിൽ അക്കണ്ട് ഗീരശ്മി അപിത് ശുഭ പ്രാർത്ഥന കണ്ണോ മുഖത് ഹെമദിനാം ആദരേ കിയല കിയന്നെ ആത്മാർത്ഥകാമി ദയാക്നെ കാട്ടവത്മ ദിന്ന് ബലാപൊരുത്തു നൊവന ദയാക് ഏക ആത്മാർത്ഥകാമി ദയാക് എനിസ മകേ കരുകിന് ജീവത്തിനായ ഊണ് തറങ്ങിന്നു හැබැයි ඉතින් මගේ කී කී ජීවිතය මේ එහෙම ඉන්න අයට සමානට හිත රිදෙන දේවල් ඔය ආදරයත් එක්ක එකතු වෙන්න පුළුවන් ඒ නිසා මේ සමාජ මාධ්‍ය දකින්නකොට ගොඩක් දේවල් හිත කම්පා කරන දේවල් ආදරය ගැන තියෙනවා. ඉතින් පියල් ජීත් ඉන්නෝ සින්දු අහන්න ආදරය ගැන සින්දු අහන්න ගොඩක් අය ඉන්නෝ ඉතින් රුවිනිලීට එයා ආදරය කරපු ආදරණීය තාත්තා ජීවතුන් අතර නැති වෙලා යද්දි දුකක් දැනෙනවා. හැබැයි ඉතින් දුක කියන දේත් අපිට උරුම දෙයක්. දුක සතුට දෙකම අතර ජීවිතයේ දෝලණය වෙනවා. මේ හැම දෙයක්ම දරා ගන්න වෙනවා. මතකයන් විතරයි අවසානයේදී ඉතිරි වෙන්නේ. ඒ නිසා රුවිනිලි අපි මේ අපේ කනගාටුව ප්‍රකාශ කරන්නත් ඕනේ. මොකද අපේ හොඳ ශ්‍රාවකෙක් විදියට අපිත් එක්ක හැමදාමත් බැඳිලා දුක දැනෙන වෙලාවකත් මැසේජ් එකක් දාන්න අමතක කරලා නැහැ. ඉතින් අපි ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාව ආදරයෙන් මතක් කරද්දී මත්තිගොඩ පැත්තට ගියේ. ඉතින් මේ වෙලාව ඩුබායි වල ඉඳලා අහගෙන ඉන්නවා චලිත රත්නායක, නිසංසල රත්නායක, දුවලා දෙන්න ගෑත්මි, ඒ වගේම සිහෙලි ඉන්නවා, නංගි ශාම්.

ලි දෙල් ගහ දෙහෙල් ගමෝනේද ඒගොල්ලෝ රොක් සිටි අපරල් එකෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ. හරියම නම් ඉතින් ගොඩක් අය ආදරය වෙනුවෙන් කැමති, හැබැයි ඉතින් ආදරය වෙනුවෙන් විඳවන අය ඉන්නවා, ආදරය නිසා විඳින අය ඉන්නවා. සමහරු ආදරය කියලා කියන්නේ මගේ පණ වගේ කියලා කිව්වට වෙන අය ළඟ පණ තියලා යන අයත් ඉන්නවා. එනිසා ආදරය කියලා කියන්නේ බොහොම උතුම් දෙයක්, දෙවිවරුන්ට අයිති දෙයක්. එනිසා සිහින දෙව්දුවට ආරාධනා කරන්න සූදානම් වෙන වෙලාව 5:02 වෙනාඩි 7.

0: මෙලාව පසුරු දෙකයි විනාඩි 22යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, දැන් ඔය මල්වත්තේ කළුතර මල්වත්තේ නැදුම් ගස්සේ මඩු ගහසල කියලා තියෙන්නේ, මඩු ගහගාවින් යන්න ඕනි කියලා චන්දනේ ඉන්නව වඩු වැඩ කරන. ඊට මේ පැත්තෙන් ඉන්දික මල්ලි, එයා පොලිස් වැඩ කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් අහගෙන ඉන්නවා වසන්ත තමයි යාගේ අයියා, අම්මා, දරුවෝ, ඒගොල්ලෝ ඔක්කොම ගෙදර කට්ටියම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් නැදුම් ගස්සේ ඉන්න ඉන්දික මල්ලි ඔයාවත් ආදරයෙන් එකතු කරගන්නවා. EMDK ඉෂංකා ඔයාවත් මම එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. මං යනවා නාරම්මලට. CCK ඉන්නවා. මේගොල්ලෝ කට්ටිය කවුද? මේ ධම්මික සරත්, ඒ වගේම සුනිල් අයියා, ආයතන සියලු දෙනා වගේම මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි එයා කියන්නේ. ලක්හඬ සුපිරි සුපිරියක් තමයි කියලා තමයි එයාගේ වචනවලින්ම කියලා තියෙන්නේ.

ඉසංකට ඉතින් හරි සතුටු වෙන්නේ යාළුව අහගෙන ඉන්නවා. ඉතින් මම පළවෙනි වතාවට දාපු මැසේජ් එක නේද ඉසංක? මිලක්ෂි කුලියාපිටියෙන් තමයි මෙයා එකතු වෙන්නේ. ඔයාව සද්දෙට අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාන්නේ. කුලියාපිටියේ ඉන්න නිලක්ෂි කුලියාපිටියේ කියලා කියන්නේ. හොඳ හොඳ හොඳ ප්‍රදේශයක් නේද? බුලත් සිංහලෙන් ඉන්නවා මේ අම්මා ඉන්ද්‍රාණි, තාත්තා ජයසිංහ, ඉඳුනිල් ඉන්නවා, ප්‍රනීත් ඉන්නවා, කෞෂි, මధు, තුහින, බබායි, ආදි බබායි, මතුගම් පැලවත්තේ මහත්තයා රංග, මගේ චූටි මැණික ඉනුකි, එයාගොල්ලෝ සිළු දිනාව එකතු කරගන්න කියලා කියනවා. බුලත් සිංහලෙන් ඉන්න දහරා තමයි මැසේජ් එක දහන්නේ. දහරාවක් වගේ මැසේජ් එක දාලා දැන් මේ ඔය දැන් විදුලිය එහෙම දහරාවක් විදිහට ගමන් කරන්නේ. රයිට්, මේ ඒ දහරාව නෙමෙයි දහරා. හරි, එහෙමනොත් අපි කියන්න සූදානම් වෙන කව ලස්සන සින්දුවකට එකතු කරගන්නවා නම් දැරණියගල ඉඳලා පල්ලි භාගයෙන් වචිත හේෂාන්, ඔයාව එකතු කරගන්නවා වචිත. රයිට්, මේ වෙලාවේ අහගෙන ඉන්න ගල්පාත පැත්තට යන්න සූදානම් වෙනකොට HKD ගාමන්ට් එකේ මගේ කෙල්ලෝ සෙට් එක. ඒගොල්ලෝ කට්ටිය ඉන්න මාෂා, දිල්ලානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ඒ වගේම ගයනි, කාන්ති, ඒ නැන්දලා ටික. නැන්දේ ඔයාවත් එකතු කරගත්තා ඈ. හරි, කට්ටියෝ මේ එකතු කරගෙන ගල්පාත නැන්දලා ටික තමයි ඒ විදිහට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අනේ ඉතින් මට කියනවා ඉතින් පොඩි පුතා ඔයා කියලා. රයිට්, අපි යන්න සූදානම් ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට මම එකතු කරගන්නවා අද දවසේදී හෑන් බබා කුලියා පිටියට ගියහම ඔයාව එකතු කරගන්නවා. බ්‍රයන් සුන්දර කොල්ලෙක්, ලොකු වැඩකාරයෙක්, බස්වලට ලයිට් දාල් එයා ඒ වගේම කිවිදී ඉන්නෝ, ඒගොල්ලොන්ගත් එකතු කරගන්නවා. ත්‍රීණ අම්මා ශ්‍යාමලි, යා පොලිසිය, තාත්තා ග්‍රාම නිලධාරීවරයෙක්, රසික ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරයෙන්. ගමට, රටට, ලෝකෙට සේවයක් කරන්න පුළුවන් කෙනෙක්. රයිට්, ලොක් අදෙන්ඩ බලන්න ලස්සන සින්දුවක් කියලා අහන්නේ කවුද මේ කොටියා කුඹුරේ? එයත් ලොක්ක තමයි. ප්‍රියංකරීනෝ රුවන් වැල්ලෙන්. රයිට්, ඔක්කොම එකතු කරගෙන ප්‍රසංගය අතරට ගමන් කරන්න සූදානම් වෙන්නේ. ටිකක් දැනෙන හදවතෙන් අහන වින්දනීය ඉසව්වකට කැඳවාගෙන යනවා නම් මේ හොඳම වෙලාවයි.

0: වෙලාව බලමුකෝ නේද? පස්වරු 2යි විනාඩි 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: හොඳයි දෑබරී තුතුනි, ලස්සන සුන්දර ප්‍රසංගය හැඩකරන මීළඟ ආරාධිත කලාකරුවා වේදිකාවට හඳුන්වා දෙන්නට සූදානම් වෙන වෙලාවේ ලක්කන ගීරශ්මී කියලා කිව්වහම පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුළ එළ කලාකෙතේ අසද්දු ආදරණීය කලාකරුවන් ජනප්‍රියම කරලියේ ගායන ශිල්පීන් ශිල්පීන් වේදිකාවට එකතු වෙන ප්‍රාසංගික වේදිකාව රේඩියෝ කරන්නේ කළා නම් ලක්කන ගුවන් විදුලියයි. එමනම් මීළඟ කලාකරුවා කවුරුන්ද අපි හඳුනා ගනිමු ලක්කන ගීරශ්මී තුළ.
2: ලක්කන ගීරශ්මී ප්‍රසංග වේදිකාවේ චන්දන චන්දන චන්දන චන්දන චන්දන ලියනාරච්චි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: Radio ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ඉතින් අපිව කියන්නේ නැහැනේ ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා අපි ගොඩක් වෙලා ඉන්නවා එහෙම කියලා තමයි කියන්නේ දැන් මේ කම්පැනි එකේ ඉන්න කට්ටිය මේ රත්නායක මාමා සසංග මල්ලි ලකි අයියා චතුරංග ඒ වගේම ඔගොල්ලන්ගේ බොස් කුසුම් මංගල්නේ හරි අජිත් අයියා සංජු මල්ලි ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා ඉතින් මැසේජ් එක දැම්මේ කවුද කියලා තමයි මම කල්පනා කළේ ඒ කට්ටියම ඔන්න මතක් කරා ගොඩක් ආදරෙන් ආදරේ ලබන්න නම් ආදරේ කරන්න ඕනේ අපි වීදිය බණ්ඩාරමාවතේ ස්විප් කඩේ බුලත් කඩේ දෙකම එක තැන තියෙන්නේ අපි අද ආදරෙන් ඔයාව අහගෙන ඉන්නේ අම්මා නිල්මිණි ඉන්නවා තාත්තා චින්තක මල්ලි දිමෙත් ලොකු මාමා චාමර සීයා චන්ද්‍රසේන මම ලිහන්සි කියලා තමයි එයා කියන්නේ මං කොහොනේ ආදරේ ගැන ඔයගලන්ට දැනෙන්නේ හැංගින දේ ලියන්න කියලා ජයේ මාමා නම් ආදරේ තමයි ඉතින් ආදරේ වුණාට පරණ ලියුම්ම තියාගෙන එවනකොට මං කල්පනා කරේ එකම ලියුම දිගින් දිගට මෙවනකොට ඕක වෙනස් කරන්න හිතෙන්නේ නැද්ද? ඒකේ කට්ටිය ඉන්න බලපිටියේ ගිහිල්ලා හිටියට ජය මාමා මේ යාව එකතු කරගන්න කියලා කියනවා කොට්ටාවි වීරකොඩි ඒකේ කට්ටිය සුපුල් පොඩි එක්කෙනා වරුණ ඒ වගේම චම්පා ලස්මි දිස්න ධනුෂ්ක මදුසංක ජගත් විජේ ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගන්නවා ඉතින් ජයේ ඔයාට ජය වෙන්න ඕනේ හැබැයි ඉතින් ජය වෙන්න නම් ජීවිතේ වෙනස් කරගන්න ඕනේ හැමදාම එක විදියට ඉන්න පුළුවන් කමක් නැහැ ඔයා අපි එදා වගේමයි අදත් කියලා කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ දියුණු වෙලා නැහැ කියන එක තමයි අපිට හොඳටම වහිනවා කියලා කියනවා මේ වෙලාවේ කවුද ඔයා ඔයාව සද්දෙට මහගෙන ඉන්නවා නිලක්ෂි තමයි නිලක්ෂි ඔයාව කිව්වා හරි එතකොට මේ යන්න හදන්නේ නම් කියන්නේ නැද්ද? හරිද? සඳමාලිත් ඉන්න වෝ. එහෙම තමයි ඉසංකා මැසේජ් එක දාන්නේ. ඉතින් එකපාර කියන්න තිබුණා ඔයා එකපාර එව්වනම් නේද? නලින්ද අයියේ ඔයා එනකම් බලාගෙන හිටියේ නම් ටික කියන්න හොඳේ. හරි හරි හරි. ඔගලගේ මිස් තමයි නිලු. ඒ වගේම නිවේෂා ඉන්නවා සමිත. ඒ වගේම සියා ශ්‍රියාදයා. සිරෝමි ශාම චමිල් චමිල්ල ඉවගේම කුසුම සීතා නාලකයියවත් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් සියලු දෙනාම එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ මේ HF එකේ කට්ටිය ආද නිහඬ වෙලා ඉන්නවා කියලා මං හිතුවේ බැලුවාම මැසේජ් එක දාලා ටිකක් වෙලා HF එකේ කට්ටියම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද දවසේ වැඩ අතරේ අහගෙන ඉන්නවා වැඩ බිමේ කොතන හිටියත් මා වහනවා ඇහැලියගොඩ ආනන්දත් ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු වෙලා. ඉතින් සුන්දර ප්‍රසංගය රස විඳින්න වෙලාව හරි පසුරු දෙකයි විනාඩි 45යි අපි යමු ප්‍රසංගයේ අතරට යලිත් මෙන්න ලක්හඬ ගී රශ්මි
2: අරස්ථා සමග ශිහාන් මිහිරංග

0: நாட்டத்தை வாக கியன ரேடியோ பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்ஹாண்டு கீராஷ்மி
1: නෙවිලාවේ පංවෙල්ලේ සැලුන් එකේ ඉඳලා මැසේජ් එකක් දාලා නලින් අයියේ ඔයාව අහගෙන ඉන්නේ. හැමදාමත් ඔය හඬට ආදරේ ලක්හඬ අපේ කියලා තමයි එයා කියන්නේ. ඉතින් උපුල් වගේම රශ්මි පංවෙල්ලේ එයා තමයි ඉතින් මේ මැසේජ් එක දිගට දාලා තියෙන්නේ. පොඩ්ඩක් මං බලාපොරොත්තු වෙන්නේ ආයතනයේ නමින් නෙමෙයි, ඔයාගේ නමින් තමයි මැසේජ් එක බලාපොරොත්තු වෙන්නේ. 0703 935 934 තමයි මැසේජ් එක එවන්න ඕනේ. ඉතින් එහෙම එවුවාම කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලස්සන සින්දු දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් දැන් මේ 50 20 දැන් ඔයා මේ එකම දිගට එකම විදියට මැසේජ් එකක් දැම්මහම මට හිතෙනවා මේ ඔයාගේ ඉල්ලීම වෙන මොකුත් නෙමෙයි. ඒ බලාපොරොත්තුව මට ඉටු කරන්න අමාරුයි. එහෙම සමහර දේවල් තියෙනවා. ඉතින් පුළුවන් විදියට උත්සාහ කරනවා. සමහර දේවල් බැරි වෙනවා. ඉතින් බැරි වෙන දේවල් කෙලින්ම කියනවා නම් හොඳයිනේ. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ගොඩාක් වෙලාවට විවිධ ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් තුලනේ කළා තමයි අද ප්‍රසංගය අරගෙන එන්නේ. ඒ ප්‍රසංගය අරගෙන එනකොට කූල් එකේ ඉඳලා කූල් එකේ අහන්න පුළුවන් සින්දුර එකක් දෙනවා කියලා කිව්වා. ගොඩක් දෙනා ඉතින් ආදරේ ආදරේ ආදරේ කියලා කිව්වට ආදරේ විඳින රිදෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අවංකවම ආදරේ කරපු මිනිස්සු අනේ මට මොකද කියලා ආදරේ නොහඳුනුලාය කල්පනා කරනවා.

ආදරේගෙන ලියන්න කිව්වහම ආදරේ නිසා විඳවන්නේ ආදරේ නිසා නොනිදන්නේත් ආදරේ නිසා පිච්චෙන්නේත් ආදරේ නිසා ජීවත් වෙන්නේත් ආදරේ දන්න අය ආදරේට ආදරේ දුන්න අවංක ආදරයක් තියෙන්නේ වෙන කාගේවත් නෙමෙයි සංවේදී කරුණාවන්ත මිනිස්සු විතරයි කියලා තමයි රුවිනි ලී ලියන්නේ.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN පොසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්

0: බොහෝදනෙක් දැන් මට කතා කරන්න උත්සාහ කරනවා 0.7, 0.93, 0.93, 0.7 ඔස්සේ කතා කරන්න හැකියාවක් නෑ. මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. 0.7, 0.93, 0.93, 0.4 තමයි WhatsApp මැසේජ් එකේ වන්න ඕනේ. දැන් ඉතින් මේ බොහෝ දිනකට ආදරය ගැන කියද්දි මට ප්‍රශ්නයක් අහන්න ඕනේ කම තිබුණා. ඉතින් මේ එක්තරා දවසක මංගල සාදයක් තියෙනවා. මේ මංගල සාදයට ටිකක් වැඩි හිටියෙක්, ඒ කියන්නේ 100 කෙනෙක් සහභාගී වෙනවා. ආදරය ගැන දන්න 100 මේ මනාල යුවල පිටත් වෙන්න සූදානම් වෙනකොට කතාවක් පවත්වනවා. දැන් මේ කතාව පවත්වන අතරදී 100 මෙහෙම කියනවා.
1: පුතේ වලට ජීවිතේ ගෙවන්න ඕනේ හරියට සකඳ වලයි බබළු වලයි වගේ.
0: කොහොමද 100 කියපු එක නිකන් කාටවත් තේරුන්නේ නැහැ. සකද මලයි බබලු වෙලයි වගේ ජීවිතේ ගෙවන්න ඕනේ කියලා කිව්වේ. මං කල්පනා කළේ දැන් මේක තමයි හොඳම ප්‍රශ්නේ ඕගොල්ලන්ගෙන් අහන්න. සකද මලයි බබලු වෙලයි කියලා කියන්නේ මොකක්ද? 0.7, 0.93, 0.5, 0.93, 0.7 මැසේජ් එකක් දාන්න. 100 දන්න දේවල් ඔයා දන්නවද? 100 කොයිතරම් දේවල් දන්නවද නේද? මං කල්පනා කළේ ඉතින් 100 එහෙම කියන්න නම් ඉතින් ආච්චිට කොච්චර ආදරයක්ද? ඒ නිසා වස්කඩුවේ CNC එකේ ඉන්න ආච්චිලා ටික නමක් නැතුව මැසේජ් එකක් දාපු ඒ නැන්දා එයාගේ දුරකථන අංකය තියෙන්නේ 926. නම දාලා නැති වුණාට CNC එකේ නලින් අයියා අපි එහෙම කියනවා ඉතින් මන් දන්නේ නැද්ද නේද? දැන් සඳුනි නැද්ද? මංජුසා කොහමද? හරි දැන් ඉතින් ඒ වගේ නම් තියෙන ගොඩක් අය හිටියා. තාම ඉන්නවද නැද්ද දන්නේ? සියලු දෙනා මතක් කරන අතරදී 0.7, 0.93, 0.93, 0.4 මැසේජ් එකක් දාන්න කියලා කියනකොට ගල්පහත HKD ගාමන්ට් එකේ මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ගයනි, ඒ වගේම කාන්ති ඉන්නෝ. කට්ටියෝ එකතු කරගන්න කියලා කියනවා. කාන්ති කියලා කිව්වට මොන කාන්තියක් දනේ? හරි අමාරුවෙන් මේ දවස්වල යන්නේ කියලා තමයි කාන්ති කියන්නේ. හැබැයි ඉතින් කාන්ති ඉතින් හිනා වෙලා ඉන්නව නේද? කඩුවෙල කොතලාවල ඉඳලා 770 දුරකථනාංකය ඔයාට නම අමතක වෙලානේ. ආයතන නමනේ මේ මට ඕනේ ඔයාගේ නම. මහරගම ඉන්නවා ඉතින් විවල සේනලේ කට්ටිය වෙනදා වගේම සුපුරුදු විදිහට අදත් එකතු වෙලා ඉන්නවා. ඉතින් අද කට්ටිය අඩු වෙලා නැද්ද වැස්සින්ද? රසික, ඒ වගේම චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, මේ ඉන්නේ කුමාරි, හාමි, කුමාරි, අනුර, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමණි, චන්ද්‍රාණි, රේෂා, නයනි, නෙල්පචිත්‍ර, ඒගොල්ලෝ කට්ටිය මේ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ මහරගම. ඒගොල්ලෝ ඔපල් එකේ ඉන්නේ නේද? හරි. ඉතින් මම දන්නවනේ ඔයාව ඌද කියලා මැසේජ් එක දැම්මේ. හරි, කොහොමුණත් ගොඩක් ආදරෙන් නිකුතු වෙනවා. ඉතින් ගොඩාක් දේවල් කියනවා. දැන් ඉතින් ඔන්න 100 කියපු එක සකඳ මලයි බබලු වෙලයි. 0.7, 0.93, 0.5, 0.93, 0.4 තමයි උත්තරයක් දෙන්න ඕනේ. දැන් ඉතින් 100 ලව හොය හොය අහන්න තියෙන්නේ මේක තමයි. මොකද්ද 100 මේ සකඳ මල කියලා කියන්නේ, බබලු වෙලයි කියලා කියන්නේ මොකද්ද මේ? අනේ මන්ද අපි නම් ඉතින් ඕව දන්නේ. අපේ කාලේ ඕම එහෙම මල් නැහැ. 100ට හිනා. හැබැයි ඉතින් උත්තරේ මේ වන්නේ නලින් 100 කියලා. පොඩි කොල්ලෙක්ට 100 කිව්වම දුකයි දෙන්නේ නැද්ද? අසරු 3:28
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
0: අනේ අම්මෝ නලින් අයියා අපි අමාරුයි දැම්ම නේද? එහෙම කියලා මැසේජ් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි, තවට පොඩි වෙලාවකින් මැසේජ් කියන්නම්. ප්‍රසංගය අතරට යලිත් එකතු කරවන්න සූදානම්.
3: සූර්යසේන ෆ්ලෑෂ්බැක් රහට පෙරදා විමන් අතරේ ප්‍රියා ෆ්ලෑෂ්බැක් එක.
0: හදවත තනු විමානය, ඒක ආදරයයි.

මොරොන්තුඩු ආයතනය සේවය කරන ගමන් ඉන්නේ. අද උපන්දිනය සමරනවා කියලා තමයි මෙසේජ් එක දාන්නේ. ඉතින් උපන්දිනය සමරනවාට සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ. සුපුන්ගේ උපන්දිනය සුභ උපන්දිනයක් කියලා හැම සුභපතනවා. කුමාරි, ඖෂධි, චමිලා, රාණි, සීරේලතා, ඒ වගේම ඇන්ටි ලීලා. මොරොන්තුඩු දිසානායක තමයි මෙසේජ් එක දැම්මේ.

වේදිකාවල ළඟ ඉන්න වගේ ප්‍රසංගේ රස විඳින්නට හැකියාව ලැබුණා කියලා බොහෝ දෙනෙක් මැසේජ් කළා තියෙනවා. සචින් වල්පොළ ඉඳලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා, අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තින්නේ. අවසන් අදියරේදී එකතු කරගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ගණේ මුල්ලෙන් කවුද ඉන්නේ? ගණේ මුල්ල දැන් ජයන්ත අයියා, තරිඳු මල්ලි, දිල්ෂාන්, ඒ වගේම දිල්ෂාන් මල්ලි, ප්‍රියංකා අක්කා, සමන්දිනංගි, ගයත්‍රිංගි අලුත් ඇන්ටි කෙනෙක් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඉතින් මල් නිරෝෂා අලුත් ඇන්ටි කවුද කියලා හරියට නම හොයාගෙන නැහැ තාම. හරි, හොයාගත්තම දාවි. නිරෝෂා තමයි මැසේජ් එක දැම්මේ. නිරෝෂා කියලා කියන්නේ අලුත් අන්ඩිව හොයන්න ගිහිල්ලා නැති කෙනෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. කොහොමුණත් අද දවසේදී ප්‍රසංගයේ රස විඳින බොහෝ දෙනෙක් එකතු වුණා. ගොඩාක් ආදරයෙන් ඒ එකතු වෙච්ච අය අතර හොරණ වරකගොඩින් නේද? වරකගොඩින් කවුද මේ? හරි, වරකගොඩින් ඉන්න රේණුකා. රේණුකාව මතක් කරන්න ඕනේ. රේණුකා නැත්තම් කියනවා මාව කිව්වේ නෑනේ අන්තිම මොහොතෙත් කියලා. කේන්තියෙන් ඉන්නවා, සතියක් කේන්තියෙන් ඉන්නවට වඩා හොඳයි මම කියලා යන්නේ. ඒ නිසා මේ ගොඩක් ආදරෙන් හමු වෙලා අද මේ වැඩේදී වසන්ත සමරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා ඒගොල්ලෝ මැසේජ් කළා. ඉතින් දැන් සාමාන්‍ය සමහරුන්ට තේරුම් ගන්න බුද්ධියක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් මෙහෙම කතා කරන අතරතුරේදී දුරකථනයට ප්‍රතිචාර දක්වන්න බෑ. නමුත් දුරකථනයෙන් අහද කරවනවා, උත්සාහ කරනවා. ඉතින් එහෙම කරන්න කරාට වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ප්‍රතිඵලය බිඳුවයි. උත්සාහ කරන්න පුළුවන්, හැබැයි ප්‍රතිඵලයක් නැහැ. නිකන් කාලේ නාස්ති වෙනවා. ඒ නිසා එහෙම උත්සාහ කරන්න එපා. 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න.

හරිති හායි කියලා මැසේද්දාපු හැමෝටම බායි කියන්න වෙලාව හරි. දැන්ඉතිං එනවා යනවා ජීවිතෙත් ඔහොම තමයි. ආදරය කරන්නෙත් එහෙම තමයි. සමහරලාට ආදරේ ලැබෙනවා, ආදරය නොලැබී යනවා. ලැබෙන අය විඳදරා ගන්නවා, නොලැබුණු අය විඳවනවා. ඒ අතරෙදී තව පිරිසක් ඉන්නවා, අපිට ආදරේ වැඩක් නැහැ, අපිට සල්ලි ඕනේ, සල්ලි හොයන්න උත්සාහ කරනවා. සමහරුන්ට සල්ලි හම්බෙනවා, සමහරුන්ට සල්ලි හම්බෙන්නේ නැහැ, කොයි තරම් උත්සාහ කළත්. මේව තමයි ජීවිතේ. පවතිනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේ සියල්ල එක ජීවිතේ ගෙවිලා යනවා. ප්‍රසංග වේදිකාවත් තව ටික වෙලාවකින් නිම වෙනවා. හරියටම පසරු 3:50 සවස 4ට ප්‍රසංගේ නිම වෙනවා. පැය ප්‍රවෘත්ති අරගෙන අපේ මිතුරන් හමු වෙනවා. හොඳයි දෑබ්‍ර මිතුරුනේ, අදත් ප්‍රසංග වේදිකාව නිමා කරන්න කාලය හරි. හැමදාමත් වරුසාව ඇදහැලුණත්, අව්වේ තද හිරු රැස්මිය දැනුණත් ඔබට ප්‍රසංගයේ රසය නොලසා අරගෙන එන්නට හැකියාවක් ලැබෙන එකම ප්‍රාසංගික වේදිකාව විදියටයි ගීරශ්මී වේදිකාව හැමදාමත් ආදරයෙන් හඳුන්වා දෙන්නේ. අදත් ලස්සන සුන්දර ප්‍රසංගයක් ඔබට තෙල්ලි කරමින් සමුගන්න අවසරයි. ඔබත් එක්ක ආදරයෙන් රැඳුණු මම නලින් විරාජ් ප්‍රසංග වේදිකාවේ සිට සවස 3:50 මෙන්න ලක්කඩ ගීරශ්මී අවසන් අදියර.

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලොරි රථ දෙකක් ගැටි රිය සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වකරේ පොලිස් අසමේ මඩකලපු ත්‍රිකුණාමලය මාර්ගයේ කජූත ප්‍රදේශයේදී අනතුර සිදු ඇත්තේ. මඩකලපු දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ අයිනේ නැවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි අනතුර සිදු ඇත්තේ. අනතුරින් ධාවනය වූ ලොරි රථයේ රිය සහායකයා තුවාල ලබා වකරේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබුමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටියමුල් අලවතුර ප්‍රදේශයේ පදිංචි මරණකරු 46 හැවිරිදි වියේ පසු වුණා. සිදුවිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දගපන්තු යවන ක්‍රීඩක නයිම් හස්සින්ට එරෙහිව එරට පොලිස් නිලධාරීන් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ චැටෝග්‍රෑම් හේදී තරඟයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් සෙන් නිවස බලා යමින් සිටි නයිම්ව ටෙටෝග්‍රෑම් හි ලාල්කාන් බසාර් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අනතුරුව ඔහුව වෙනත් ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයේ වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට අවට සිටි පිරිස සහ නයිම් ප්‍රකාශ කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකීවුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හවස 4:03 වෙලාව.

0: හවස 4 විනාඩි 10යි වෙලාව.
1: ලොතරැයියේ පෙරලිකරණ NLB Mega Power දවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රථයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

අවස 4 විනාඩි 12යි සතියක ලක්කඩ කොහොමද තවත් සෙනසුරාදා දවසක් ජූනි මාසේ 13 වෙනිදා වත් එක සතියක ලක්කඩ වීකෙන්ඩ් මික්ස් එක අරගෙන ඔන්න මං ඇවිල්ලා ඉන්නවා ළඟට ලංකාවේ ඔය අහන්න කැමති විවිධ දශකවල සින්දු එහෙනම් විවිධ කාලවල සින්දු අලුත් සින්දු පරණ සින්දු කව මේ හැම එකක්ම අහන්න පුළුවන් එකම තැන තමයි වීකෙන්ඩ් මික්ස් කියලා කියන්නේ ඉතින් ඔයාලට පුළුවන් හැමදාම වගේම ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් මාත් එක්ක එකතු වෙන්න මගේ WhatsApp නම්බර් එක හරහා 0703935937 ලස්සන සින්දු අහන්න හිත නවදින සින්දු අහන්න ඔයා හිත ආස කරන සින්දු අහන්න හිත ආදරය කරන කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම එන්න තියෙන හොඳම සහායකම තැන තමයි වීකෙන්ඩ් මික්ස් කියලා කියන්නේ. රයිට් මම මෙහෙම කියලා වැඩේ පටන් ගන්න. හරිද? තමන්ගේ ජීවිතේ හැමින් උනත් හරි ඉදි ගමනින් උනත් තමන්ගේ ජීවිතේ තමන්ම පාඩ කරන්න ගන්න. එතකොට හැරිලා බලන දවසක තමන්ගේ ජීවිතේ තමන්ට ඕන පාට වලින් පාට වෙලා තියෙන්නේ.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබි

0: දවල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකල්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැරුව.
3: මොකද කිව්වේ?
1: එන්න කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලය සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: வினதியாக் வச்சதையும் கீழே பலாகின ஈட்டியாமல் கபுட்டு அப்பே ஒழுவை கூடுவதில் பித்தரா தானவா மே சிதுவன ஹேமதேம தேசபாலனிகாய் இத்தின் மே சமாஜிய கென வினதேவால் கென ஒபட்டாத் அதாசாக் கேதி அப்பே அப்பே கெனம கதா கரவு சர்ச் லைட் லைட்
2: இரிதா உதே அடட வினசுட்டு கெமதி ஒபே அதாசட அப்பே துரக்கதன வியூர்த்தாய் பிந்துவாய் ஹதாய் பிந்துவாய் துனாய் அனு துனாய் பகாய் அனு துனாய் ஹத சமாஜ
3: கமிஷன்
4: அலுவணி ஹவச ஹத்தராய் வினாடி விசி ஹத்தராய் தவசிட்டு ஒயா கொச்சரன் டிக்டோக்கே சிந்து கீழ கிதர் ஒயா கொச்சர் சிந்து கீழ ඉතින් කවදාහරි ඔයාට හිතුණද ඔයාගේ හඬ රටම දැනගන්න ඕනේ කියලා. එහෙම හිතුණ අයට, එහෙම හිතන අයට තමයි අපි මීළඟ පරපුරේ හඬ සොයාගෙන යන්නේ. හරි. 0යි 0766 366 166. හරි. 0706යි 366 166 කියන අංකෙද ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරලා ලස්සන සින්දුවක් විදියට අපිට එවන්න තියෙන්නේ. රයිට්. ලස්සනම හඬ තෝරගන්න අපි ලස්සන වැඩක් කරනවා ඉස්සරහට. ඉතින් ලක්කට ආදරය කරනයි දන්නවනේ. අපිත් එක හැමදාම ඉන්නේ දන්නවා. ඉතින් අපි කරන ලස්සන වැඩේට ඔයාට සහභාගී වෙන්න පුළුවන්. වාගේ සින්දුව රෙකෝඩ් කරලා WhatsApp හරහා අපිට එවන්න පුළුවන්. හරි. ඒ අතරේ මම වහගෙන ඉන්න මේ වෙලාවේ කඩුවෙලින් තිලෝචනා බේරත්න යාලි පුංචි පුතයි හස්බුනුයි ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම තිලෝචනාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන. ඒ අතරේ හයි ගුඩ් ඊවනිං කියලා මට දිග මැසේජ් එකක් එවලා තිනවා. අපි හොඳින් නේද කියලා අහලා තින්නේ. ප්‍රවීන් යුකේ වල ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් යොහානියාගේ ළමයි ඇන්ඩ්‍රියා ඇන්ඩ්‍රේ ඇන් ඇන්ඩ්‍රියා කට්ටිය එකතු කර ගන්නවා කියලා තියෙනවා. එතකොට එයාගේ බ්‍රදරින් ලෝ ඇවිල්ලාලු ලංකාවටනේ. හරි. රයන් තරංගනී එතකොට නිකිල් හැමෝම ඇවිල්ලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මං කියපු එකත් එයා කැමතිලු. අර පාට කරගන්න කිව් එක ඒකට ගොඩක් අය කැමති. හරි. අපේ කතාව අපිම ලියා ගන්න මිසක් වෙන අයට පාට දෙන්න කතා ලියන්න දෙන්න ඕනේ නැහැ නේද? ඒකයි මං කිව්වේ. මේ රයිට් මෙහෙම කරන්න ඔයා. හරි. ඔයා ඉන්න තැනක ඉඳලා ඉක්මනටම මට මැසේජ් එකක් තියන්න. හරි. 07 03 93 5 93 4 එහෙම කියන අය අතරේ ගොඩක් අය ඉන්නවා. මට මේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිටත් වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ. අපිත් වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ. ලස්සන සිංදු ගොඩක් ඕනේ. මගේ ෆැමිලි එකේ හැමෝමයි ඔයාවයි අතරේ නිකතු කර ගන්නවා කියලා ප්‍රියංක පලිපාණ නුවර ඉඳලා මට මැසේජ් එකක් කියලා දෙනවා. ඒතරක් නෙමෙයි ලස්සන මේ කවියක් ලියලා හෑන්ඩ් රයිටින් වලින් මේ ෆොටෝ එකකට අරගෙන මට එවලා තියෙනවා. එයා මෙහෙම කියනවා කවියකුත් නෙවෙයි ඒක පොඩි වදනක්. හරි. ඔබට හරි හරි කාලයේ කල්පනාකරණය කර ගැනීමට නොහැකි නම් ඔබ වටිනා අත්ඔල්ලෝස්සක් අතපැලඳීමෙන් පළක් නොමෙත කියලා ප්‍රියංක කියනවා. ඔගොල්ලොත් ඒකට එකගද කියලා ඔබලගේ හදවතින්ම අහලා බලන්න. හරි. මෙහෙමයි කතා ගොඩක් තියෙනවානේ. කතා ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ අතරේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගුණසිරි කූල් හවුස් එකේ උපාලි සින්දු අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ගොල්ල අධිපතිතුමේ පත්මිනී අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඉන්ද්‍රලතා ඇතුළු කට්ටියම ඉන්නවා කියලා එයා මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි යාමට මැසේජ් කරලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ තව ඉන්නවා සේරුවාවිල KDA සමරසිංහ ඉන්නවා. සුබ දවසක්. මාවත් එකතු කරගන්න කෑගල මීදනිය ගමේ උපනන්ද. සේරුවාවිල KDA සමරසිංහ කියනවා රත්නපුර තමරා කුමාරි මඩපාත ලක්ෂ්මන් ඇතුළු ගුණ මිතුරු මිතුරියන් එකතු කරගන්න කියලා තමයි එයා කියන්නේ. ඒ වගේම කවුද මේ සුපිරි සින්දු ටිකක් යනවා. සින්දු අහන්න එකතු කරගන්නවා කියලා. කවුද ඉතින් මේ නම තමයි එවල නැත්තේනේ. හරි. වාරීගම තමරා නේ. වාරීගම තමරා තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. රයිට්. තමරා කුමාරි. හරි. ලස්සන සින්දුවක් දෙනවා නේද කියලා තමයි අහලා තියෙන. අනිවාර්යෙන් අනිවාර්යෙන්. හරි. ඔයාගේ මැසේජ් එකත් මට එවන්න ඉන්න තැනක ඉඳලා මම ඔයා මැසේජ් එක එවනකම් බලන් ඉන්නවා. ඒ අතර ඔන්න සුමිත්වත් එකතු කරගෙන මම නම් ඊළඟ සින්දුවට සුබ සැන්දවා කියවා. සතියක ලක්කඳ ලස්සන ගීත ගීත නම් ලක්කඳ වැඩේ සුපිරි කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. සුමිත් සෞදිවල ඉඳලා රයිට් එක හදීම එකතු කරගෙන මම යන්න හදනේ ලස්සන සින්දුවක් අහගෙන. අයමත් ඔයාගේ මැසේජ් එක අරන් එන්න.

0: හවස 4 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියක ලක්හඬ

0: හවස 4යි විනාඩි 37යි වෙලාව.
1: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011767479
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhanda.

ரைட், ஹவுஸ் பாய் வினாடி ஹாய் ஆதரையா கத்துல தேனோனே முனவாது சமஹார விழாவிட சமஹாராய கீனு ஆதரையா துளி குடாக் தேவால் தேனவா கீழ் இக் தேன குடாக் தேவால் முன்னா உனத் ஆதரே வந்தோகன் கொச்சர் தேவால் நங் அப்பி ஹதா கன் ஓனிது ஈ ஆதரையா துளி சமஹார விழாவிட வச்சனிங் வித்தரக் ஆதரே கீழ் ஹரியா நினே நினே ஆதரையா துளி ஆதரே பவதின் குடாக் பரித்தியாக குடாக் தவ தவ தேவால் குடாக் எகத்து இல்லாதம் இஹம ஹெதின்னி கீழ ஹட்டிய கதாவிட கீனோ ஏ முனோ உனத் ஆதரே கீனதே மேக பாட்டு நேது යන යන තැන පාර හැමතැනම ඇති වෙන්නේ ආදරයක් ඇති වුණොත් එහෙම නේ ඒක බොහොම කලාතුරකින් ඒක හරි වටිනවා එහෙම ආදරයක් ඇති වුණොත් ඒක රැකගන්න එක තමයි අපි කරන්න ඕනේ මේක එක්කෙනෙක් කියව කතාවක් හොඳයි මේ රයිට් ඔයගොල්ලෝ පැත්තට වහිනවද කියලා දැනගන්න මේ ප්‍රියංකරන් කියනවා නුවරට වහිනවා කියලා ඒස් කොදලාවල මට කියනවා අම්ම රසිකා ප්‍රියදර්ශනී තාතා සමන්ත කොතලාවල අපිව සින්දුකට එකතු කරගන්න ලකන ටීම් එක මේ එකතු කරගන්නවා කියලා තමයි යාමට මැසේජ් කරලා තියෙන්නේ බුලත් සිංහලින් අම්මා තාත්තා මලියලා දෙන්න ඉඳුනිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබයි ආදි බබයි මතුගම පැල්වත් දෙන්න රංග දූමණික ඉනුකි ලකනහන හැමෝම ඔයාව එකතු කරගන්න කියලා බුලත් සිංහල දහරමට මැසේජ් එකක් දාලා තිනවා දහර ඔන්න ඔයාගේ මැසේජ් එක මං කියෙව්වා ඒ වගේම සිත්මි නුගේගොඩ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා අයියා අපේ ගෙදර ඔක්කොම ඔයාව අහගෙන ඉන්නේ කියලා හරි හරි අනිවාර්යෙන් ඔන්න මං සිත්මිවත් එකතු කරගන්න එතකොට මලිති පබසරා කොහොමද මලිති මලිති මත්තේගොඩ ඉඳන් මට හායි එකක් දාලා තිනවා එයාත් සින්දුවකට එකතු කරගන්න ගෙදර කට්ටිය අහලපල කට්ටිය ගමේ කට්ටිය ඔක්කොම එක්ක හරිනේ මේ රයිට් ආර් වාරියගම තමරා කුමාරි රයිට් මැසේජ් එක ඉස්සලත් මං කියව මං හිතන්නේ තමරාගේ මැසේජ් එක තමරාවත් එකතු කරගන්න තවත් ලස්සන සිද්ධු අහන්න දිගටම ඉතින් ඉන්න ඕනේ. ඒ අතරේ ඔයාගේ මැසේජ් එකත් ඔයා තියන්න අමතක කරන්න එපා. කොහොමද තියන්න ඕනේ කියලා දන්නවනේ නේ. 0.7 0.3

අනුතුනයි පහය අනුතුනයි හත කොහොමද මේ අහගෙන හැමෝම මෙසේජ් එකක් තියන්න හිතුනොත් ඔච්චරල මෙසේජ් එයිදනේ එහෙමත් නැහැ එහෙමත් හිතන්න හිතෙන්න වාසනාව තියෙන්න එපා නේ හිතෙන්න මට වාසනාව තියෙන්නත් ඕන වාට වාසනාව තියෙන්නත් ඕන වාසනාව නෙමෙයි ඇත්තටම මෙහෙම හිතෙන්න එපා ඉතින් හිතෙන හැමෝටම අපි ලක්කන්න ගොඩක් ආදරෙයි අපිත් එක්ක ඕගොල්ලෝ ඉන්නෝ කියලා එතකොට අපිට දැනෙනවා හිතෙන් නැති හැමෝටම අපි වහගෙන හොමු දිගටම ඉන්න රයිට් හරි එහෙනම් ලව ලස්සන සින්දුවක් අහලා අපි ඉක්මනටම කතා කරමු ඒ අතරේ ඉක්මනටම මැසේජ් එක තියන්න FM 93.5 FM 93.7 වගේම www.lakhanaradio.lk ඔස්සේ අහගෙන ඉන්න මේ රට පිට රට යාළුවෝ ඔක්කොටමයි මේ කියන්නේ

0: පහයි විනාඩි 12යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලකඬ වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ හවස 5 විනාඩි 21යි වෙලාව.
1: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

0: ವೇತನಾವೆ
1: ಮಗಿಲುವ ದುನೀಸುರು ಕರುಪತಿ ಸಹಾಧನ ಉಭಯನ ಸುರು
2: ಹಬ್ಬಿತ್ತಲಿನ ಹೆಗಿಮೆ ಜೀವಮಾನ ಉತ್ಕರ್ಷಯ
0: ಆದರಣೀಯ ಚೋದರಣೀಯ ಚೋದಿ
1: ರಸೋದಯೇ ಬಂದಿಯೇನು ರಹೈ ಜೀವಿತೇ
2: ಅಹಿಮಿ ಆದರೆ ಜೀವಮಾನ ಹಣ
0: ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಇರಿದಾರಾತ್ರಿ ಹತ್ತಿಟ್ಟು ಹಿಮಾಲಯಕ್ಕ
2: ಜೋಡಿದಾರಾಯ ಸತಿಯಾಗ ಲಖನ
3: හරි මේ ලස්සන ලස්සන මැසේජ් ටිකක් ආවා ඒ ටිකත් කියෙව්වා මේ දැන් මෙහෙමයි අර මං ඉස්සලා ආදරය ගැන කියවන දැන් මට කීකේවා කීක අය ඉවරලා තියෙනවා මේ මට ඇච්චර ඒව තේරෙන්නේ නැහැ කියන්නේ ආන මේ පෞද්ගලික අත්දැකීම්ද කියලා මම මෙහෙම කියන්න සමහර අහලා තිබ්බනේ මේ කවුද ආදරය රැකගන්නේ කියන්නේ කියලා හැමෝටම එහෙම තමයි හැමෝටම පොදුයි මේ තමන්ට මේ ලෝකේ ආදරය කරන අය හරි අඩුයිනේ ආදරය කරනවා වගේ වුණාට ආදරේ පෙන්නනවා වගේ වුණාට ඇත්තටම මිනිස්සු එහෙම ආදරේ නැහැ හරි ඒ නිසා මේ ලැබෙන ආදරේ රැකගන්න කියලා තමයි මම කිව්වේ එහෙම මැසේජ් දෙක තුනක් අහලා දිනවා දැන් මගෙන් නිකන් ටියුෂන් ගන්න වගේ අමාරුයි මට එහෙම තේරෙන්නේ නැහැ හරි මේ සුබම සුබ සන්ධ්‍යාවක් රණිල අපි තිකුණාමලේ තුරුසිපුරේ ඉඳන් ආව අහන වසන්ති තමයි මැසේජ් කරලා තියෙන්නේ මහත්තයා රංජිත් දෝෂිහානි පුතා නිෂාන් චූටි දෝණි එනාරයි අක්ක ගෞතමීවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියලා තිනවා හරි අනිවාර්යෙන් මට ලස්සන සින්දුවක් දෙන්න ලස්සන ගීතයක් දෙන්න කියලා මේ ගම්පහ වාරණ දිස්නත් මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒ වගේම යුවනි යුවනි ගාලින් මට මැසේජ් කරලා තියෙනවා. අයියා මාවත් එකතු කරගන්න කියලා. ඒ වගේම කටුනායක HF එකේ චමිලා. ඊ අපේ නිශාන්තිගේ 20 වෙනි ඇනිවර්සරි එක. මොන ඇනිවර්සරි එකද? වෙඩි ඇනිවර්සරි එකනේ නේද? ඒකට අපි හැමෝම wish කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා. ලයින් එකේ හැමෝමයි, ලයින් දෙකේ හැමෝමයි, ස්ටෝර්ස් එකේ පැකින් එකේ කට්ටිය හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඇයි එහෙම ෆැක්ටරියෙම එකතු කරන් දෙමු අපිනේ? ෆැක්ටරියයි අහල පහල තේ කඩේ අයියලා මල්ලිලා එහා පැත්තේ කට්ටිය ඉස්සරහ පැත්තේ කට්ටිය ඔක්කොම එකතු කරගමු හරි මේ අපිත් එකතු වෙනවා සින්දුවකට කෑගල්ලෙන් දුමින්ද ලක්මාල් චතුරිකා මිහිරාණි දුව සහෙලි නුමාය පුතා හිරුජ සස්විදුත් ඉන්නවා කියලා එයාමට මැසේජ් එකක් දාලා දිනවා රයිට් ඔන්න කිව්වා හොඳේ මම තහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉනෝකා ඉනෝකා කොහෙන්ද ඈ ආ දෙමඩ හැත්ත පාලම ළඟ පුංචි කඩෙන් නේද ඉනෝකා හරි ඉනෝකගේ මැසේජ් එක මම පස්සේ දැක්කේ රයිට් ඒ වගේම ගල්පාත HKD ගාමන්ට් එකේ මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගි චාන්දනි ගයිනි කාන්ති කට්ටියම එකතු කරන් ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ඔහොම ඔහොම තව ඉන්න තව ඉන්න ඔහොම ඉන්න හයි සුබ සන්දාවක් වේ ආදරේ ඉලක්කඳ වැලික්ක පැන්න ගහමුල මල්ලිකා රත්නායක තමයි එහෙම ආදරේ ඉලක්කඳ කියලා තියෙන්නේ හරි තව එහෙම ආදරේ ගොඩක් අය ඉන්නවනේ ලක්හඬට ඒගොල්ලෝ මැසේජ් එකක් තියන්න ඉක්මනටම 07.03 93.5 93.7ට ඈ කොච්චර මතු පිටින් ආදරය ගැන කතා කරත් නේ ඒක හරි ගැඹුරුයි කියනවා මම නෙමෙයි කියන්නේ ක්ලැරන්ස්

0: හවස 5 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සතියග ලකන.

0: සත්‍යයක ලක්හඩ.
1: ප්‍රති සිරස්තල හන්න තියෙනවා ඉක්මනටම ලස්සන සිින්දුවක් දෙන්න හදන්නේ එක්කම එකතු කරගන්න යාලු ටිකකුත් තින්නවා ඒගොල්ල ඉක්මනට එකතු කරගමු. රයිට් හරි ශාමින් කියලා නේදලා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඊළඟ වගේම සුභාෂිනි රත්තොට ඉඳලා සිින්දුවක් කියවලා තියෙනවා. මේ එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා මේ යම් සිින්දුවලට ආස නැහැලු. මෙහෙම එකක් තියෙනවා සමහර අය සමහර තරුණ පිරිස ඉතින් ඉන්නේ ඒගොල්ලෝ අහන සිින්දු විතරයි සිින්දු කියලානේ. එහෙම නැහැ. සිින්දු කියලා තව ගොඩාක් જાති තියෙනවානේ. ඒවා ඉතින් ඉවසලා ඉන්නෝනේ. මේ තමම්ම කැමති අහන නිකන් සමහර සිින්දු තියෙනවා නේද? ඒවා ඉතින් එයාටම අහගෙන ඉන්න හොඳයි. එහෙම තියෙනවා ඉතින්. එහෙම වගක් විභාගයක් නැති පිරිසකුත් ඉන්නවා. එහෙම උනාට ඉතින් අපි නම් ලස්සන ප්ලේලිස්ට් එකක් හොයාගෙන තියෙන. අපි ඒ ප්ලේලිස්ට් එක ලස්සනට පෙළගස්සලා දෙනවා නේද? තමන්ට ගැළපෙන්න සිින්දු තියෙනවා නම් ඉතින් තමන් කන වහගෙන තමයි ඉන්න ඕනේ නේ. හරි ඊට පස්සේ හර්ෂණී මීගමුයි මට මැසේජ් එකක් දාලා තිනවා. ඔයා කිව්ව විදිහට හීන පාට කරගන්න බෑනේ මැරි කරපු අයට. මගේ වයස 18 ඉඳලා හස්බන්ඩ් ඕන විදිහට තමයි පාට උනේ. තාමත් එහෙමයි ඉදිරියටත් එහෙමයි කියලා ඔන්න මේ මට එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. රයිට් ඊට පස්සේ මේ තව SMS එකක් තියෙනවා. SMS පැත්‍රයන් එකක් නෙමෙයි ගොඩක් ඇවිල්ලා තියෙනවා. සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගෙන කෑගලි මිදිනී ගමේ උපනන්ද ඉන්න. හායි අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා සියත්‍ර බණ්ඩාරගමින් මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා නිශානි මට මැසේජ් එකක් දාලා තිනවා. නිශානි මම බලන්නම් ඒ සින්දුව තියෙනවද කියලා. ඊට පස්සේ මේ සුබ සන්දේවක් ලක්කට අයියේ නම වෙන්ද මගේ ෂූටි පුතාගේ 6 වෙනි උපන්දිනේ තිබ්බා. 21ක් දෙන්න පුතාගේ නම නෙලීෂ සුදු බෝලයාගේ නම. අම්මයි තාත්තයි අයියයි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා කියලා නෙළුම් දෙනිය ඔක්කම් පිටියේ විනෝදනී තමයි මට මැසේජ් එක ලියලා මෙවලා තිනු ලස්සනට. රයිට් සුදු බෝලේ නෙලීෂට ඔන්න අපි විෂ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. ඒ වගේ අද උපන්දිනේ සමරන ගොඩක් ඇති. ඒ ඔක්කොටමත් එක්ක හුංචි පුතාලා දුවලටත් එක්ක ඔන්න මම ලස්සන සින්දුවක් දෙන්නයි හදන්නේ.

0: සතියක ලක්හඩ
1: දෙන්නේ මාරාන්තිකයි.
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජනපතිගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට නව මගක් ප්‍රදේශ රසකට තද වැසේ රායාමේ අවධානමත් ඉහළට රටපුරා සංවර්ධන සංග්‍රාමයක් ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: සතියග ලකන්

0: අවස පහයි නඩි පනස්සකයි වෙලා.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: Satyaga Lakhana.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ

වටින දේවල් නැති කරගන්න හොඳනේ අපි. හරි මේ ලස්සන සින්දුවක් අහන මේ පැතර එන්න පුළුවන් තාමත් 0.7.3.93.5.93.7ට මට මැසේජ් එකක් දාලා තිබ්බා. මේ මටත් ලස්සන සින්දුවක් දෙන්න මගේ මැසේජ් එක ඉවත දාන්න එපා කියලා තියෙනවා. හරි මේ ඊයේ දොළොස් වෙනිදා කැලණිය අපේ ලොකු තාත්තගේ පුතා අරුණයි අහුගේ වයිෆ් ලක්මිනිය අක්ක යුග දිවියට පිවිසලා හරියටම අවුරුදු 23යිලු. ඒ වෙනුවෙන් අරුණයියා සහ ලක්මිනිය අක්කට මගේ හදපිරි සුබපැතුම් කියලා පිටිකල බොරළු හේනින් සුසන්ත සම්පත් කියනවා. ඔන්න සුසන්ත කියපු විදිහට මම මැසේජ් එක කිව්වා. හරි ඊට පස්සේ හෙලෝ මමත් ලක්කඩ අහගෙන ඉන්නවා අබුඩාබි වලින් සද්දෙට සාදිත් අයිලන්ඩ් වල ඉඳලා තමයි චන්දනකේ හැන්නදි මට මැසේජ් කරලා තිනේ. ජපානෙන් ඉන්න පොඩි දුව දිල්ෂි තංගල්ලේ ආදරණීය බිරිඳ ශ්‍යාම ශාන්සි සමග ජෝන් පුතා ඉන්නවා කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. රයිට් අපි ඔයවත් එකතු කරගන්න. දැන් මේ සින්දු අහලා ආයමත් ඔයා මේ පැතර එන්න. ඒ අතරේ අපි තව ටිකක් අපිට තව පැය භාගයකට අඩු කාලයක් තියෙනවා. ලස්සන සින්දු ටිකක් අහගෙන හිත නිවා ගන්න සතියක ලක්කන වීකෙන්ඩ් මික්ස් එකේ.

0: විනාඩි 20යි වෙලාව.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779579.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: සතියග ලකන්.

0: stole. ಜನಪತಿ ಅನುರಗೆ ರೆಜು ನಾಯಕತ್ವ ಜಾತ್ಯಂತರ ಆಯೋಜಕ್ಯಾಂಟ ನವಮಗಾಕ್ ದಿವೆನೆ ಪ್ರದೇಶ ರಸಕಟ ವ್ಯಸಿ ನಾಯಾಮ್ ಅವಧಾನಮತ್ ಇಹಲಟ ಬೇಕರಿ ಕರ್ಮಾಂತೆ ನಗಾಸಿಟು ವೀಮಟ ಅಗಮತಿಗೆ ಸಹಾಯ ಪಾಸ್ಕು ವಿಮರ್ಶನಗನ ಕಾದಿನಲ್ ಹಿಮಿಕೆನ್ ಇಲ್ಲೇಮಾಕ್ ಎಂಎಂಸಿ ಐಟಿಎನ್ ಕ್ಯಾಂಪಸ್ ತುನನ ಕಂಡಾಯಮ ಪಾಠಮಾಲಾ ಆರಂಭಾಯ ಡೆಂಗು ಮಡಿನ್ ರಟಪುರಾ ಮೆಹೆಯುಂ ಇಂಡಿಯಾವೆ ಗೊನ್ ಹಮುದಾ ಯಾನಯ ಕಡಾ ವೆಟೇ
1: ಲಖಂಡ ದೇಶೀಯ ಪ್ರವೃತ್ತಿ
0: ಲಖನ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶೆ ಸಮಗೆನ್ ಮಮಕಾಯನ್ ದುಶಾಂತ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆ ಸುಪುನ್ ದಿಲಂಕಲಿಯನ ಆರಚ್ಚೆ ಜನಪತಿ ಅನುರಕುಮಾರ ದಿಸಾನಾಯಕ ಮಹತಾ ಸಹ ಚೈನಾ ಹಾಬ್ ಇಂಜಿನಿಯರು ಸಮಾಗಮ ಸಭಾಪತಿವರ್ಯಾತಲು ನಿಯೋಜಿತ ಇನ್ನತರ ಹಮುವಾಕ್ ಪೆವತ್ತುನ ಈ ಜನಾಧಿಪತಿ ಕಾರ್ಯಾಲಯದಿ ವರಾಯ ನಗರ ವಿಶೇಷ ಆರ್ಥಿಕ ಕಲಾಪ ಸಂಧಾ ಲಬಾದಿಯತಿ ದಿರಿಗೆನ್ವಿಂ ಪಿಲಿಬಂದ್ ಸ್ವೀಕೃತಜ್ಞತಾವು ಪಾಲಕಲು ಚೈನಾ ಹಾಬ್ ಇಂಜಿನಿಯರು ಸಮಾಗಮ ಸಭಾಪತಿವರ್ಯ ಜನಾಧಿಪತಿ ಅನುರಕುಮಾರ ದಿಸಾನಾಯಕ ಮಹತಾಗೆ ನಾಯಕತ್ವ ಯಟತೆ ಶ್ರೀಲಂಕಾವೆ ಆರ್ಥಿಕ ಸ್ಥಾವರತ್ವೀಮ ಸಂಬಂಧೇನ್ ಅಗಯ ಕಲಾ ರಟೆ ಆರ್ಥಿಕ ವರ್ಧನೆ ಸಂದಹ ರಿಜು ವಿದೇಶ ಆಯೋಜನ ಅತ್ಯವಶ್ಯ ಸಾಧಕ ಬಾವ ಮೆಹಿದಿ ಅವಧಾರಣೆ ಕಲ ಜನಾಧಿಪತಿ ವರ್ಯ ಈಟ ಅವಶ್ಯ ಸೀಲು ಪಾಸುಗಂ ಸಪೈಮಟ ರಜೆ ಕಪ ವಿಸಿಗ್ನ ಬಾವ ಕ್ಯಾಸಿಟಿಯ ಜಾತ್ಯಂತರ ಮೂಲ್ಯರ ಮೊದಲ ಸಮಗ ಅಧಿಕರಗ ತಿಕ್ಕಂಗತಾಮತ ರಜೆ ಪ್ರತಿವಾತಿಮಯ ಸ್ಥಾವರದ ಭಾವೇಕಟ ಪೆಮಿನಾತಿ ಬವಾತ್ ಎಮ ಸ್ಥಾವರ ಭಾವೇ ಮತ ಸಿಟ್ ಆಯೋಜಕೆ ಇಂಟ ಹಿತಕರಲಿಸ ಕಟಿತುಕರ್ನ ಬವಾತ್ ಜನಾಧಿಪತಿ ವರ್ಯ ಮೆಹಿದಿ ಕ್ಯಾಸಿಟಿಯ ರಟಟ ಸುಭದಾಯಕವನ್ನ ಆಯೋಜನ ಸಂದಹಾ ರಜೆನ್ ಲಬಾದಿಯ ಹೆಕಿ ಇಹಲಮು ಸಹಯೋಗ ನಿರಂತರೇನ್ ಲಬಾತಿನ ಬವದು ಜನಾಧಿಪತಿ ವರ್ಯ ಮೆಹಿದಿ ಪ್ರಕಾಶ ಕಲಾ ಲಬನ ವಸರ ಸಂದಹಾ ರುಪಿಯಲ್ ಬಿಲಿಯನ್ ದಿದಹಸಕ ಮೊದಲಾಗ್ ಪ್ರಾಗ್ದನ ವೇದಂ ಲೆಸ ವೆಂಕಿರಿ ಮಠ ರಜೆ ಅಧಹಸ್ಕರಣ ಬಾವು ಅಮಾತ್ಯ ವೈದ್ಯ ನಾಲಿಂದ ಜಾತಿ ಸಮಹತಾ ಪವಸನವಾ ರುಪಿಯಲ್ ಮಿಲಿಯನ್ ಎಕ್ದಹಸ್ತುಂಸಿಯಹತಲಿಯಕ ವೇದಮಿನ್ ಕಲುತ್ತರ ದಿಸ್ಟ್ರಿಕ್ಕೆ ಮಾರ್ಗದ ಹತರಾಗ್ ಕಾಪಟ್ಟತುರ ಸಂವರ್ಧನೆ ಕಿರಿಮೆ ಸಮಾರಂಭಕ ಅವಸ್ಥಾವಟ ಎಕ್ವೆಮಿನ್ ಅಮಾತ್ಯವರ್ಯಾಮೆ ಬವ ಕ್ಯಾಸಟಿಯ ಅಗಲವತ್ತು ಮತುಗಮ ಸಹ ಭಂಡಾರಗಮ್ಯಾನ ಪ್ರಾದೇಶಿಕಂ ಕೊಟ್ಟಾಶ ತುನಕ ಮಾರ್ಗ ಹತರಕ ಸಂವರ್ಧನ ಕಟೇತು ಅಮಾತ್ಯವರ್ಯಾಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ ಆರಂಭ ಕೆರುಣ ಮೇಮ ವಸರೆ ದೀಪಾಲೋತ್ಸವೇ ಹಾ ಮಧ್ಯಮ ರಜೆ ಪ್ರತಿಪಾದನೆಯಾಟತೆ ಕಲುತರ ದಿಸ್ಟ್ರಿಕ್ಕೆ ದೆವೆಂತ್ ಮಾರ್ಗ ಸಂವರ್ಧನೆ ಸಿದುವನ ಬವಾಯ್ ಅಮಾತ್ಯವರ್ಯ ಮೆಹಿದಿ ಪ್ರಕಾಶ ಕಲೆ
2: ಮಿತ್ರ ಕಾಲ್ಯಾಗ ದೇಶಪಾಲನೆ ಉಣಿ ದೇಶಪಾಲನೆ ಕರಪುವಾಯ ಏಗೊಳ್ಳು ತಮಂಗೆ ಜೀವಿತ ಇಲಾಖೆ ಗಿಯಾ ಏವೆನ್ನುವಟ ಜನತಾ ಬಟ್ಟೆ ಪಹಸು ಜೀವಿತ ಉರುಮಕರ ದಿನತಾವೆ ಬಲಾಪುರತ್ತು ತೇವೆನ್ನುವೇನ್ ಮೇರಟೆ ಜನತಾವ ಬದು ಗೆವನವ ಆಂಡುಕೇಕ ವಗಕೀಮ ಏ ಬದು ಹರಿಯಟ ಕತುಕರ ಗಾಣಿ ಬದು ಕ್ರಮೇ ಸರಳ ಕರಲ ಬದು ಗೆವೆ ಪಹಸು ಕರಲ ಏ ಅವಶ್ಯ ತ್ಯಾಂಗ್ವಲಿಂಗ್ ಬದು ಎಕತುಕರ ಗಾಣಟ ಓಣಿ ತಾವ ಮೇ ಬದು ಎಕತುಕರಿ ಮೇ ಕ್ರಿಯಾವಳಿ ಅಪಿ ಕಾರ್ಯಕ್ಷಮ ಕರನವ ಈಗ ತಾಕ್ಷಣ ಅರಗಿನೇನವ ವಿನಿಯೋಗ ಭಾವೆ ತಾವ ವಡಿ ಕರನವ ಎತಕೊಂಡ ಜನತಾವಿಗೆ ವಿಶ್ವಾಸ ವಡಿ ವೇಲ ರಾಜ್ಯ ಆದಾಯ ಹಟಿಯಟ ಎಕತುಕರ ಗತ ಪ್ರಮಾಣ ವಡಿ ಕರಗಣ ಪುಳುವ ಪ್ರಾಗ್ದನ ವೇದಾಂಗ್ ಹಟಿಯಟ ರುಪಿಯಾಲ್ ಬಿಲಿಯನ್ ಎಕ್ದಾಸ್ತುಂಚಿಯ ಪನಹಕ್ ಯೋಧವಲಾ ತಿಬಿನವ ಅಭಿಜ್ಞಾನ್ಯ ಅಪಿ ಇಲ್ಲಧಾರಿ ನತ್ಲು ಹೆಮದನಾಟಮ ನಿಯಮಿತ ವ್ಯಾಪೃತಿ ಎಕ್ದಾಸ್ತುಂಸಿಯ ಪನಹ ವೇದಾಂಕರ ಅಂಟೋಣ ಲವಣ ಅವೃದ್ಧಾಪಿ ವೆಂಕರ್ಲತಿಯಾನ ಬಲಾಪುರತ್ವ ಅಯವೇಂಗ್ ರುಪಿಯಾಲ್ ಬಿಲಿಯನ ದಿದಾಹ ಸಂವರ್ಧನ ನತ್ತಂ ಪ್ರಾಗ್ದನ ವೇದಾಂಗ್ ಹಟಿಯರ
0: ಎಂಎಂಸಿ ಐಟಿಎನ್ ಕ್ಯಾಂಪಸ್ ಪಲಮುಹಾ ದಿವನ ಕಂಡಾಯಂ ಸಾರ್ಥಕವ ಸಿಯ ಪಾಠಮಾಲಾವ ಅವಸಂಕಲ ಪಸುಬಿಮಕ ತುಂಡನ ಕಂಡಾಯಮೇ ಬಂದವಾಗ್ಯನೇಂ ಅದಸಿದು ಕರುಣ ಡಿಜಿಟಲ್ ವ್ಯವಸಾಯಕೇನ್ ಪೆರಿಸಾಗ್ ಜಾತಿಯಟ ದಯಾದಕಿರೀಮ ಮೆಮ ವ್ಯಾಪೃತಿಯೇ ಅರಮುನಾಯ್ ಶ್ರೀಲಂಕಾವೇ ಇದಿರಿ ಪರಂಪರಾವೇ ಮಾಧ್ಯವೂರ್ತಿಕೈನ್ ವಿಕಾಶಕೈನ್ ಡಿಜಿಟಲ್ ನಿರ್ಮಾಣ ಕರುವನ್ ಸಹ ಸನ್ನಿವೇದನ ವಿಶೇಷಜ್ಞೀನ್ ಹೆಡಗೆನ್ವೀಮ ಸದಾ ಕೆಪವನ್ ಪುರೋಗಾಮಿ ಅಧ್ಯಾಪನ ಆಯ್ತನೆಕ್ಲೆಸಾಯಿ ಎಂಎಂಸಿ ಐಟಿಎನ್ ಕ್ಯಾಂಪಸ್ ಆರಂಭ ಕೆರುಣೆ ಸ್ವಾಧೀನ ರೂಪಾಹಿನಿ ಮಾಧ್ಯಜಾಲಯ ಮೇವನ ವಿಟ ನವ ಮಾವತ್ತಕಟ ಅವತೀರ್ಣ ವೀತಿಬಿನವ ಅತಿ ನವೀನ ತಾಕ್ಷಣಿಕ ಪಾಸುಗಂ ಯಟತೆ ಡಿಜಿಟಲ್ ಮೆದಿರಿ ಸಂಕೀರ್ಣ ತುಲ ಪ್ರಾಯೋಗಿಕ ದನುಮ ಲಭಾತೆವಿನ್ ನವೀನ ಲೋಕೇಟ್ ಡಿಜಿಟಲ್ ಸನ್ನಿವೇದಕೆ ಕುಬೀಕಿರಿಮಾಯ್ ಮೆಹಿ ಪ್ರಮುಖತಾತರ ಅರಮುಣ ವೀತಿಬೆನ್ನೆ ಸ್ವಾಧೀನ ರೂಪಾಹಿನಿ ಮಾಧ್ಯಜಾಲಯ ಸಭಾಪತಿ ಪ್ರಾಂತ ವೆದಮುಲ್ಲ ಮಾತಾಗೆ ಸಂಕಲ್ಪೇಕಟನುವಾಯ್ ಐಟಿಎನ್ ಕ್ಯಾಂಪಸ್ ಬಿಹಿಕಿರುಣೆ ಸ್ವಾಧೀನ ರೂಪಾಹಿನಿ ಮಾತಿಜಾಲಿ ಸಭಾಪತಿ ಪ್ರಿಯಾಂತ ವೆದಮುಲ್ ಮಹಾಚಾರ್ಯ ಅನುರುದ್ಧ ಜಾಯ್ಕೊಡಿ ಇಸೆಡ್ ಎಂ ಸಲೀಂ ಕೆಲುಂ ಜಯವೀರ್ ಶಲಿಪಿ ದಿಲಂಕಾವಲಯನ ಮಹತ್ತುರುಂಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ ತುನನ ಕಂಡಾಯಮೆ ಅದಿನ ಕಟೀತು ಆರಂಭ ಕೆರುಣ ಎಹಿದಿ ಸ್ವಾಧೀನ ರೂಪಾಹಿನಿ ಮಾತಿಜಾಲಿ ಸಭಾಪತಿ ಪ್ರಿಯಾಂತ ವೆದಮುಲ್ ಮಹತಾ ಅದಹಸ್ ಪಲಕಲ
3: මේක තවත් විශ්වවිද්‍යාලයක් නෙවෙයි. මේක තවත් අධ්‍යාපන ආයතනයක් නෙවෙයි. ඔබට එක පැත්තකින් ඩිජිටල් එඩියුකේෂන් එකට රෙලෙවන්ට් දැනුම ලබා ගන්න මෙතන පුළුවන්. අනිත් පැත්තෙන් මේකේ බ්ලෙන්ඩ් කරලා තියෙන්නම 50% ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්. ඒක ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එක නැතිව අපිට තියරි විතරක් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න බෑ. මීට පෙර තමයි හිටියේ කැමරාමල්ලා වෙනම, ලයිටින් කරන අය වෙනම, රෙකෝඩින් කරන අය වෙනම, එඩිට් කරන අය වෙනම, ප්‍රොඩියුසර්ස්ලා වෙනම, ඩිරෙක්ට් කරන අය වෙනම, මියුසික් කරන අය වෙනම, මාස්ටරින් කරන අය වෙනම, ඒක ෂෙඩියුල් කරන අය වෙනම, මේ වගේ විශාල ප්‍රමාණයක් එහෙම හිටියා. හැබැයි අද ඒ වගේ අය අද නැහැ. දැන් ඉන්නේ මේ සියල්ලම කරන්න පුළුවන් එක කෙනයි. අන්න එයා හදන එක තමයි අපේ වැඩේ. We are not making graduate just graduates. We are not making job seekers. We are making entrepreneurs. ඒ නිසා කවුරුවත් මේකෙන් ඉගෙනගෙන මම රස්සාවක් හොයා ගන්නවා කියන මයින්ඩ්සෙට් එකට එන්න එපා. ඒක කවදාවත් කරන්න බෑ. අපි ඕගොල්ලන්ව හදන්නේ, අපි ඕගොල්ලන්ව යොමු කරන්නේ self employment කියන පැත්තට. ඉතින් මීට පෙර හිටපු බැච් එකට නොතිබුණු අවස්ථාවක් අපි ඕගලන්ට උදා කරලා දෙනවා. ඒක තමයි working while studying. මං හිතනවා ඕගලන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී කියලා. අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. Taman ඉගෙන ගන්න ගමන් earn කරන්න.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මිය මෙන්ම ඉහළ කළමනාකාරීත්වයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කිරීම, ඩිජිටල් අලෙවිකරණය හා සන්නිවේදනය, බහුමාධ්‍ය නිර්මාණකරණය යන පාඨමාලා සඳහා සිසුන් සිය දෙනෙකුට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිසරයට පැමිණි මෙම පිරිසට අදින කටයුතු අද සිට ආරම්භ කිරීමට හැකිවනවා. සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඔබවට ගොස් නූතන ලෝකයට ගැලපෙන පරිදි MMC ITN කැම්පස් විෂය මාලා සකස් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඊට අයත්. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර කනකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළටෝ පෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. යනුවර කංකසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකින ලෙස දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා මෙන්ම කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටෝ බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩි විය හැකි. ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවද පවතිනවා. දිවයින වටා සක්‍රිය වී ඇති මොසම් කාලගුණය ඉදිරි දින කිහිපයේදීද අපේක්ෂා කරන බව කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින්.
4: එල්නීනියෝ බලපෑම ක්‍රමක්‍රමයෙන් ලංකාවට දැනෙවි කියන එක තමයි අදහස්. මේ වෙලාවේ ලංකාව ආශ්‍රිතව ප්‍රමුඛ කාලගුණ, එහෙම නැත්නම් දේශගුණ සංසිද්ධිය වෙන්නේ මෝසම. ඉතින් ඒ අනුව තමයි මෝසම් වැහි යම්කිසි ආකාරයක තීව්‍ර වීමක් තියෙන්නේ. ඉතින් මේ ආකාරයට දින කිහිපය බැගින් ඉදිරි දවස්වලදීත් මෞසම තීව්‍ර වීමේ හැකියාව පවතිනවා. තවදුරටත් ප්‍රබල හෝ ඉතා ප්‍රබල එල්නීනියෝ අවස්ථා ලංකාවට බලපාලා තියෙනවා. ඉතා ප්‍රබල අවස්ථා 3ක්, ප්‍රබල අවස්ථා 6ක් වගේ අවස්ථා බලපාලා තියෙනවා 1950න් පස්සේ. ඒ අවස්ථා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙන කාරණයක් තමයි ජුනි, ජූලි, අගෝස්තු වැස්ස යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙන බව, සහ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක්, ආයේ නැවතත් ජනවාරි, පෙබරවාරි ඉඳන් අප්‍රේල් වගේ වෙනකම් වර්ෂාපතනයේ අඩුවීමක්. මේ වතාවේදීත් මේ තත්ත්වයේ සුළු වෙනස්කම් සහිතව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බව තමයි තියෙන්නේ. ජූලි, අගෝස්තු වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් ඒවි කියන එක තමයි බලාපොරොත්තු තියෙන්නේ. නැවත සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බරුත් එක්කම ඒ කාලයේ වැස්සේ වැඩිවීමක්. අපි දන්නවා ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ අපේ දෙවැනි අන්තර් මෝසම. ඒතකොට දෙවැනි අන්තර් මෝසමේ වැස්ස සාමාන්‍ය තත්ත්වයට තේ එල් නීනියෝවක් පවතිනවා නම් වැස්ස වැඩි වෙන්න අවශ්‍යයි.
0: හෝමගම පිටිබන කිරිබේරිය කැලේ ප්‍රදේශය හරහා හමාගේ දැඩි සුළඟකෙන් එම ප්‍රදේශයේ නිවාස 52කට පමණ හානි සිදුව තිබෙනවා. ගොඩකවෙල මාකඳුර, බස්නකන්ද, නායාමේ අවධානමක් හේතුවෙන් නිවස 6ක පෙරෙස් එම ස්ථානවලින් ඉවත් කෙරුණා. බේකරි කර්මාන්තය සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම මෙරට ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද විශාල ශක්තියක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව මෙන්ම වෙළඳපොළ සබඳතායිති කිරීමට රජයේ වැඩසටහනක් දියත් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ.
5: රටේ ආහාර සුරක්ෂිතභාවය සහ ජනතාවගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමේදී ඔබ ඉටු කරන ලබන කාර්යභාරය ඉතාමත්ම වැදගත්. අද අප සිටින්නේ ආර්ථික වශයෙන් නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක. මෙම ගමනේදී ඔබේ කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත්කර ගැනීමට අපට හැකිවන බව මම විශ්වාස කරනවා. ඕනෑම ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මක භාවය හා සෞඛ්‍ය ආරක්ෂිත බවයි. ඒ නිසා රසට පමණක් මුල් තැන නොදී පෝෂණ ගුණේ නිහල සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනවලට වෙළඳපොලේ විශාල අවස්ථාවක් ඇතිවෙමින් යනවා. අපේ බේකරි කර්මාන්තයට ගෝලීය වෙළඳපොළ ජය ගන්නත් හැකි වෙනවා කියන එක මට විශ්වාසයි. ඒ සඳහා සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් අපේ රටේ ඇති අභුද්‍රව්‍ය භාවිතාවෙන් අගය එකතු කරමින් නව නිෂ්පාදන වලටත් ඔබට යා හැකි බව අපි හිතනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයද අද දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. විදේශීය සංචාරකයන්ට අපේ රටට පැමිණෙන්නේ අපේ දේශීය අනන්‍යතාවය අත්විඳීමටයි. ඔවුන්ට සපයන ආහාර වේලෙහි හෝ බේකරි නිෂ්පාදන වල දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් එය අපේ දේශීය ගොවියාට මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයටත් විශාල ශක්තියක් වන නොඅනුමානයි.
0: කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත් නොවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානයේ 192 වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
6: මේ වන විට හෙළි වෙමින් පවතින බව අපට පෙනේ. නව සාක්ෂි හා එදා බලයේ සිටි අයගදීෙන් ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස් වී අද වන විට ඒ සාක්ෂි මෙම මිනිමැරුමේ පසුබිම තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව පෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතී. මෙම නව සාක්ෂි ඉදිරියට එම තුළ ඉහතකී මිනිමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු වූ බවට කරුණු ඉස්මතු වී ඇත. එසේනම් අදාළ අංශ කළ යුත්තේ කිසිවෙකුගේ බාධා කිරීම ඉදිරියේ බිය නොවී මේ පිළිබඳ සත්‍යය සොයා යෑමට සියලුම සාක්ෂි මැනවින් විග්‍රහ කරමින් තවදුරටත් කටයුතු කිරීමයි. තමන් මේ තාක්කල් සමාජයේ ඉදිරියේ ගොඩනගාගෙන තිබූ දේශපාලන ප්‍රතිරූපයට තර්ජනයක් වන්නේ යයි සිතන ඇතැම් අයගේ දැඩි බාධා කිරීම වලට ගොදුරු වීම ස්වභාවික සිදුවීමක් පමණි. ඒවාට අප බිය විය යුතු නැත. ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ කුපමණ විරෝධය පළ කළත් පොත්පත් පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරියත් මේ සත්‍ය සොයා යන්නන්ට දොස් හා මඩ තැවරීම සිදු කළත් පෙළපාලි හා සත්‍ය ග්‍රහ සංවිධානය කළත් අපි ඒ ගැන අබමල් රේණුවක්වත් තරම්වත් බිය විය යුතු නැත.
0: වත්මන් රජයේ රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැස්සක් ආරම්භ කර තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කර දීමේ අභිප්‍රාය සහිතවයි අකණ්ඩව සංවර්ධනය කරා රට මෙහෙවන්නේ. ඒ අනුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ව්‍යාපෘති රැස්සක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 2,44,27,992 වියදමින් ඉදිකරුණු තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නවගොඩනැගිල්ල හේතුවෙන් මහජන සේවාවන් සැපයීම විධිමත් වුණා. නවීන පහසුකම් යටතේ කඩනමින් සේවාවන් සැපයීමට හැකි වී තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ පවුල් 10,339 මෙමගින් සිත සලසනවා. මෙතර ඌව පළාතේ පිරිපහදු ජල පෙරණ පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ තනමල්විල කොට්ටාශයේද නව පිරිපහදු ජල පෙරණ පද්ධති ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එක් පිරිපහදුවක් වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් 125,000. ඒ අනුව ප්‍රදේශයේ පුරා නව පිරිපහදු 9ක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. දකුණු ආසියාව හා චීන අතර පවතින සහයෝගිතාවේ වැදගත්කම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙනවා. ඒ චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින් නුවර පැවති චීන දකුණු ආසියා පර්යේෂණ සම්මන්ත්‍රණයකට එක්වෙමින් චීන දකුණු ආසියා දහවන ප්‍රදර්ශනයට සමගාමීවයි මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. චීන වාණිජ්‍ය අමාත්‍යාංශයේ වෙළඳ සංවර්ධන කාර්යාංශය හා යුනාන් ප්‍රාන්ත වාණිජ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබෙනවා. චීනය සහ දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් රජයේ උසස් නිලධාරීන් ව්‍යාපාරික ශාස්ත්‍රීය ප්‍රධානීන් මෙන්ම විද්වතුන් 80කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදනය වීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. පසුගිය වසරේදී ඩෙංගු හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 23ක්. ඒ අනුව සැලකීමේදී ඩෙංගු අවදානම් තත්ත්වයට පත්ව ඇති බැවින් ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ.
7: අද වන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 40,443ක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, නුවර යන දිස්ත්‍රික්කවලින් තමයි. 50%ක්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. 2025 වර්ෂයට රෝගීන් සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ 29යි. මේ වන විට දැන්ට රෝගීන් 23ක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. අපි නිතරම කියනා වගේ රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් අපි නිතරම මේ මරණ නිරීක්ෂණය කිරීමේදී අපිට හඳුනා ගන්න ලැබෙනවා. සහ තම තමන් හිතුමතේට බෙහෙත් පාවිච්චි කරන එකත් තවමත් අපිට දක්නට ලැබෙනවා. මේ දිනවල යම් කිසි කෙනෙකුට තද උණ, හිසරදයේ මස්පිඬු වේදනා, වංගපතක ඇක්කුම, වමනේ ඔක්කාරය වගේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න ඕන දෙවනි දවසේදී. ඒ වෙනකන් උණ සඳහා පාවිච්චි කර යුත්තේ පැරසිටමෝල් කියන ඖෂධය පමණයි. උණ සහ අංගපත කැක්කුම අඩු කර ගැනීම සඳහා NSAID කාණ්ඩයේ ඖෂධ තියෙනවා. ඊට අමතරව ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධත් මේ සඳහා පාවිච්චි නොකළ යුතුයි. පසුගිය දින 3ක විශේෂ ඩෙංගු මන්දන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 14ක. එහිදී අපි පරිසර 97,000ක් පමණ බලලා තියෙනවා. එයින් 6,000 ගණනක ඩෙංගු මඳුරු කීටයෝ හම් වෙලා තියෙනවා. අපි 2048කට නීතිමය පියවර අරගෙන තියෙනවා.
0: මේ අතර පොලිස් පරිසර ආරක්ෂක කොට්ටාෂය සහ කොළඹ මහනගර සභාව සංවිධාන කළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් කොළඹ හත ප්‍රදේශයේදී පැවැත්වුණා. කුරුදුවත්ත පොලිස් ස්ථානයෙන් ආරම්භ කළ ඩෙංගු මර්ධන වැඩසටහන කොළඹ හත ජවත්ත ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා. පොලිසිය විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා එක්ව සිටියා. ඉන්දිය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම්හි ජොහාඩ් ගුවන් හමුදා කඳවුරේදී අනතුරට ලක්ව තිබෙනවා. යානයේ ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට උත්සාහ කරන අතරතුර මෙම අනතුරට මුහුණ පායති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ පිළිබඳ සාබැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අනතුරට පත් යානය ඉන්දිය ගුවන් හමුදාවේ 43 වන බලගණයට අනුයුක්තව සේවය යොදවා තිබූ යානයක් බවයි ඉන්දිය ගුවන් හමුදාව පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සිටි කාර්ය මණ්ඩලයේ තත්ත්වය හෝ ඔවුන්ට සිදු වූ හානිය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ඇමරිකානු කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1 ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා. බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙරට වේලාවෙන් අද උදෑසන අවසන් වූ මෙම තරගයේ පැවැත්වුණේ ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී. ඇමරිකාව ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමග FIFA ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 15 ස්ථානයේ දිනා ගැනීමට සමත් වුණා. පැරගුවේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ පරාජය හේතුවෙන් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 42 ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.
1: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ජනපති අනුරගේ ඍජු නායකත්වය ජාත්‍යන්තර ආයෝජකයන්ට නව මගක්. දිවයිනේ ප්‍රදේශ රස්සකට වැසී නායම් අවදානමත් ඉහළට. බේකරි කර්මාන්තේ නගා සිටුවීමට අගමැතිගේ සහය. වාස්කු විමර්ශන ගැන කාදිනල් හිමිකෙන් එල්ලීමක්. MMC ITN Campus තුනන කණ්ඩායම පාඨමාලා ආරම්භයි. ඩෙංගු මඩින්න රට පුරා මෙහෙයුම්. ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ரேடியோ ITN ராட்டட வக කියන ரேடியோ
1: සවස 6 විනාඩි 52යි වෙලාව.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබින්

හැඟුම් මරුසාවක හැඟුම් මවන්න අපි සූදානම් වෙන වෙලාව. අපි සූදානම් වෙනකොට ගුවන්විදුලි අහන ඔබත් සූදානම් වෙන වර්තමානයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඇත්තටම අර ගුවන්විදුලි යන්ත්‍රයේ හැඩය වෙනස් වීම, ඒ ඔබේ ජංගම දුරකථනයට පැමිණීම, ස්මාර්ට් දුරකථනයේ ස්මාර්ට් අංගයක් විදිහටම මේ FM රේඩියෝ එක ඔබේ අතළඟටම පැමිණ තිබීම, ඒ වගේම අර ඉයර්පීස් එක ගහගෙන දැන් මේ වැඩසටහන් වලට සමන් දීම, මේක දැන් හැඩයක් තාලයක් නැති කලාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අර ගෙදර තිබ්බ ලොකු රේඩියෝ සෙටප් එකෙන් මිදිලා Tamanට ආවේනික පුංචි ෆෝන් එකේ තිබෙන දුරකථනයත් එක්ක සම්බන්ධ ගුවන්විදුලියත් එක්ක ඔබ සමහර වෙලාවට නැකම් කියන වෙලාවක් වෙන්න පුළුවන්. අපි දන්නවා විශ්වවිද්‍යාල මට්ටමේ වගේම අනිකුත් හුදකලා වෙච්ච බොහෝ තැන්වල විවිධ රටවල www.tarame හැම කෙනෙක්ම දැන් හැඟුම් වරුසාව අහන කාලයක්. දැන් හැඟුම් වරුසාව එහෙම අහන්න හේතුව මොකක්ද? ඒක තමයි මේ වැඩසටහන නැති වෙන වටිනාකම. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර, අපි අදත් මේ වටිනාකම හොයාගෙන යන්න සූදානම් වෙන්නේ. මට හිතුණා අද කතාව 70 දශකයෙන් පටන් ගන්න. 70ෙන් පටන් ගත්තට මේක සමහර කෙනෙක් හිතන්න පුළුවන් පරණ කතාවක් කියලා නෑ, අදටත් වලංගුයි. මට මතක විදිහට ක්ලැරන්ස් ජීවිතුන් අතර සිටියේදී කරන ලද අවසාන ගීත ඇල්බමය විය යුතු ඒ සඳහා සූදානම් වුණා. ඒ සූදානම් වීම ඇතුලේ ඔහු මේ ගී අලුතින් පටිගත කළා. එයා පටිගත කිරීම එක්කම ඔහුගේ අභාවයත් එක්ක මේ ගීත සමාජගත වුණේ ක්ලැරන්ස් සිහිවටන කියලා. ඒ සිහිවටන ගොඩේ එක තැනක තියෙනවා ගීතයක්. ගීතයයි මලයි සිහින ලෝකයයි රන්තරුයි සඳයි පුතේ ඔබ තමයි.

කිරිමෝද කළඹාලාගෙන මගේ කුඩා පුතුටයි, මුතු මාලිගාවෙන් මාගෙන මගේ කුඩා පුතුටයි. ක්ලාරන්ස් කියන්නේ ඇත්තටම තමන්ගේ හදවතේ දැනුණු හැඟීම ඒ මොහොතේම පද සංකල්පනාව බවට පත් කරලා ඒට යම් ආකාරයක තාත්වික තනුවක් එකතු කරන්න පුළුවන් ගීපද රචකයෙක්, සංගීතඥයෙක් සහ ගායන ශිල්පියෙක්. එනිසා හොඳ වාග්ගේ කරුවෙක්. ඇත්තරම හැඟීමක් ලෙසින් අරගෙන ඒ හැඟීම යම් තැනක නිර්මාණයක් විසින් උද්දීපනය කරන්න පැල කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් එහෙමත් කලාකරුවෙකුට විතරයි මේ වගේ හැකියාවන් තිබෙන්නේ. මොකද මේ හැකියාවන් සියල්ල සජීව නිසා. මේවා ඇතුලේ සාහිත්‍යයට වඩා කතා කරන්නේ ජීවිත අත්දැකීම ගැන. ඒ අත්දැකීමත් එක්ක මේ ගීතය බොහොම සමීපයි. අත්දැකීමයි හැඟීමයි.

0: මේ අපේ වැඩසටහන අහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ගීතය ඇතුළු රිද්මය එකතු වෙලා තිබුණේ මේ විදිහට.
1: This is Kirimuhuda special dance act by El Latino sung by J.

මේ ගීතේ අයිති වෙන්න කුලය කොතනද? මොකක්ද මේ කුලය? ගීතයක් ඇතුළේ තියෙන කුලය මොකක්ද? ක්ලැරන්ස්ගේ නිර්මාණත් එක්ක කතා කරනකොට ක්ලැරන්ස්ගේ නිර්මාණ වැටෙනවා කාණ්ඩ තුනකට. එකක් පළවෙනි කාණ්ඩේ වැටෙනවා මූන්ස්ටෝන්, ඊළඟට දෙවෙනි කාණ්ඩේ වැටෙන්නේ ගෝල්ඩන් ටයිම්ස්, ඊට පස්සේ එකතු වෙන තැන තමයි සුපර් ගෝල්ඩන් ටයිම්ස් කියන තැන. ඇනස්ලි මාල වෙන මේ ගීතයත් සමග එකතු වෙනවා කියන කාරණාවේදී එය එක්ක වැටෙන්න ඕනේ මූන්ස්ටෝන් යුගයට, එහෙම නැත්නම් ඒක වැටෙන්න ඕනේ සුපර් ගෝල්ඩන් ටයිම්ස් යුගයට. මොකද ඇනස්ලිගේ නියෝජනය ගෝල්ඩන් ටයිම්ස් ඇතුලේ නිරූපණය වුණේ නැහැ. හැබැයි අපි දන්නා කාරණාවක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන මූන්ස්ටෝන් යුගයේ ගීත ගායනා කළේ නැහැ. මූන්ස්ටෝන් යුගයේ කළේ ක්ලැරන්ස් සංගීතයේ සැපවීම, ගීත රචනා කිරීම, ඒ වගේම වාදනයේ සහයෝගය එකතු කිරීම. මේ ගීත නිර්මාණ ඔස්සේ ක්ලැරන්ස් ඒ යුගයේ එළි දකින්න උත්සාහ නොකළ. හැබැයි අර දිලීප පොඩිපුතු ගීතය ඇතුලේ මතක සටහන් තිබෙන ඉතිහාසයක් තමයි මූන්ස්ටෝන් ළඟ තිබෙන්නේ. සුපර් ගෝල්ඩන් ටයිම්ස් වලට එනකොට ක්ලැරන්ස් උත් ගීත ගායනා කරා. ක්ලැරන්ස් ඒකට අත්පොත් තියලා තිබුණා ගෝල්ඩන් ටයිම්ස් කණ්ඩායම ඇතුලේ. මේ ගීතය අයිති වෙන්නේ සුපර් ගෝල්ඩන් ටයිම්ස් යුගයට. එනිසා සුපර් ගෝල්ඩන් ටයිම්ස් සිහිවටන ඔය කියන BMICH වේදිකාවටම අහපව ගේනකොට ක්ලැරන්ස් නැති සමාජ තලයේ ඇනස්ලි මේ ගීතය ගායනා කළා.

සමහර වෙලාවට මේ ගීතය ඇහෙනකොට ඔබට උනත් මුමුණන්ඩ හිතෙනවා වෙන්න පුළුවන්. ඔබත් මේ වගේ ආදරණීය තාත්තෙක් වෙන්න පුළුවන්. තාත්තගේ සිතේ පැතුම් පිරී ඇති, අම්මගේ සිතේ සෙනෙහේ පිරී ඇති. ඔබේ කුඩා නෙතේ කැලුම් බැලුම් පුතේ සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ. මෙක්ලරස්ගේ සිතුවිල්ල. ඒ සිතුවිල්ලත් එක්ක මුමුණ නොදුවියට ඕන තරම් අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට මේ ගීතයත් එක්ක අත්දැකීම කතා කරන්න ඉස්සෙල්ලා මුමුණනවා නම් මෙන්න තැනට.

දැන් කිරිමූද කලඹාලාගෙන ගීතය තෝරා ගැනීමේ අවස්ථාවට අපි එකතු වෙන මෑත කාලීන අවස්ථාව. මම බලාගෙන හිටිය ඇත්තටම කිසියම් වූ වේදිකාවකින් මේ කතාව කියවේද. කොතනකදී හරි මේ කතාව මතුවෙලා මේ ක්ලැනස් ගායනා කරන කිරිමූද ගීතයට නියමාර්ථකතනය සැපෙයිද? නමුත් අපිට ඒ කතාව අහන්න ලැබුණේ නැහැ. කොහොමුණත් කතාව කියන්න කලින් මම කැමති මේරියන්ස් කණ්ඩායම ක්ලැනස් සමගින් එකතු වෙලා ලෙජන්ඩ් ප්‍රසංගයක් අරගෙන ආවා. එතනදී ඔවුන්ගේ ගීත වයිස්තුවට මේ ගීතය ඇතුල් වෙන්න තරම් වාසනාව කරලා තිබුණා.

0: මේ හැම කතාවක් එක්කම මේ ගීතය අත්දැකීමෙන් බොහෝ දුර ගිහිල්ලා. මේ අත්දැකීම 70 දශකයේ මුල. එතකොට 70 දශකයේ මුල අත්දැකීම මේ වෙනකොට පැතිරිලා අරගෙන ඇවිල්ලා වේදිකාවල ගීතය ගායනා කරනවා. හැබැයි මුල් අත්දැකීම කොහොමද? මේ ගීතය නිර්මාණය වුණේ කොයි වගේ වටපිටාවක් ඇතුළේද? මේ ළඟදි දවසක ක්ලැරන්ස්ගේ ආදරණීය බිරිඳ ශීලා විජේවර්ධනත්, ඒ වගේම ක්ලැරන්ස්ලාගේ ගීත ගුවන්විදුලියේ ඇතුළේ අතිශය ජනප්‍රිය කරන්නට හේතු සාධක වුණු සංනිවේදක චරිතය වුණු විජේ කොරයා මහත්මයාත් එක තැනකදී මට අල්ල ගන්න පුළුවන්කම ලැබුණා. එතනදී මම දන්න කතාන්දරේ හිමීට කනට කරලා මෙයාගෙන් අහන්න මට හිතුණත්, පසුගිය නොවේන සීනේ වැඩසටහනකදී මම මේ කතාව ප්‍රේක්ෂකයා ඉදිරිපිට හිතවත් සමාජිකයන් දෙදෙනාගෙන් ඍජුව ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබුණා. මං හිතුවා ඒක එහෙම ඇහුවොත් හොඳයි කියලා. ඒ අහපු නිසා තමයි මේ පිළිතුර අපිට හොයාගන්න පුළුවන් වුණේ.
1: මට එක සංවේදී තැනක් ස්පර්ශ කරන්න අවස්ථාව දෙන්න මට සමා වෙන්න මම මේ කතාව කියනවට. ක්ලැරන්ස් විජේවර්ධනගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට පුතෙක් ලැබෙයි කියලා. 1973 ශීලාට දාව ක්ලැරන්ස්ට පුතෙක් ලැබුණා. මේ පුතා ජීවත් වෙලා හිටියේ එක මොහොතයි.
2: එයා ඉපදෙනකොට නැති වෙලා තිබුණා.
1: ක්ලැරන්ස් මේක දරාගත්තේ කොහොමද?
2: හුඟක් දුක්ුණා ඇත්තටම. හරියටම මේ අපි දෙන්න මේවා විතරක් නෙමෙයි, දෙන්නටම ඒක හරිම ලොකු දුකක් වුණා. මම ඇත්තටම ක්ලැරන්ස් අඬනවත් දැක්කේ දාතම්. ඒක ටික දවසක් යනකම්ම තිබුණා එහෙම. ඊට පස්සේ ඉතින් ඒ ටික ටික අමතකෙලා යන්න ඇති. අමතක වෙන්න නැතුව ඇති හැම වෙලෙම ඉතින් මතක් වෙනවා.
1: ඒත් ක්ලැරන්ස් ගීතයක් ලියනවා කිරි මුහුද කලම් බහලාගෙන මගේ කුඩා පුතුරයි කියලා. අනන විජේකොරේ මහත්මයා ඔබට මේට ප්‍රවිෂ්ටිය ලබා ගන්න පුළුවන්. මම දන්නවා ක්ලැරන්ස් මේ ගීතයත් ලියාගෙන තවත් බොහෝ දේ රැගෙන ඔබ හමුවන්ට ආවා කියලා.
3: ඔව්, ඉතින් මාව හම්බුෙන් ආවේ ඒ අවස්ථාවේදී. ඒ ඉස්සෙල්ලාම කිව්වේ මගේ නැති වුණ පුතාට ශීලා ඇඳුම් වගේක් මහලා තිබුණා. මම ඒ සියල්ලම රැගෙන ආවා ඔබගේ මේ මාසහායක පුතාට තිලින කරන්න කියලා හිතන් ඒ සියල්ලක්ම මට දුන්නා. ක්ලැරන්ස් කෘතගුණ දන්න කෙනෙක්, ඉතාමත්ම සමීපව මාත් එක්ක මිත්‍රත්වයෙන් හිටපු කෙනෙක්.
1: මට ඔබ දෙදෙනාගේ මැස් දෙක දිහා බලපුවම මට තේරෙන ඔබ දෙදෙනා කොයි තරම් දුරට සංවේදී වුණාද කියන මේ කාරණාව. ගීතේ පද ඔබට මතකද?
3: ඔව්, මගේ පුතාට හදලා තිබුණ සින්දුවක්. හරිම ලස්සනයි. මොකද්ද මේ සින්දුවේ නම? විරාන් කියන. ඒ මගේ පුතාගේ නම. ඉතින් මම කිව්වා මේ ක්ලැරන්ස් අනේ බොහොම ස්තුතියි, වරදවා තේරුම් ගන්න එපා. නමුත් මම දැන් දකිනවා දිල්හානි පාබ සලූන්, දිල්හානි ට්‍රාන්ස්පෝර්ටර්ස් හැම තැනම ඔබගේ ගී නිර්මාණය නිසා. එතකොට මේ නමත් දැන් ඒ වගේම හැම තැනම පැතිරිලා ගිහිල්ලා සාමාන්‍ය නමක් බවට පත් වෙයි. ඒ නිසා මේක මේ විදිහට මේ නමින් පිටු දක්වන්න එපා. මාව තේරුම් ගත්තා. අර තිබුණ එරේන්ජ්මන්ට් එකම ඒ විදියටම තියාගෙන ඒක වෙනස් කළා. මගේ පුතාට හදපු සින්දුව මගේ මතකයේ හැටියට තිබුණේ මෙන්න මෙහෙමයි. විරාන් බිලිඳු පුතේ පැතුම සිතේ මගේ. ඔන්න ඕක තමයි හදාගෙන ආවේ. ඕක ස්ටුඩියෝ එකට ගිහිල්ලා තමයි මාරු කරුවේ.

දැන් මං හිතනවා ඔබ මේ ගීතය හැඟීමත් එක්ක එකතු වෙලා තිබෙනවා කියලා. ක්ලැරන්ස් තමන්ට නැති වෙච්ච තමන් බලාපොරොත්තුෙන් හිටියේ පිරිමි දරු සම්පත අකාලේ මියදීම ඔහුගේ හිතේ දෝංකාර දුන්නා. ඒ දුක නැති කර ගැනීම පිණිස ඔහු නිර්මාණය කරපු ගීතේ තමයි කිරි මුහුද කලඹාලාගෙන මගේ කුඩා පුතුණයි කියන ගීතේ. ගීතයයි මලයි සිහිනයයි ලෝකයයි අතරේ ක්ලැරන්ස් තනිවුණා. ක්ලැරන්ස්ගේ ගීත අදටත් අරගෙන යන්න අනුප්‍රාප්තිකයෙක් නොමැති වීම පිළිබඳ ඒ තාත්තගේ සිතේ තිබුණු පැතුම් ඇත්තටම කිරි මුහුදකට එකතු වුණාසේයයි කියලා මට හිතෙනවා. ජීවිතේ තමන් ලද අත්දැකීම ගීතයක් එක්ක මුහු කරපු ඒ අත්දැකීම ඒ මොහොතේම සංගීතවත් කරලා අලුත් නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් මේ රටේ හිටපු භූමියෙන් උපදින නිර්මාණකරුවන් අතරින් කෙනෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන.

හැඟුම් වරුසාවේ අපි තවත් ප්‍රසංගයක් නරඹන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ප්‍රසංග කිව්වට මේවා හුඟක් වෙලාවට පෙර ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් වෙලා තිබෙන ඒ වගේ මෑත කාලීනව තාක්ෂණික වෙනස්කම් කරන්න පුළුවන් ආකාරයෙන් මේ ගීත යළි නිර්මාණය වෙන. එහෙමත් නැත්නම් ඒ තාක්ෂණික නිර්මාණ ගොඩ ඇතුළත අලුතෙන් තනු නිර්මාණයක් හැටියට නැත්නම් එහි තිබෙන විශේෂතා උළුප්පා දක්වන විශේෂ අවස්ථා හැටියට තමයි මේ නිර්මාණ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෑත කාලීනව මේ ප්‍රාසංගික සංස්කෘතිය ඇතුලේ පොප් ශෛලියට ලොකු බලපෑමක් එල්ල කරපු සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්ලා. මොකද ඔවුන් ප්‍රාසංගිකකරණයට එකතු කරපු අන්ප්ලග් සංස්කෘතිය ඔස්සේ මේ ඉන්ස්ට්‍රුමන්ට් වල තිබෙන නැත්නම් සංගීත භාණ්ඩවල තිබෙන ගුණාත්මක භාවය ඉතාමත්ම ඉහළ අගයකට ගේන්න සමත් වී තිබුණා. ඒ ශබ්ද සංකලනය අරගෙන ආවේ නූතන ඩිජිටල් සම්ප්‍රදායේ තිබෙන ඉහළම සම්මිශ්‍රණය. ඒ නිසා ඒ වගේ සංගීතය රහ වෙන්න උගක් අවස්ථා වැඩි. හැබැයි පෙර නිර්මාණවල මේ සියලු සංගීත භාණ්ඩ නිසි ලෙස යොදාගෙන තිබෙන නිසා තමයි මේ කාරණා හරියටම කරන්න පුළුවන්කම ලැබුණේ. අපි යන් ඉස්සෙල්ලා බලලා ඉමු. නැත්තම් අහලා ඉමු.

මේ ගීතය මත එලන හෝට්ස් එහෙම නැත්නම් මේ වගේ තිබෙන විවිධ ස්වර රචනයන් පිළිබඳ කතා කරනකොට මේ මූලික අයිතිකරු වෙන්නේ සීටි ප්‍රනාන්දු සමග එකට හිටපු එකට සංගීත ලෝකයේ ගමනක් ගිය නැත්නම් සීටිගේ බොහෝ නිර්මාණවලට මේ අපූර්ව වාද්‍යය ලබා දීපු මහා සංගීතවේදියා. ඔහු තමයි පැට්‍රික් දිනපිටිය. උදාහරණයක් විදිහට පැට්‍රික් දිනපිටිය මහත්මයා BBC වැඩසටහනට සහභාගී වෙන්න එංගලන්තයට ගිය අවස්ථාවෙත් ඔහු ගීත තුනක් නිර්මාණය කරනවා. මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රයන් එයට සාක්ෂි දරනවා. දැන් අද මේ අපි කතා කරන අනිඩිංගක් ඉන්නකෝ කියන ගීතයත් අන්න එහෙම තැනකදී අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන ගීයක්. DC ජයසිංහ මහත්මයා තමයි මේ ගීතය රචනා කරන්නේ. පැට්‍රික් දිනපිටියගේ සංගීතය සීටි ෆර්නාන්ඩෝ තමයි ගීතය ගායනා කරන්නේ. ගොඩක් වෙලාවට සීටි තමන්ගේ ගීත ඇතුලේ මුමුණන රිද්මය අරගන්නේ පැට්‍රික් දිනපිටියගේ සංගීත සහ ස්වර රචනයන් ඔස්සේ. එනිසයි අපිට සීටිගේ මේ මුල් ගී හඬ ඔස්සේ ඇහෙන මිහිරිතම තනු අපිට මේ ආකාරයෙන් අහන්න පුළුවන් වෙන්නේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.

නාඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ ගවේෂණය.

ඇගුම් වරසාාවේ ප්‍රේමසිරි ගම්බුදුවත්තත් මත් මේ රැදිල ඉන්න වෙලාවේ. සමහර වෙලාවට ඔබ මේ කාරණ දැන්දැන් හොයන්ට පටන් ගරගෙන ඇති. නමුත් හොයන් ඉස්සල්ල තව හන්ඩ දේවල්තිය. එතකොට කොහොමද මේ ආනෙඩිංගක් ගීතය භාතිය සන්තුස්ලගේ සන්තුස් වීරමන් අතරට ගී. ඔහු මේ ගීතය ගායනා කළේ ඇයි. ඔහු ඇයි මේ ගීතය ලෝකයේ ජනප්‍රිය රටවල නැත්තම් යුරෝපේ හරි වේවා ඔස්ට්‍රේලියාව හෝ වේවා වෙනත් බටහිර රටවල අපේ අය ජීවත් වෙන තැන්වල ගිහිල්ලා මේ ගීතය ගායනා කළේ. ඔහු මේ ගීතයත් එක්ක අරගෙන යනවා. Tamanṭa magaharicca sundarama lokaya magaharicca minisun issara pita gayana karana. ඒ අයටයි ඔහු මේ ගීතය ගායනා කරන්නේ. එදා ඔංචිල්ලේ නැගී ඉහළ යන විට පැදි පැදි ගහේ බැඳි රැහෙනින් ලිහි යයිද සැකේන් ගෙහි ගෙහි මදෙස බැලුවා කඳුළු හෙළුවා මුහුණ විලියෙන් රතු වෙවි. ඔංචිල්ලාවක් දැකලා නැති ඔංචිල්ලාවක් අදින්න වාසනාව නැති ඊළඟ පරම්පරාවක් හදා වඩාගත් මිනිස්සු ඉස්සරහ පිට සන්තුෂ්ලා මේ ගීතේ ගිහිල්ලා ගායනා කරනවා.

ගීතයක හැඩය තලය මේ සේරම නිර්මාණය වෙන්නේ මෙයාගේ මුල් නිර්මාණ ආකෘතියෙන් එක්ක. කොලොම්බියා ලේබලයේ දිගින් දිගටම අවස්ථාවක් ලබා දෙනවා සීටිගේ ගීත වෙනුවෙන්. ඒ නිසාම කොලොම්බියා ලේබලයේ දිගින් දිගටම වාසි ලබන ගීත එකතුවක් හැටියට තමයි සීටිගේ ගීත ලයිස්තු නැත්නම් සීටිගේ LP රෙකෝඩ්ස් සඳහන් වෙන්නේ. ඒ හැම තැටියක් වෙනුවෙන්ම මියුසික් ඇරේන්ජ්මන්ට්, ඒ වගේම සංගීතය පටිගත කිරීමේදී සහ තනු නිර්මාණයේදී සහයෝගය දක්වන්නේ පැට්‍රික් දිනපිටිය. පැට්‍රික් දිනපිටිය සහ සීටි කියන්නේ හොඳ මිතුරන්. ඒ වගේම නිර්මාණකරණයේදී ඔවුන් දෙදෙනා එක්ව තමයි මේ හැම නිර්මාණයක්ම කරලා තිබෙන්නේ. ඒ වටපිටාවත් එක්ක මේ සමස්ත සංස්කෘතියෙන් මේ ගීතය ගලවලා අරගෙන වොලිබෙස්තියන්ගේ පරම්පරාවෙන් ආපු බයිලා ගායන ශිල්පියෙකුට මේ ගීතය බහර දුන්නොත් අපිට ඇහෙන්නේ කොහොමද? මේ සමන් විසින්.

ඇත්තටම මේ ගීතය නිර්මාණය කිරීමේදී පෙරදිග සංගීත මිශ්‍රණයන්ට වැඩිය වැඩි වටිනාකමක් පැට්‍රික් දිනපිටිය මහත්මයා දීලා තිබෙන්නේ බටහිර සංගීත භාණ්ඩ වෙනුවෙන්. ඒ අනුව මේට යොදා ගන්න තාල භාණ්ඩ, ඒ වගේම ගිටාරය සහ ඒ අනිකුත් භාණ්ඩ අතරේ වඩාත් හඬ නගා කතා කරන එක සංගීත භාණ්ඩයක් තමයි සැක්සෆෝනය. ඒ සැක්සෆෝනය කොයි විදිහටද මේ ගීතය ඇතුළේ භාවිත කරලා තිබෙන්නේ? පස්සේ පරම්පරාවේ ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුලා සැක්සෆෝනය වාදනය කරමින් මේ ගීතය ගායනා කළා. දැන් ඩී මේජර් කණ්ඩායමේ හෙක්ටර් ඩයිස් කත්තු හෙක්ටර් හොඳ සැක්සෆෝන් වාද ශිල්පී. ඔහු සැක්සෆෝනය වාදනය කරමින් මේ ගීතය ගායනා කරනවා. ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුත් ඒ කාරණාවමයි කරන්නේ.

මේ ගීතය මත එලන හෝට් එමන් නැත්තම් මේ වගේ තිබෙන විවිධ සොර රචනයන් පිළිබඳ කතා කරනකොට මෙහි මූලික අයිතිකරු වෙන්නේ සීටි ප්‍රනාන්දු සමග එකට හිටපු එකට සංගීත ලෝකයේ ගමනක් ගිය නැත්තම් සීටිගේ බොහෝ නිර්මාණවලට මේ අපූරු වාත්තුව ලබා දීපු මහා සංගීත වේදියා. ඔහු තමයි පැට්‍රික් දිනපිටිය. උදාහරණයක් විදිහට පැට්‍රික් දිනපිටිය මහත්මයා BBC වැඩසටහනට සහභාගී වෙන්න එංගලන්තයට ගිය අවස්ථාවෙත් ඔහු ගීත තුනක් නිර්මාණය කරනවා. මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රයන් එයට සාක්ෂි දරනවා. දැන් මේ අද මේ අපි කතා කරන අනිඩිංගක් ඉන්නකෝ කියන ගීතයත් අන්න එහෙම තැනකදී අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන ගීයක්. DC ජයසිංහ මහත්මයා තමයි මේ ගීතය රචනා කරන්නේ. පැට්‍රික් දිනපිටියගේ සංගීතය සීටි ෆර්නාන්ඩෝ තමයි ගීතය ගායනා කරන්නේ. ගොඩක් වෙලාවට සීටි තමන්ගේ ගීත ඇතුලේ මුමුණන රිද්මය අරගන්නේ පැට්‍රික් දිනපිටියගේ සංගීත සහ ස්වර රචනයන් ඔස්සේ. ඒ නිසායි අපිට සීටිගේ මේ මුල් ගී හඬ ඔස්සේ ඇහෙන මිහිරිතම තනු අපිට මේ ආකාරයෙන් අහන්න පුළුවන් වෙන්නේ.

එපරින් සාන්තයන්ගේ ගීත හුඟක් වෙලාවට කොළඹ කේන්ද්‍ර කරගත් අර ග්‍රැමෆෝන් සංස්කෘතිය ඔස්සේ ඉංග්‍රීසි ගීත අහපු උදවියට අලුත් නැම්මක් බවට පත් වී තිබුණා. ඒකට හේතුව ඒ ගීත ඇතුලේ කතා කරපු සංගීත රිද්මය විශ්වීය භාෂාවක් නිරූපණය කරපු නිසා. හැබැයි කොළඹ මේ තිබුණු මේ ඉහළ සංස්කෘතිය ඇතුළට ගමේ සංස්කෘතිය අරගෙන ගිහිල්ලා හේතු කරපු ගායන ශිල්පියා තමයි සීටි ෆර්නාන්ඩෝ. පුංචි මාමගේ කුඹුරේදී පැලක් ඉන්දන දවසේදී, දැන් මේ පැලක් කියන්නේ ඇත්තම කුඹුරවල එක සංස්කෘතියක් තමයි, එක කුඹුරු වපුරනෝ එහෙම නැත්නම් යම් තාක් දුරට හැදිච්ච ලපටි පැලගෙනලා කුඹුර හිටවනවා. දැන් පුංචි මාමගේ කුඹුරේ අන්නේම හිටවන පැල හිටවන දවසක තමයි මේ සිද්ධිය ගැන කතා කරන්නේ. දනක් මඩේ එරි එරි එදා පැල සිට වූ හැටි තාම මතකයි ඊයේ වගේමයි දෙතොල් අව්වේ සැලිසැලි. මේ හිරු රශ්මිය තාම ඉහළින්ම ලැබෙන තැනක් කුඹුර. හැබැයි ඒ අව්වේ ලැබුණු ඒ දාහය නිමිල යන්නේ ඇය ළඟින් ඉඳගෙන කතා කරන ප්‍රකාශ කරන කාරණාවන් නිසා. ඒවත් එක්ක ලැබෙන මේ සුන්දරත්වය හොයාගෙන තමයි මේ ගීතේ යන්නේ. ඒ නිසාම තමයි ගමේ ගොඩේ ඈත තැන්වල ප්‍රියන්ත ප්‍රනන්දුලා හැම ගිහිල්ලා මේ ගීතය ප්‍රාසංගිකර්ණේ ඉහළ වටිනාකමක් තුන්න ගීත බවට පත් වී තිබුණේ.

ඇත්තටම මේ ආමන්ත්‍රණය හරිම විශේෂයි. BBCට ගෙනහිල්ලා සීටී ප්‍රනාන්දු මේ වැඩසටහන කරනකොට අපි වෙනදත් ප්‍රකාශ කරලා තිබෙනවා පැට්‍රික් දිනපිටියයි සීටී ප්‍රනාන්දුයි අරගෙන යනවා අප්‍රිකන් සේවාවේ වැඩසටහනක් වෙනුවෙන්. හේතුව මේ බේස් එකේ නැගෙන ඩ්‍රම්ස් වාදනයන් මේ සියල්ල එක්ක ගොඩ නැගෙන අප්‍රිකානු සංස්කෘතිය තිබෙන සමීප බව. මේ කියන කාරණාත් එක්ක විශේෂයෙන්ම ජෝර්ජියානු විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කතා කරන ටෝන්ට අවස්ථාව ලැබෙනවා. මේ හැම කරුණක් එක්කම සපත කරන එක සාධකයක් තිබෙනවා. මේ අරගෙන යන්නේ අපේ රටේ ජන සංස්කෘතිය, ජන මූල සංස්කෘතිය. එම නැත්නම් ගමේ තිබෙන වචනාර්ථයන් වල තිබෙන අපූර්වත්වය. කුඹු ගහයට බටකැලේ නාන විටදී ඔබ දුලි. ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවද එහෙම තැන්වලට? අර ඉසත් ජලයේ ගිලිගිලි දෙයක් දියබුම් කිලිකිලි. ගමේ වැවක නාන සංස්කෘතිය, ඒ ගමේ තිබෙන සුවෙදියාව ඉතාම අපූර්වට මේ ගීත ඇතුලේ මතු කරනවා. කොයි තරම් දුරට මේ ගමේ ඉන්න නව යෞවනිය හඳුන්වනවා දෙනවද කිව්වොත්, දෑස නලවා සිනහ සැලුවා ලපටි මුහුණේ මල් පිපී කියලයි සටහන් වෙන්නේ. හෙක්ටර් ඩයිස්, ජී මේජර්. ඔව්, උත්සාහයක් දරනවා මේ නාගරික පන්තියේ ජනතාවට, නැත්තම් මේ රසවතුන්ට පොඩ්ඩක් හරි සමීප කරන්න මෙන්න මෙහෙම සුන්දරත්වයක් මේ රටේම යම් තැනක තිබෙනවා කියලා. මං හිතනවා සීටි ගත්ත උත්සාහයේ මෑත කාලීන පෙරලී ඉන්න ඔය මේරියන්ස්ලා, එතකොට හෙක්ටර් ඩයිස්ලා, භාතිය සන්තුෂ්ලා, සමන්ලා, ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුලා, මේගොල්ලෝ කලා කියලා සීටිගේ ගීත ඇතුලේ මේ හෙක්ටර්ගේ අවස්ථාව.

හැඟුම් වරුසාවේ ප්‍රේමසිරි ගමුදුවත්තත් මමත් මේ රැඳිලා ඉන්න වෙලාවේ අපි අද තෝරාගන්න ඊළඟ ගීතය තමයි අද අපි ඉන්නේ විනෝදයෙන්ම මත්වී ඔව් මේරෑ. මේ ගීතය සතමනා චිත්‍රපටයට එකතු වෙන්නේ 1965 වර්ෂයේ. ඇත්තරම 1965 වෙනකොට ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් හැටියට තමයි හඳුනාගන්නේ ජෙට්ලයිනර්ස්. ජෙට්ලයිනර්ස් සංගීත කණ්ඩායම නම් කරන්නේ මිනුන් රත්නම් ප්‍රනාන්දු ප්‍රමුඛ ජෙට්ලයිනර්ස් කියලා. මිනුන් රත්නම් කියන්නේ ඒ යුගයේ ඇහුණු ගීතවලට වැඩිය යම් ආකාරයක වෙනස් හඬතලයක් වෙනස් රිද්ම රටාවක් අරගෙන සිංහල සංගීතය තුළ වැජමුණු ශිල්පිනියක්. ඉතාම අපූර්වට මේ ප්‍රාසංගිකරණයේ යෙදුණු ශිල්පිනියක්. ඒ නිසා 60 දශකයේ තිබෙන ජනප්‍රියත්වය චිත්‍රපටය තුළට එබ්බ වුණු අවස්ථාවක් හැටියට තමයි 1950 චිත්‍රපටයේ 1965 දී අද අපි ඉන්නේ විනෝදින් මත්වී කියන ගීතය එකතු වීම. මේ ගීතය ලියන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න. දැන් හර්බර්ට් එම් සෙනවිරත්න කියන නම අහපු ගමන් ඔබට ඉතාමත්ම පැරණි චිත්‍රපටත් එක්ක මේ ගීත මතක් වෙනවා වෙන්න පුළුවන්. ඔබ ආසා කරන මැවිලා පෙනේ විරූපේ ඒ වගේම කැලෑ හඳේ අපි අහලා තියෙන චිත්‍රපට ගීත මේ සියල්ල ලියලා තියෙන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න මහත්මයා. නමුත් සතමනා චිත්‍රපටයට එකතු වෙන මේ අද අපි ඉන්නේ විනෝදයෙන් මත්වී කියන ගීතේ නම් ඉතාම සරල සුගම ශෛලියක් ඔස්සේ නිර්මාණය වෙච්ච ගීතයක්. චිත්‍රපටයේ තනු නිර්මාණයන් එකතු කළේ ආර් මුතුසාමි සූරින්. ඒ මතක සටහන් එක්ක මේ චිත්‍රපටයේ මාව තව ලස්සන මේ ගීතයක් ඔබට මතකද චන්ද්‍රා මිරෑපාය ආවා කියන ගීතේ. අපි ඒකෙත් කවර් වර්ෂන් එක දවසක කතා කරමු. අපිට ඌමනා වුණේ මිනුන් රත්නම් ප්‍රනාන්දු ගායනා කරපු මේ ගීතය පිළිබඳ මතක සටහන ඔබට සමීපයි.

ඇත්තටම මිනොන්ලා පටන් ගත්ත රිද්මය ගැලරින් සුබීලා අරගෙන ආපු රිද්මය තමයි අදටත් යම් ආකාරයක ශෝණරයක් විදිහට ඉදිරියට ඇදෙන්නේ. අද පරම්පරාවෙත් මේ ගීතවලට සමීප වෙන උදවිය බොහොමයක් සිටිනවා. තරු සංස්කෘතිය පවා මේ ගීත ගායනා කරන අලුත් පරම්පරාව ඕනෑ තරම් උදාහරණ හොයාගන්න පුළුවන්.

වයින් ගිටාරය යොදා ගැනීමත් එක්ක මට මතක්වෙන පැට්‍රික් දිනපිටිය මහත්මාව කොහොම වුණත් උදාහරණ කොට මේ ගීතය ගැයෙන අවස්ථාවලදී මේ බටහිර උරුව නියමාකාරයෙන් ස්පර්ශ කරපු ශිල්පීන් ශිල්පිනියන් කවුද? ඇගේ ගායනයන් පිළිබඳ කවුරුත් අධ්‍යයනය කරලා තිබෙනවද? මිනුන් රත්නම් ප්‍රනාන්දු ගායනා කරපු ගීත ඒ යුගයේ මේ තරම්ම ජනප්‍රිය වුණේ ඇයි? ඩරින් සුබීලා ගායනා කරපු ගීත මේ තරම්ම ජනප්‍රිය වුණේ ඇයි? ඇයි මේ පිළිබඳ යම් ආකාරයක පරම්පරාවක් පසුපස ලුහුබඳමින් තාමත් මේ ගීතවල පැවැත්ම අරගෙන යන්නේ? ඉන්දිකා උපමාලි. ඇය පෙරදිග බටහිර මේ සංගීත සම්මිශ්‍රණයේදී ඉතාමත්ම වටින ශිල්පිනියක්. ඇගේ ගායනය මේ ගීතයට එකතු

ඔබ විශ්වාස කරනවාද මරියසෙල් ගුණතිලක අවස්ථා ගණනාවකදී මේ ගීතය ගායනා කරලා තිබෙනවා? හෙඩ්ලයිනර්ස් මිනුන් රත්නම් ප්‍රනාන්දුගෙන් මිදිලා ඊට පස්සේ 70 දශකයේ අපි හඳුනා ගන්න මරියසෙල් තමන්ගේ ගීත ගායනයන් ඇතුළේ තමන්ගේ කොයිතරම් අනන්‍යතාවයේ තිබුණු ගීත තිබුණත් මරියසෙල් අවස්ථා කිහිපයකදී මේ ගීතය අලි ගායනා කරනවා. අත්‍තරම මාධ්‍ය වෙනුවෙන් ඇයි මේ ගීතය සජීවව ගායනා කරපු අවස්ථාවක් නැතුවා නෙවෙයි. මේ එක් උදාහරණයක්.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

පණ්ඩිත අමරදේවයන්. පණ්ඩිත අමරදේවයන් ගායනා කරපු ගීත අතර එක මොහොතක් රැඳෙන්න අපි හැඟුම් වරුසාවේ හිතුවා. ඒ රැඳීම අපි ඔබේ මතකයේ තිබෙන ඉතාමත්ම වටින ගීතයක් ළඟ රඳවන්න සූදානම් වෙන්නේ. මේ ගීතය රචනා කරන්නේ KDK ධර්මවර්ධනයන්. මේ ගීතය සංගීතවත් කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි. මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත අමරදේවයන්. මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා, කවුළුව අතරින් හිරිකට එනවා, මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත. මේ ගීතය ඇත්තටම පරිකල්පනයක්. ඒ පරිකල්පනය ඔස්සේ එක මොහොතක් නතර වෙලා මේ ගීතේ රස විඳින්න ඔබටත් මටත් හැකියාවක් තියෙනවා නම් මං හිතනවා එය ඉතාමත්ම සොඳුරු බර ආස්ථානයකට අපි වරගෙන යන්න හේතු සාධක සපයනවා.

0: මහලු වී ඒ ඔස්සේ සමහර වෙලාවට මේ මහලු මිනිසයාට ආපු හැඟීම ඔහු ඉස්මතු කරනවා වෙන්න පුළුවන්. අවස්ථා ගණනාවකදී හුඟ දෙනෙක් මේ ගීතේ ගායනා කළා. ඒ අතරින් පණ්ඩිත අමරදේවයන්ගේ ගායනියෙන් ඔබට ගිය අවස්ථා කිහිපයක් අපි ඔබට දනවන්න සූදානම් වෙන්නේ. මේ ගීතේ සංගීත නිර්මාපකයා වෙන්නේ මහාචාර්ය සනත් නන්දසිරි කියලා මම ඔබට සඳහන් කළානේ. ඔහු අමරදේවයන් ඉදිරිපිට මේ ගීතේ ගායනා කළා. අහලා බලන්න.
1: පණ්ඩිත අමරදේවයන්නි ඔබතුමා ඉදිරිපිට ඔබතුමා ගැයූ ගීතයක් ගහන්න උත්සාහ කරනවා කියලා මම හිතන්නේ දිනසා ගන්නවා කියලා. අදත් මම දිනසා ගන්න වෙයි දන්නේ. කෙසේතත් මේ ගීතය මා නිර්මාණය කළේ 70 දශක අගභාගයේදී කිතියම් සැටියක් සඳහා ඔබතුමාට

0: පාරට වැස්සම නොවේ සීතල වැඩි තනිකම ඊට වැඩි හිරිපොද වැස්සේ එකම කුඩයට තෙරපි තෙරපි අර යුවලක් යන හැටි මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි අර ස්ටේෂමේ ඈත ඇවිදගෙන යන මේ යෞවනය සහ යෞවනිය දිහා බලාගෙන මේ මහලු මනුස්සයා මේ විදිහට හිතන්න ඇති කියලා ඒනිකේ ධර්මවර්ධන හිතනවා ඒ සිතුවිල්ල තමයි මේ ගීතයට එකතු කරන්නේ පණ්ඩිත අමරදේවයන් ශ්‍රී ලංකාවෙන් බැහැරව මේ ගීතය හරිය ලස්සනට තමන්ගේ ප්‍රසංගයන් ඇතුලේ ගායනා කළා තිබෙනවා මම මේ වචන කිහිපයක් එක්ක මේ ගීතය යොදාගන්නේ මෙතන ඔබ මේ රසය යන්තම් වූ උකහා ගත යුතුම නිසා
1: ඒනිකේ ධර්මවර්ධන අපේ ඒතයිසි නිවේදේ එදා ලියු මේ කීපද ඉතාම අතරත්තේ කියන බෝටපත් වීදේ මේ ගිය හැබැයි කියනවා මේ මාග මාගුනේ නමුත් මේ දෙවි මට කියන්නවා තියෙනවා මට මහලු වයසේ දැනිය වෙනදා එන පෙරසේ කියලා බුද්ධිලේ කවියක් තියෙනවා නමුත් මට දැන් ඒක වෙනස් කරන්න තියෙනවා මටමහල් වයසේ හැකිය වෙනදා එන පෙරටත් වඩා සුදුසු වැදගත් අමුතු උදැලි කරන්නේ මොකද බුද්ධිලේ කවියකට නටන්නේ

තමන්ගේ හිත කතා කරන විදිය හරි ලස්සනට කෙඩිගේ ධර්මවර්ධන මතු කරලා අරගෙන තියෙනවා. ඒක තමයි ඔහුගේ තිබෙන පරිකල්පන හැකියාව. කෙඩිගේ කියන්නේ හොඳට පොත් කියවපු මිනිස්සෙක්. ඒ වගේම හොඳට සමාජ අධ්‍යක්ීම එකට එකතු කරගත්ත මිනිස්සෙක්. හොඳ ගීපත රචකයෙක්. හොඳ සම්මිලනකෙක්. මේ විතකින් ගත උණුසුම් ඌවට සිත උණුසුම් වේදෝ. එපා එපා මේ විත මගේ දෙතුලට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා. මේ අතීතයේ මතක් වුණාම අද සමාජයේ හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ අතීතේ මරලා දාන්න. හුඟක් වෙලාවට මේ විත ඒ මතට වක් කරලා. සමහර වෙලාවට එවන් මොහොතක සිදුවෙන්නේ ඒ අතීතයේ හිතුවටත් වැඩිය ගැඹුරින් Tamanට පරිකල්පණය වීම. ඒ ඔස්සේ සමහර වෙලාවට ඒ තුලම අතරමං වෙලා මේ විත තුලම දිය වෙලා යන ජීවිත අපි දැකලා තිනවා. මේ මහලු මිනිස්සයා එක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම සමාජයේ තව පණිවිඩයක් දෙනවා. ඔබට හිතවුල් තියෙන්න පුළුවන්. හැබැයි හිතවුල් විඳ දරා ගන්න මේ විත අවශ්‍ය වෙන්නේම නැහැ කියන කාරණාව. අමරදේවයන් ගායනා කරපු මේ ගීතය පසු කාලීනව මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙලා හිටිය දමිත් අසංක මේ විදිහට ගායනා කරලා තිබෙනවා.

මේකත ආගෙන ඉන්නකොට ඇත්තටම අමරදේවයන් වැනි උත්තමයන් හිටියනම් කොයිතරම් වටිනවද කියලා අපිට හිතෙනවා. මේ ගීතය ඇතුළේ වයිසින් මුහුකුරා ගිය උදකලා වෙච්ච වැඩිහිටි මිනිස්සෙක්ගේ

අමරදේවයන්ගේ ගීත උදාහරණ කොට ගායනා කිරීම පිළිබඳ මෑත කාලීනව කතා කිරීමේදී මම පෞද්ගලිකව විඳින අත්දැකීමක් තමයි අපේ රෝහණ බෝගොඩ කලාකරුවා. ඔහුගේ ස්වභාවිත ගී වියමන ප්‍රසංගය ඇතුලේ පඬිත් අමරදේවයන්ගේ ගීතය ඉතාම අපූර්වට රසාලිත්ව ගායනා කරනවා. ඇත්තටම සොර පිහිටවා ඒ අපූර්වත්වය අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒ රාගාශ්‍රිතව ඒ ගීතය ගායනා කරන්න හැකියාවක් තියෙනවා නම් අන්න ඒ තුළ තමයි අපිට රසය මැනවීම ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ඉතාම ඉහළ ගායනයක හැඟීම කියන දේ අපිට වැඩිපුර දැනෙන්නේ. බෝගොඩ අයියා මේ කතාව හරි ලස්සනට වේදිකාවේ ඉටු කරපු

අපි විවිධාකාරයේ වර්ෂන්ස් මේ ගීතයට එකතු කළත් මේ මුල් ගීතය එකතු වෙන්නේ තරංගා ලේබලයට. තරංගා ලේබලෙන් එලිදැක්ක LP තැටියට මේ ගීතය එකතු කරන්නේ ඇත්තටම ඉතාමත්ම රසයක් මේ ගීතයෙන් අපිට ජනනය කරමින්. ඊට පසු කාලීනව ආරාධනා කියන කැසට් පටයට මේ ගීතය එකතු වෙනවා. මුල් EP තැටියට වගේම ආරාධනා කැසට් පටය ඇතුලේ මේ ගීතයේ තිබෙන රසය අපිට ඉතාම අපූර්වට විඳින්න පුළුවන්. ඒ මුල් පටිගත කිරීම සමහරවිට ඔබ රසවිඳ නැති වෙන්නත් පුළුවන්. අමරදේවයන් පසු කාලීන ටොරාණා ලේබලයට මේ ගීතය ගායනා කළා තමයි. නමුත් මීට පෙර මුල් වරට මේ ගීතය පටිගත කිරීමේදී මේ ගීතය ගායනා කළේ මෙන්න මේ.

මම හිතනවා ඔබට පුළුවන් දැන් මේ වගේ ගීතයක් එක්ක ටිකක් රණ්ඩු වෙන්න, මේ වගේ ගීතයක් ඇතුලේ ටිකක් හැප්පෙන්න, මේ ගීත ඇතුලේ තිබෙන වචන සංගීතය පිළිබඳ යම් තැනක කතා කරන්න. ඒ දැනුම ඔබට ලබා දීම වැදගත්. මොකද ඔබ ඔබේ ජීවිතය ඇතුලේ රසයක් කියලා එකක් තියෙනවා. ඒ රසය හොයාගෙන ඔබ යා යුතුයි. එහෙම වුණාම ජීවිතේ ඉන්නවට වැඩිය ටිකක් වෙනස් ආකාරයෙන් විඳින්න ඔබට පුළුවන්. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා. පණ්ඩිත් අමරදේවයන් වයසින් මුහුකුරා ගිහිල්ලා ජීවිතයේ තමන් එකතු කරන ලද අවසන් ගීත ඇල්බම් වලට මේ ගීතය ගායනා කරලා තිබෙන ස්වභාවය ඇත්තටම අර දුම්රිය ස්ථානයේ රැඳුණු අර වයසක මිනිසයාගේ මනෝ සිතුවිලි ඉතාමත්ම අපූර්වවට ගලපන්න පුළුවන් හඬක් බවට පත් වෙනවා. ඒක අර තාරුණ්‍ය අමරදේවට වැඩිය හුඟක් වෙනස්. අහලා බලන්න මේ හැඟුම් මතස.

ටිකක් ප්‍රෑ වෙලා තිබෙන මේ වෙලාවේ මට හිතුණා තවත් ලස්සන ගීයක් ඔබේ මතකයට ගේන්න. මේ ගීතයට ඔබ හරි කැමතියි. ඉතාමත්ම කනගාටුදායක කාරණාව අද පරම්පරාවේ උඟාක් දෙනෙක් මේ ස්වභාවිත ගීතේ නොරැනීම. මම එහෙම සඳහන් කරන්නේ ඇතැම් වෙලාවට ඔබේ ජීවිතවලට බද්ධ වෙච්ච සමහරලාට ඔබට ප්‍රශ්නාර්ථයන් වෙලා තිබ්බ ඔබට විසඳගන්න බැරි සමහර සිදුවීම් ඔබට දරාගන්න බැරි සමහර වෙන්වයාම් මේ සේරම වලට ප්‍රතිකාර ගීතය ඇතුළේ තිබුණා. ඇත්තටම සංගීතය කියන්නේ හොඳ ඖෂධයක්. ඒ ඖෂධය ඇතුළේ අපි හරියටම සැරිසරනවා නම් සමහර දේවල් අපිට තේරුම් ගන්න සමහර ප්‍රශ්න ඇතුළේ ජීවත් වෙන්න ඒ ප්‍රශ්න निराකරණය කරගෙන ඒවා හදවතට නොදෙනි යම් ආකාරයක පසකලන්න අපිට ගීත වලින් ලබා දෙන ශක්තිය හරි වැදගත්. අද තරුණ පරම්පරාවට සමහර වෙලාවට එහෙම තැන් ඉතාම අඩුවෙන් ස්පර්ශ වෙන්නේ. ඔවුන් ගීතය ඇතුළේ හොයන්නේ මොකක්ද කියන කාරණාවට වඩා ඔවුන්ට ගීතෙන් ලැබෙන්නේ මොනවද කියන කාරණාව පිළිබඳ හොයනවා නම් හිතනවා නම් සමහර වෙලාවට ඒ ජීවිත ටිකක් වෙනස් වෙන්න පුළුවන්. අපේ අද මීළඟ නවතුම්පොළ වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මෙන්න මේ ගීතය. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මාලනී.

0: විකෘත්නායක. මේ ගායනා කරලා කියන්නේ කුමක්ද? ජීවිතේ අපි හැමෝම තනිව ඉපදිච්ච කවදා හරි දවසක තනිව මැරෙන මිනිස්සු ඇටියරනේ සඳහන් කරලා තිබෙන්නේ කල්වරත් අවේසේකර මහත්මයා මොහිදින් බෙක් මහත්මයාගේ ගීතය ඇතුළේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. නමුත් මේ ගීතය ඇතුළේ ඊට එහා කතාන්දරයක් කියනවා. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සුඳුරියේ ඔබ සුවඳ මාලයෙන්. අපි අපේ ජීවිතය ඇතුළේ සමහර වෙලාවට ප්‍රකාශිත අප්‍රකාශිත අනන්ත අප්‍රමාණ ප්‍රේම කතාවන් තිබෙන්න පුළුවන්. මේ ගීතය එම් ප්‍රකාශිත ප්‍රේමයක් ඇතුළේ සිදුවෙච්ච බිඳ වැටීමක්. මුළු මහත් ලෝකයේම තමන් සතුව තිබෙන ආදරවන්තිය ආදරයයි කියලා හිතාගෙන ඉන්න එක මොහොතක ඒ සියල්ලම නැති වෙලා ඒ සියල්ලම සුණු විසුණු වෙලා ගිහිල්ලා නොසිතන පරිදි හුදකලා වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙනකොට ඔබට දැනෙන හැඟීම කොහොමද? තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්. ඒක ඊට පෙර තිබ්බ පුරුදු පාළුවක් බවට පත් වෙනවා. එවන් මොහොතක අපිව හැරදාලා ගිය ආදරවන්තීන්ට, අපිව හැරදාලා ගිය අපේ හිත ළඟ හිටපු මිනිස්සුන්ට, එවන් මොහොතක අපි ආරාධනා කරන අපේ හිතින් ඇවිල්ලා අපේ හිතේ ලැබුම් ගන්න එක මොහොතක් අපිත් එක්ක රැඳෙන්න. ඒක මායාවක් තමයි. ඒ මායාවේ රැඳෙමින්, ඒ මායාවම විඳිමින් අපි ඒ කාලය ගත කරන්න හරි කැමැති. ජීවිතේ ඔබටත් මේ ස්වර්ණමය පියවරවල් මුණ ගැහිලා ඇති. ඒවා සමහර වෙලාවට සදාතනික නොවෙන්නත් ඇති. නමුත් මේ ගීතය ඇතුලේ අපි ජීවත් වෙනවා. වික්ටර් ඕක හරි ලස්සනට මේ මහේෂ්තනි පිටියේ සංගීතයත් එක්ක පසුගිය කාලෙක මිශ්‍ර කරලා තිබුණා.
1: තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් කියන පදවලින් ආරම්භ වෙන මේ ගීතය මට සුවිශේෂ වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, ඒ වගේම අප දෙදෙනාගේම හිතවතෙකු වන කවියෙකු වන බුද්ධදාස ගලප්පත්ති සුමිතුරා ලියූ ගීතයක් නිසා තමයි මේ ගීතයේ සුවිශේෂත්වය මා දකින්නේ. ඉතින් මම හිතනවා බොහෝ දෙනෙකුගේ අත්දැකීම තමයි තමාගේ ප්‍රථම ප්‍රේමය කියන එක. ප්‍රථම ප්‍රේමය බොහෝ දෙනෙකුට බහුතරයකට මා හිතන්නේ අහිමි වෙන දෙයක් තමයි ජීවිතේදී. නමුත් ඒ මතකය සදාතනිකව මා හිතනවා රැඳෙන, හිතේ නිතරම ගිගුම් දෙන, කැළුම් දෙන සිතුවිලි බවට පත් වෙලා තියෙනවායි කියලා. අපි අහලා බලමු. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්.

මේ ගීතය රචනා කරන්නේ බුද්ධදාස ගලප්පත්ති. බුද්ධදාස ගලප්පත්ති රචනා කරන ගීත ප්‍රමාණය ඉතාම සීමිතයි. ඉතාම අල්පයි. නමුත් ඒ හැම ගීතයක් ඇතුළෙම අපිට දැනෙන දේ හරිම බොහොමයි. සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාද වූ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාද වූ ගීතේ කොයිතරම් දුරට අපේ හිතවලට කතා කරනවාද? විශ්වවිද්‍යාල ඇතුලේ ප්‍රේමය පිළිබඳ මේ ගීතයෙන් මතු කරනවා කියලා අපිට හිතෙනවා. මොකද සිව් වසරක් මෙයට එකතු වෙලා තිබෙන නිසා. සමාන වේලාවට විශ්වවිද්‍යාල ඇතුලේ ගත කරන කාලය අවුරුදු 3 වෙන්න පුළුවන්. නමුත් ওই කාලය ඇතුලේ කරන කියන දේවල් නිසා ඒ 3-4 වෙච්ච මිනිස්සු ඕනෑ තරම් සිටිනවා. සමාන වේලාවට ඒ උපාධිය විශේෂ වේදී වෙන්නත් බැරි නෑ. සිව් වසරක පෙම් ගීතයේ ගොළු වෙලා ගියාද අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාද. මේක යෞවනයේ තිබෙන අපි හැමෝම අත්විඳපු කාරණාව. අද මට පෙම් කරන යුවතිය සමහර වෙලාවට හෙට ඔබට පෙම් කරන්න ඉඩ තිබෙනවා. ඔබ පෙම් කරන ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ කියලා වෙලා කපුගේ කියලා තිබෙත් ඔය කාරණාවම තමයි. එකෝස්ටික් නාද රිද්මයන් එක්ක වික්ටර් මේ ගීතය ගායනා කරලා තිබුණා. ඒක එතෙක් ඔහු ගායනා කරපු රිද්මයන්ට වැඩිය ටිකක් වෙනස් අවස්ථාවක් හැටියටයි මම නම් දන්නේ.

අපි මේ මුණන්නේ අපේ අත්දැකීම් මල්ලෙන් සොරාගත් එක් එක් කාරණාත් එක්ක. මෙය පියානෝවෙන් ඉදිරිපත් කළත්, ගිටාරයෙන් ඉදිරිපත් කළත්, හවයන් ගිටාරයෙන් ඉදිරිපත් කළත්, වික්ටර් රත්නායකයන්ගේ හනින් ඉදිරිපත් කළත්, මේ හැම තැනකින්ම අපි කරන්නේ විඳවමින් විඳීම. ඒසා මේ ගීතය ඇතුළු තිබෙන වටිනාකම් සොයා ගැනීම. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරපු, බුදුදාස ගලප්පත්ති රචනා කරපු, රෝහණ විජේසිංහයන් සංගීතවත් කරපු තනි වෙන්නට මගේ ලොවේ ගීතය පිරිසිදුව රස විඳින්න අපිට මේ සමුගෙන යන වෙලාවේ පුළුවන්කම තිබෙනවා. අපේ ගීත සංස්කෘතිය ඇතුළේ මේ හැම දෙයක්ම සර්වාකාරයෙන් සංකලනය කරලා සමතුලනය කරගත්ත ගීත කිහිපයක් තමයි අපි ඔය ඔබට ගෙනාවේ. මෙන්න මේ පරස්පරයන් එකලෙස සමතුලනය කරගෙන අපි හැඟුම් වර්ෂාවෙන් සමුගෙන යමු. ප්‍රේමශ්‍රී ගම්මුදවත්ත, මම සුරවීර.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ලක්කඩ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අසරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakana Radio ITN.
1: Lakana hagin inda velawa madak karannan ranave ay vinadi ekai.
2: Dharma shravana abhilashi sadahavat oba sielu denatama trivida ratnaye aashirwadaya veva. Utum buddha guna padayak shravane karanu vas adat lakana සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරතරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කන සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඳ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේශනය පවත්වන හැටියට අවසරයි.

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ලක්හඬ ගුවන්විදුලිය තුලින් උතුම් ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ, ශ්‍රවණය කරමින් සිටින්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සම්පූර්ණයෙන් අපට හිත හදා ගන්නයි උදව් කරන්නේ.

පරිස්සම් වුණත් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ හිත ප්‍රවේසම් කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත අසත්පුරුෂයාගෙන් වෙන අනතුරට වඩා බරපතල අනතුරක තමාව හෙළන බවයි. දැන් අපි හිතනවා අපේ හතුරන්ගෙන් තමයි අපිට හානියක් වෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවකම අපි බාහිර හතුරන්ගෙන් අපි පරිස්සම් වෙනවා. බාහිරව විවිධාකාරයේ ආරක්ෂිත වැඩපිළිවෙළවල් වලට අපි අවතීර්ණය වෙනවා. ඒ සියලු බාහිර වැඩපිළිවෙළ තුල අපි නිරන්තරයෙන් ප්‍රවේසම් වීම පිණිස අපේ අවධානය යොමු කර ගන්නවා. අපි gedara pattin bahutikawa rakawarane hada gannwa ek ayurakin kaayikawat api nirantarein aarakshawa gana sangvedi wenawa. gedara di gate u daaganni bæmi di karanni taappai di karanni etanin ehaata gihin pinwatni saamaanyin minissu vividaakare kamera paddathi hai karanni me okkoma karanni tamanwa anaarakshita nisa. තමන්ගේ භෞතික දේවල් ආරක්ෂා කර ගැනීම පිණිස මේ සියලු දේවල් වලට වඩා බාහිරින් එන හානියට වඩා පින්වත්නි අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත ඔබ බරපතල අමාරුවක දානවා. ඒ අභාවිත හිත හරියට බාගෙට සෙවිලි කරපු වහලයක් වගේ. බාගෙට සෙවිලි කරපු වහලකදී නිරන්තරයෙන් අවදානමකට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. සාමාන්‍යයෙන් පින්වත්නි බාගෙට වහලේ සෙවිලි කරලා තියෙද්දී ඒක හොඳටම පේන්නේ වහින වෙලාවටයි. වහින වෙලාවට දැනගන්න පුළුවන් කොතනද සිදුරු තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රශ්නයක් එනකොට අභාවිත හිතක් නම් තියෙන්නේ අපේ ආධ්‍යාත්මයත් එදිනෙදා ගතවන ජීවිතයත් අපේ ආර්ථික රටාවත් මේ සියල්ලම වෙනසිලා යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අභාවිත හිතක අනතුර හැම බුද්ධ ශ්‍රාවකෙක්ම තේරුම් ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා භාවිත හිතක් අපි හදා ගන්න දක්ෂ වෙන්න ඕන. නිරන්තරයෙන් හිත අභාවිත වෙන්නේ නීවරණ ධර්මයන්ගෙන්. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ගිහි පැවිදි හැම කෙනෙකුටම නීවරණ වලින් හිත මුදවා ගැනීම පිණිස. මේ වෙලාවේ ඔබට නීවරණ වලින් ඔබේ හිත මුදවා ගන්න මොකද්ද තියෙන සැලසුම? ඔබට මොකක් හරි තියනවද නීවරණ වලින් ඔබේ හිත මුදවා ගැනීම පිණිස සැලැස්මක්? ඒ සැලැස්ම තමයි සම්මා සතිය විසින් ගොඩනගලා දෙන්නේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතින සතර ඉරියව් තුලම පවතින සිහියට. යම් ශ්‍රාවකෙක් සතර ඉරියව් තුලම සිහිය පවත්ව ගත්තොත් ඒ සතර ඉරියව් තුල සිහිය පවත්වගත් ශ්‍රාවකයා නිරන්තරයෙන් පින්වත්නි නීවරණ ධර්මයන්ගෙන් බැටකණේක තරමක් දුරට නවතාගත්ත වෙනවා. එතනින් පස්සේ සම්මා සතිය විසින් නීවරණ ධර්මයන්ට තමන්ගේ හිත වනසන්ට නොදී, නීවරණයන්ට තමන්ගේ හිත අනතුරේ දාන්නට නොදී, නීවරණයන් විසින් තමන්ව අවුලුවන්ට නොදී සම්මා සතිය විසින් ඔබව ප්‍රවේසම් කරද්දී ඒ ප්‍රවේසම් වෙච්ච මානසික මට්ටම තුල ඔබ නිරන්තරයෙන් සත්‍ය අවබෝධයට කිට්ටු වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පටිපාටිය පැහැදිලි කිරීම. ඒ නිසා අපේ ජීවිතේට පංච නීවරණයන්ගෙන් බැට නොකන ජීවිතයක් විදියට ගත කරන්න සතියත් සති සම්පජඤ්ඤයත් කියන කාරණා දෙකම ඊටාම සියුම් වෙනස්කම් සහිත කාරණා දෙකක්. මේ කාරණා දෙක විසින් අපි ප්‍රවේසම් කරගන්න ඕන පින්වත්නි. හිතේ ගැටවලට අපි ගොඩාක් හිර වෙලා මිනිස්සු නිදහසේයි සම්මත කරගෙන ඉන්න, මිනිසුන්ට නිදහස ලැබුණායයි කතා කරන, නිදහස ගැන වඩාත් උනන්දුයෙන් ලෝකේ කතා කරන සමාජයක අපි කවදාවත් කල්පනා කරලා බැලුවද ඔය කියන නිදහස අපිට හැමදාමත් මේ මොහොතෙත් හැම මොහොතකමත් පවත්ව ගන්න අත්දකින්න පුළුවන් වුණාද කියලා? ඔබ ටිකක් Tamanගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඔබ ඇත්තටම නිදහස්ද? ඔබට සැබෑ නිදහසක් කවදා හරි දැනිලා තියෙනවද? ඒ වගේම මිනිස්සු නිදහස හොයාගෙන හැමදාමත් ලෝකේ විවිධ දේවල් කරනවා. සතියක් එක දිගට වැඩ කරලා
සතිය

0: අන්තේ මිනිස්සු නිදහස බලාපොරොත්තු වෙනවා. මාසයක් වැඩ කරපු මිනිස්සු නිදහසක් ලැබුණු ගමන් ඉක්මනින් ගෙදරට යන්නේ නිදහස භුක්ති විඳින්න කියලා හිතාගෙනයි. සියලු ආකාරයෙන් නිදහස අපි බලාපොරොත්තු වෙනවා. ලෝකේ නිදහස පිළිබඳ උනන්දුවක් තියෙනවා. කාන්තාව සංවිධානගතව කාන්තා නිදහස පිළිබඳ කතා කරනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩි වැඩියෙන් ලෝකයේ කන වැටෙන කාරණා බොහෝමයක් තියෙනවා. මේ අත්දකින ලෝකයේ තුල නිදහස කියන එක වැඩි වැඩියෙන් කතා වුණාට පින්වත්නි, ඔබ ඇත්තටම නිදහස්ද? ඔබේ හිත ඇත්තටම නිදහස්ද? ඔබේ හිතට ඒ බඳු නිදහසක් කවදා හෝ පින්වත්නි දැකලා තියෙනවද, දැනිලා තියෙනවද? නිදහස කියන්නේ භෞතික වශයෙන් කවුරු හරි පිරිසකට හදලා දෙන්න පුළුවන් දෙයක්ද? දැන් අපිට 30 අවුරුද්දක බරපතල යුද්ධයක් තිබුණා. ඒ 30 අවුරුද්දේ යුද්ධයෙන් පස්සේ මිනිස්සු යුද්ධයත් සමග යුද්ධයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මිනිස්සු යුද්ධයේ ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනවා. මේ අසෙත් යම් නිදහස සැමරීමක් තියෙන්නේ. ඇත්තටම අපි නිදහස්ද? ඔබ කවදා හරි නින්දට යනකොට හරි හිතලා බලලා තියෙනවද, මම කොච්චර නිදහස්ද? සැබෑ නිදහස කියලා කියන්නේ මානසික වශයෙන් අත්දකින්න එකක් මිසක් බාහිර භෞතික ක්‍රියාවලිය තුල අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. අත්දැකීම් ලෝකය තුල බාහිරවත් පුද්ගලයාට නිදහසක් තියෙන්න ඕන. හැබැයි බාහිර නිදහසට වඩා අතිශය වටින්නේ මානසික නිදහසයි. දැන් ඔබට භෞතිකව නිදහසක් තිබුණාට ඇත්තටම මානසික නිදහසක් තියෙනවද? ජීවිතේ හැලහැප්පිලි සමග රැකියා කරන ස්ථානයේ විවිධ අරබුද සහිතව නිවසට ගියාම නිවසේ නානාවිධ කාරණා, දරුවන්ගේ කටයුතු, බිරිඳගේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු, මේ විදිහට කියන ගොඩාක් කටයුතු මැද්දේ ඇත්තටම ඔබට එබඳු නිදහසක් කවදා හරි මුණ ගැහිලා තියෙනවද? සැබෑ නිදහස කියන්නේ පින්වත්නි සිතේ ගැටවලින් නිදහස් වීමයි. හිතේ ගැටවල හිර වෙලා ඉන්න තාක්කල් පින්වත්නි බාහිර ලෝකේ නිදහසයයි සම්මත කරගත්ත කාරණා මත පදනම්ව ඒ පුද්ගලයාට නිදහස අත්විඳින්න බෑ. සිරමැදිරියක ඉඳලා වුණත් ඇත්තම නිදහස අත්විඳින්න පුළුවන් හිතේ මානසික ගැටවලින් නිදහස් වෙලා නම්. ඒ වගේම තමයි රජමැදිරියක වුණත් මානසික ගැට ගොඩාක් ඉදිරියේ මොනතරම් මම නිදහස් කියලා අභිමානයෙන් කතා කළත් මානසික ගැටවල හිර වෙලා ඉන්න රජෙකුටත් සැබෑ නිදහස අත්විඳින්න බෑ. ඊට වඩා නිදහසක් සිරමැදිරියේ ඉන්න කෙනෙකුට අත්විඳින්න පුළුවන්. සිරමැදිරියක සිරගතව ඉන්න කෙනෙකුට මේ බඳු කතාවක් ඇහුවොත් ඔහු තුල වඩාත් උත්තේජනයක් ඇති වෙයි. කොහොමද ඒ බඳු මානසික නිදහසක් හදාගන්නේ කියන වගට පින්වත්නි අපේ හිත වනසා දමන්නේ පංච නීවරණ විසින්. පංච නීවරණ විසින් අපේ හිත වනසනකොට මොහොතක් මොහොතක් පාසා අපි පිටිපස්සට විසිනවා. අපේ නිදහසට අපි දුරස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රධාන නීවරණ කාරණා පහක්. ඒවා බොහෝම ජනප්‍රියයි. නමුත් මේවා විස්තර වශයෙන් උත් යම් අදහසක් අපි මේ දේශනාවෙන් හරි මතු කරගන්න එක වැදගත්. නාම මාත්‍ර ඇහුවොත් නීවරණ මොනවද කියලා මිනිස්සු කියාවි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මිනිස්සු නීවරණ ධර්ම තෝරાવી. හැබැයි එහෙම නීවරණ ධර්ම අපි තෝරගත්තට ඇත්තටම පින්වත්නි මේ නීවරණවල ආකෘතියවත් අපි දන්නවද? මේ නීවරණ විසින් අපේ හිත වනසන්නේ ඒකයි. ඔබෙත් මගෙත්, ඒ කියන්නේ ගිහියන්ගේත් පැවිද්දන්ගේත් හිත නීවරණ ධර්මයන් විසින් වනසා දමද්දී බුදුරජාණන් වහන්සේ අපගේ හිස අතගාලා පෙන්වලා දුන්නා හිත වනසා ගන්නේ නැතුව ඉන්න විදිහ. හිත වනසා ගන්න නැතුව ඉන්නයි බුදුරජාණන් වහන්සේ භාවනාව අපට උගන්වන්නේ. භාවනාවට මෙහා පැත්තේත් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. හිත වනසා ගන්නේ නැතුව මේ නීවරණ ධර්මයන් ඔස්සේ හිතට යට වෙන්න දෙන්නේ නැතුව, හිත නීවරණයන්ගෙන් යට කරගන්නේ නැතුව ඉන්න එක ගැන ගොඩාක් දේවල් භාවනාවට මෙහා පැත්තේත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සුතමය වශයෙන් අද මේ දේශනාව තුලින් පවා ඇති කරගන්න ඥාණයේ පවා ඔබගේ කැළඹීම යම් තාක් දුරට අඩු කරાવી. හැබැයි නැවත ඔබ මේ ලෝකයක් සමග ගනුදෙනු කරද්දී සුපුරුදු කලකිරීම, සුපුරුදු ලෝකයත් සමග ගැටීම සුපුරුදු ලෝකයේ සමග සම්මිශ්‍රණේ නැවතත් ඔබ කරා මතුවලා පැමිණේවි. එහෙම ඔබ කරා මතුවලා පැමිණෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ ප්‍රබල භාවනාවක් තුලින් ප්‍රබල භාවනාවක් කිව්වට අපට පුළුවන් සරලව පටන් ගන්න. සරලව ඔබ දිහා ටිකක් බලාගෙන ඉන්න ඔබට වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණොත් ඔබට සැලකිය යුතු ආකාරයකින් නීවරණයන්ගෙන් ඈත්ව හිතේ ගැටවලින් යම් තාක් දුරට හරි නිදහස්ව යම් තාක් දුරට හරි ලිහාගෙන පින්වත්නි ඒ ජීවිතේ ඉදිරියට යන අභිමානයක් හදාගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ දිනෙන් දින ඔබ ඔබේ ආධ්‍යාත්මය තුල රිදුම් දෙන ඔබේ ආධ්‍යාත්මය තුල වේදනා දෙන මේ සියල්ල ධර්මාවබෝධේ නම් වූ සොඳුරු ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් මඟ හරවා ගන්න පුළුවන් කියලයි. මේ බඳු කතාවක් මේ ලෝකයේ කෙනෙක් අහගෙන ඉන්නකොට ඇත්තටම ওই කියන එකෙන් එහෙම කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේලා මිනිස්සු රවටන, මිනිස්සු භය කරන, මොකද භය කරන කියන්නේ නිරය ගැන, ප්‍රේත ලෝක වගේ කාරණා ගැන කියද්දි මිනිස්සු හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ අපිව භය කරන්න මේ වගේ කතා කිව්වා කියලා. බුදුවරු අපිව භය කරන જાතියක් පිරිසක් නෙමෙයි. බුදුවරුන්ට උමනාවක් නැහැ අපිව භය කරන්න. භය කරලා මොනවද තවත් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ අපේ ජීවිතය තුළ රවට්ටන්න. බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තම ඇත්ත ලෝකෙට කියලා දුන්නේ. අවිද්‍යාවෙන්, භව තණ්හාවෙන් වැහිලා ගියපු ලෝකයකට බුදුරජාණන් වහන්සේ තමයි හිස පිරිමදිමින් පිරිමදිමින් අපේ දැස් පෑදුවේ. බුදුරජාණන් වහන්සේ තමයි අපට ලෝකේ ඇත්තම කතාව කියලා දුන්නේ. මේ ලෝකේ මිනිස්සුන්ට අහුවෙන සීමාව තනිකරම යථාර්ථයෙන් පරිබාහිර තත්වයක්, මායාවක්. මේ මායාවෙන් වැහිලා යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච තරමටමයි. අවිද්‍යාවෙන් වැහෙන්න වැහෙන්න පුද්ගලයා තණ්හාව මත දායාද වෙනවා. තණ්හාව මත දායාද වෙච්ච ලෝකයකට කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ නැහැ. කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතෙන්නේ නැතිකොට කාමයෙන්ම මුසපත් වෙනවා විනා, කාම දැවිල්ලකින්ම තමන්ගේ ජීවිතේ දවා ගන්නවා විනා ලෝකේ ඊට වඩා වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, අපට වදාලා මේ ජීවිතයේ තුලදීම ඕනෑම පුද්ගලයෙකුට පිළිසරණක් හදාගන්න පටිපාටිය ගැන. මේ ජීවිතයේ තුලදීම පිළිසරණක් හදාගන්න පටිපාටියේදී අපට වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත්ම දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා මේ ජීවිතයේ තුලදීම කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කාරණාවලින් හිත දවාගන්නේ නැතුව පුළුවන් තරම් ප්‍රවේසම් වෙන්න කියලා. ඒ ප්‍රවේසමේ ඉහළම අවධිය තමයි අරහත්වය කියලා කියන්නේ. මේ නීවරණ විසින් තමයි පින්වත්නි තමාගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ. නිවීම නැති කරලා දාන්නේ. සම්පූර්ණයෙන්ම හිත ධර්ම මාර්ගයකින්, ගුණධර්මයකින් ඉස්මතු වෙනවා නම් මේ නීවරණ විසින් එක මැඩ පවත්වනවා. සංසාරේ පුරාවටමත් උනේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිලා ඇති ගොඩාක් වාරයක්. බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් අපට මේ ධර්මයේ ගැන වැඩි උනන්දුවක් තියෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් පුදන්න හිත දෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිද්දී මේ වැඩපිළිවෙල අසාර දෙයක් විදියට අපි දකින්න ඇති. අපිට හේතුඵල සම්පූර්ණ වෙලා තියෙන්න නැතුව ඇති අවබෝධය කරා පැමිණෙන විදියට. සිරිපතුල් වෙහෙසෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ සිරිපතුල් වෙහෙසෙනකන් වැඩම කරපු ගමනේදී බුදු කෙනෙක්ගේ ආශ්චර්යවත් අසහාය පහළවීම ගැන අයෝමය විශ්වාසයක් අපට හදාගන්න බැරි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ නමට අද වගේම එක්කෝ බුද්ධ පූජායි, බෝධි පූජායි, මල් පූජායි පහන් පූජායි ආදී පූජා විතරක් කර කර අපි ලත වෙන්න ඇති. නමුත් වාසනාවකට මේ රාත්‍රියේත් ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබේ කනට වැටෙනවා. ඔබට උවමනානම් පුළුවන් මේ ධර්මයේ තුලින් ඔය අලු ටික ගසලා දාලා නැගිටින්න. කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආදී නීවරණයන්ගෙන් බැටකන වැඩපිළිවෙල අත්හැරලා දාලා ධර්මයත් එක්ක ඔබට කැමැතිනම් පුළුවන් අත්වැල් වැඳ ගන්න. ඒක ඔබ කැමැතිනම් විතරක්. ඔබට බලපෑමක් නැහැ. ඔබට බලපෑම් කරන්න අපට බුදුරජාණන් වහන්සේ වදාලි නැහැ. ලෝකේ වෙනත් ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ ඒකයි. උපාලි වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේට මම අද නොසෑහෙන පැහැදුනා. මම නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ උපාසකෙක් තමයි. හැබැයි නිගණ්ඨනාද පුත්තගෙන් අහගන්න බැරි වෙච්ච අසහාය පණිවිඩයක් අද මට ඔබ වහන්සේගෙන් ඇහුණා. ඒ නිසා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේව සරණ යන්න මට අවස්ථාව දෙන්න. උතොර බුදුරජාණන් වහන්සේ වදාලා උපාලි තව වතාවක් හිතලා බලන්න. ඔබ එකපාරම මේ බඳු සරණක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක්. ප්‍රධාන පෙළේ නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකෙක් වෙච්ච ඔබ එකහෙලා මාව සරණ යන්න උමනා නැහැ. එකපයින් මාව සරණ යන්නේකේ තේරුමක් නැහැ. ඒ වෙනකොට උපාලි කියනවා පුදුමයි, ආශ්චර්යයි, අද්භූතයි. වෙන කෙනෙක් මම ඒ පුද්ගලයා ළඟට ගියා නම් අඬබෙර ගහලා කොඩි දාලා තමන්ගේ ශ්‍රාවකයන්ට දැනුම් දීලා අන්න බලන්න නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන උපාසකයා මා කරා පැහැදිලා පැමිණෙනවා කියලා පිරිස එකතු කර කර සතුටු වෙන්නේ. ඔබ වහන්සේ කියනවා තිසරණී ගැන ආය වතාවක් හිතලා බලන්න කියලා. මම දෙවැනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා. දෙවැනි වතාවටත් අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ වෙලයි බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි කමක් නැහැ එහෙමනම් ඔයා අර නිගණ්ඨනාද පුත්තට දුන්න දන් වැට අතාරින්න එපා. නිගණ්ඨනාද පුත්තට කලින් ඔයා දුන්න දන් වැට ඒ විදියටම දෙන්න. ඒ විදියටම කරගෙන යන්න. ඒක නතර කරන්න එපා. එතකොට උපාලි කියනවා ආශ්චර්යයි, අද්භූතයි. ඔබ වහන්සේ කියන කතාව අදහ ගන්නත් අමාරුයි. මම තුන්වෙනි වතාවෙත් ඔබ වහන්සේ සරණ යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි සානන් නිදහසක් බුද්ධ ශ්‍රාවකයාට දුන්නද කියලා. අද නම් ඒ නිදහස බරපතල විදියට අවභාවිතා කරමින් පවතින බව අපට තේරෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ සැබෑ නිදහස වෙනුවෙන් ලබා දුන්න නිදහසම භාග්‍යවතුන් වහන්සේටම චෝදනා කරන තැනකට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම චෝදනා කරන තැනකට, ඒ සුන්දර ආර්ය මහා සංඝරත්නයටම චෝදනා කරන තැනකට අන්ධ බාල පෘථග්ජනයෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න නිදහසම අවභාවිතා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නිදහසම බොහෝ දෙනෙක් දූෂණය කරමින් පවතින වේලාවක, විනාශ කරමින් පවතින වේලාවක, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පෙනී ඉඳිමින්ම බුදුරජාණන් වහන්සේ සහිත ශ්‍රී සද්ධර්මයට ගරහන ලෝකයක මිනිසුන්ට යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. විශාල යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඇයි විශාල යහපතක් වෙයි කියලා පින්වත්නි හිතන්න බැරි? හිතන්න බැරි වෙනමකුත් නිසා නෙමෙයි. ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහනවා නම්, ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහන જાතියකට ලොකු යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා ඔබගේ හිත වෙනසෙන්ට නොදී බුදුරජාණන් වහන්සේ අපට රැක ගන්න විදිය කියලා දුන්නා. පින්වත්නි, මේ ලෝකේ තියෙනවා සාමාන්‍ය ගතවන ජීවිතය ඇස්සේ ඒ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරව හිත දූෂණය කරන ක්ලේශ ධර්මයන් හිතෙන් ඉවත් කරන මූලික අත්තිවාරම් කීපයක්. පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. තදංග ප්‍රහාණය කියන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. හිත රාගයෙන් බැටකනකොට, ద్వේෂයෙන් බැටකනකොට, මෝහයෙන් බැටකනකොට පළවෙනියෙන් කරන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. ඒකට කියන්නේ తදංග ප්‍රහාණය කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට රාගය ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද මේ දේශනාව රාගයට බර නැහැ නේ. රාගයට බර කතාන්දර මේ දේශනාවේ නැහැ. ඒ නිසා ඔබේ හදවත තුල රාගයට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. මොකද මේ දේශනාවෙන් ද්වේෂයට අනුග්‍රහයක් දෙන්නේ නැහැ. දැන් රාත්‍රියේ රූපවාහිනිය බලාගෙන ඉන්නකොට සාමාන්‍ය රාත්‍රියේ 9 පහ වෙනකොට ලංකාවේ සියලු නාලිකාවල රූපවාහිනිවල පුළුවන් තරම් පටිගේ ඇවිස්සෙන දේවල් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. හැම තැනම නොවුනත් නිරන්තරයෙන් අපට විටින් විට දකින්න ලැබෙනවා. ද්වේෂයේ බරපතල විදියට අවුස්සන තැනක් තමයි ලංකාවේ පවතින දේශපාලන සංවාද. එවහගෙන ඉන්නකොට මිනිසුන්ගේ හිත නිවෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත ඇවිලෙනවා. මිනිසුන්ගේ හිත පත්තු වෙනවා. මිනිසුන්ගේ හිතට කනස්සල්ලක් ඇති වෙනවා, කම්පනයක් ඇති වෙනවා, කඩා වැටෙනවා. එකිනෙකා වෙනුවෙන් මිනිසු චෝදනා කර ගන්නවා. පක්ෂපාත වලට බෙදිච්ච මිනිස්සු එකිනෙකා වෙනුවෙන් චෝදනා කරනවා. තමන්ගේ නායකයන් ඔසවා තබනවා. අන්‍ය වූ නායකයන් මොනතරම් යහපතක් කළත් හෙලා දකිනවා. බරපතල දෘෂ්ටිගත වීමක් සහිතව පුද්ගලානුබද්ධ චින්තනයේ ද්වේෂයට තල්ලුවක් දෙනවා. එතකොට මේ తాවකාලිකව හරි තදංග ප්‍රහාණයකට ලෝකේ ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ලොකු ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් తాවකාලිකව ප්‍රහාණය කරගන්න ඕන. తాවකාලිකව ප්‍රහාණය කරගන්න එකට කියනවා తදංග ප්‍රහාණය. දැන් මේ දේශනා අහනකොට ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරු කරනකොට తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියන්නේ අර తాවකාලිකව ප්‍රහාණය වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණය කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් తాවකාලික ප්‍රහාණයක් සහිතව තමයි දන් පැන් පුදන්නේ හිම. දැන් කොයිතරම් ලෝභ සිතක් තිබුණත් ලංකාවේ බහුතරයක් පිරිස දක්ෂයි ලෝභයේ ටිකක් ඈත් කරගෙන දන් පුදන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතියකගේ අභිමානයක්. නමුත් අද නම් ඒ අභිමානවත් දන් වැටත් බිඳ වැටිලා තියෙන්නේ. ඒත් විස්කම්බන ප්‍රහාණය කියන්නේ අර తాවකාලිකව යට කරගන්නවා වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණී දිපින්වත්නි සෑහෙන කාලයකට කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැහැ. ඒත් ඒ විදියට යට කරගන්නේ කොහොමද කියලා අද කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ විදියට යට කරගන්න පුළුවන් ධ්‍යානයක් උපදවා ගැනීම. ඒකට භාවනාව අවශ්‍යයි. తాවකාලිකව ප්‍රහාණී කරගන්න තදංග ප්‍රහාණීට යම් තාක් දේශන අහලා වුණත් ඒක කරගන්න පුළුවන්. නමුත් ඒක විස්කම්බන ප්‍රහාණයක් දක්වා සෑහෙන කාලයක් ඇති නොවන විදියට සෑහෙන කාලයකට තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයන් මෝරන්නේ නැති විදියට යට කරගන්න පින්වත්නි භාවනා වගේ කාරණයකින් සැලසෙන උපකාරය සුළුපටු උපකාරයක් නෙමෙයි. ඒක පොඩි උපකාරයක් නෙමෙයි. ඒතර භාවනාව තුළින් සෑහෙන කාලයකට නැවත උපාදනය නොවන විදියටම හිත කෙලෙස් ධර්මයන්ගෙන් මැඩ ගන්න පුළුවන්. මොකද සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා හොඳට ධ්‍යාන උපදවගෙන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වගේ ධ්‍යාන උපදවාගෙන සමහර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මුලාවටත්පත් වුණා. මම දැන් එහෙනම් අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරලා වෙන්න ඇති. මොකද අවුරුදු සෑහෙන ප්‍රමාණයක් 50ක් 60ක් එක දිගට රාග හිතක් ඇති වෙලා නැහැ. එක දිගට ද්වේෂ හිතක් ඇති වෙලා නැහැ. රාගසිතක් ද්වේෂසිතක් එක දිගට ඇති නොවෙනකොට මේ ස්වාමීන් වහන්සේලා සමහර දෙනා වහන්සේ මුලාවටපත් වෙලා තියෙනවා. එහෙනම් මං අවබෝධය කරා දැන් පැමිණලා ඇති. එහෙනම් මං රහත් වෙලවත් වෙන්න ඇති. එහෙම මුලාවටපත් වුණා. එතන තිබුණේ පින්වත්නි සම්පූර්ණින් හිතේ නිදහසක් නෙමෙයි, චිත්ත විමුක්තියක් නෙමෙයි. නමුත් මේ ධ්‍යානයක් උපදවා ගැනීමෙන් භාවනාව තුළ යම්තා ගැඹුරු පර්යායකට හිත පවත්වා ගැනීම තුළින් ඔබට අද කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. එහෙම නැතු මේ මරණින් එහා පැත්තේ තියෙන සුරංගනා ලෝකයක් ඔබට පෙන්වනවා නෙමෙයි. මේ ජීවිතය තුළදීම ඔබට කරගන්න පුළුවන්. මේ ජීවිතය තුළදීම උනන්දුව තියෙනවා නම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේකට අපට පටිපාටියක් වැඩපිළිවෙලක් වදාලා. එහෙමනම් දැවෙන තැවෙන සිත නිවා සනසා ගැනීම පිණිස, ඇවිලෙන සිත සුවපත් කර ගැනීම පිණිස, පීඩාවට පත් වුණු සිත සනසා ගැනීම පිණිස භාවනාව අතේ දුරින් තියාගන්න පින්වත්නි. අතේ දුරින් තියාගන්න. එතකොට මේ භාවනාවක් තුලින් ඇතිවෙන මේ භාවනාමේ සිත තුල ඒ සිත හරි ප්‍රබලයි. ඒක දන් දීම, බුද්ධ පූජා තියෙනවා වගේ දේවල් වලට වඩා ප්‍රබලයි. මොකද බුද්ධ පූජා වගේ දේවල් තියෙනකොට තදංග වශයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. නමුත් සෑහෙන කාලයකට පින්වත්නි අර හිතේ භාවනාව තුලින් උපදින ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුල ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය හරි ප්‍රබල එකක්. ඒ ප්‍රබල භාවයේ නිසාම පින්වත්නි සෑහෙන කාලයකට හිත තුල කාමච්ඡන්දේ ජනිත වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ජනිත වෙන්නේ නැහැ. තීන මිද්දේ ජනිත වෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චේ ජනිත වෙන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව ජනිත වෙන්නේ නැහැ. ඒක සෑහෙන කාලයකට වෙන්නේ නැති දෙයක්. මේ කාරණියත් බුදුරජාණන්සේ අගය කළේ නැහැ. මේක සමත භාවනාව තුලින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සමුච්ඡේද ප්‍රහාණයයි. ඒකට විදර්ශනා භාවනාවක් අවශ්‍යයි. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්නවා. නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්න පුළුවන් අපට. ඒතර සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස්. සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකට අපි කියනවා අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය. ඒ විමුක්තිය තමයි බුදුරජාණන් වහන්සේ විද්‍යා විමුක්තිය කියලා පැහැදිලි කළේ. එතකොට එවැනි තත්වයකට හිත හදාගන්න අපට මේ ජීවිතේදීම පුළුවන්. බලන්න ඉලක්කේ මේ ජීවිතේයි තියෙන්නේ. හැම ඉගන්වීමකම මරණින් එහා පැත්තේ ඉලක්කයක් පෙන්නද්දී, දුර ඉලක්කයක් පෙන්නද්දී භාග්‍යවතුන් වහන්සේ අපට අතේ දුරින් ඉලක්කයක් පෙන්නවා. අතේ දුරින් ඉලක්කයක් තියෙනවා නම් කෝ අපිට ඒක හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවට ඒ මිනිසුන්ගේ ජීවිතේ වැඩිච්ච ධර්මයක් නැහැ. විශේෂයෙන්ම භාවනා වගේ පැත්තකට තමන්ගේ ජීවිතේ යොමු වෙලා නැහැ. සමහර අය දන් දිදී ප්‍රාර්ථනා කරනවා නිවන. දන් දීලා ප්‍රාර්ථනා කළාට නිවන මුණ ගැහින්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණේ නැවත ඇති නොවන විදියටම නීවරණයන්ගෙන් බැට නොකන විදියට මීත හදා ගන්නවා නම් භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. පින්වත්නි, කාමච්ඡන්දේ වගේ තත්වයක් නිරන්තරයෙන්ම හිත ගලව ගන්න පුළුවන් අවස්ථාව තමයි චිත්ත සමාධිය. කාමච්ඡන්දේ කියලා කියන්නේ පින්වත්නි හිත තුල නිරන්තරයෙන්ම ඇසෙන් දකින රූපයේ කෙරේ ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. කනෙන් අහන ශබ්දයේ කෙරේ ඇලීම් හදා ගන්නවා, ගැටීම් හදා ගන්නවා, මුලා වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඇලීම් හදා ගන්නවා, ගැටීම් හදා ගන්නවා, මුලා වෙනවා. ඊට පස්සේ ඒකට තණ්හා කරනවා. මේ විදියට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන තමන්ගේ බාහිර ලෝකය කෙරෙහි, මේ තුලින් අත්දකින බාහිර ලෝකයේ කෙරෙහි ඒ පුද්ගලයාගේ සිත යට කරනවා. ඒතුට යට කිරීමයි තිබෙන්නේ කාමච්ඡන්දයට. කාමයන් මුල් කරගෙන බරපතල කැමැත්තක්, රූපවලට කැමැත්තක්, ශබ්දවලට කැමැත්තක්, ගඳ සුවඳට කැමැත්තක්, රසයට කැමැත්තක්, පහසට කැමැත්තක්, ඒව නැවත නැවත හිත හිතා රහ විඳින්නට කැමැත්තක් මේ හිතේ හදා ගන්නවා. ඇත්තටම කාමච්ඡන්දය යට කරන්න පුළුවන් කිට්ටුම අවස්ථාව බොහෝම සරල දෙයක්ින් පුළුවන්. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මතක් කරගත්තා ඒක කුසල් සිතකින් යට කරන්න කියලා. කොහොමද කුසල් සිතකින් යට කරන්නේ? කුසල් සිතකින් යට කරන්නේ යම්කිසි කාමච්ඡන්දයේ මුල් කරගෙන සිතුවිල්ලක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් සිතක් ඒ මොහොතේ මතු කරගෙන අර කුසල් සිත යට කරගන්න. පළවෙනියෙන්ම යට කරන්න කලින් දැනගන්න මගේ හිත රාග සිතක් නම් රාග සිතක් ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සරාගං චිත්තං පජානාති. සරාගී බවක් උපන්නම සරාගී බවක් උපන් බව දැනගන්න. පුංචි දෙයයි තියෙන්නේ. නමුත් ඒ සුළු දෙයකින් සාංසාරික ගමනේදී නිමාව පිණිස උදව්වක් ලැබෙනවා. රාගයේ බාහිර අරමුණු කෙරෙහි පවතිනක් නොවන බව දැනගන්න. මලන පුද්ගලයාගේ, දකින පුද්ගලයාගේ, ඇහෙන පුද්ගලයාගේ, දැනෙන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයට අනුව තමන්ගේ හිත තුළම උද්ගත වෙන හිතින්ම අල්ලාගත් ස්වභාවයක් විදියට දකින්න. බාහිර රූපයේ මත රාගේ පටවන්න බැරි බවත්, රාගේ anu සත්‍ය වශයෙන්ම පුද්ගලයාගේ මනෝභාවයක් බවත් දකින්න. ඒ දැකීම තුළම කාමච්ඡන්දේ පාලනය කරගන්න පුළුවන්. ව්‍යාපාදේ. ව්‍යාපාදී කියන්නේ මොකද්ද? ව්‍යාපාදී කියන්නේ ගැටීම්, අමනාප, ගැටෙන ස්වභාවයක් අමනාප ස්වභාවයක් දෝමනස්ස ස්වභාවයක් හිතේ ඇති වෙනකොට මේ ඔක්කොමයි ති ව්‍යාපාදේ පැත්තටයි. ව්‍යාපාදයක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිතක් ඇති වුණ බව දැනගන්න. දැන් මේ මූලික පියවරට අයිති දෙයි කියන්නේ. අවශ්‍ය නම් පංච නීවරණවල ගැඹුරුම අවස්ථාව දක්වාම පාලනයට කියන්න පුළුවන්. නමුත් අපි මේ අද දේශනාවට අදාළ කාලේ හැටියට සරලව ඕනෑම කෙනෙකුට තේරෙන පරයායකින් මේ දේශනාව කරන්නේ. මුලින්ම පින්වත්නි හිතේ ගැටීමක්, කනස්සල්ලක්, අමනාපයක් ඇති වෙනකොට ඒ බඳු ස්වභාවයක් හිතේ ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මී තියෙන්නේ සදෝ සංචිත්තම් පජානාති. සදෝස චිතක් ඇති වුණාම, සදෝස චින්තනයක් ගොඩ නැගුණාම, දෝමනස්ස සහගත සිතක් ඇති වුණාම ඒ බඳු සිතක් ඇති වුණා නේද කියලා දැනගන්න. හිත විසිරුණාට කමක් නැහැ. කොහොමත් හිතේ විසිරෙන ස්වභාවයක් නිහිතේ තියෙන්නේ. විසිරෙන බව හරි දැනගෙන ඉන්න. විසිරෙන බව දැනගත්තොත් තමයි ඊළඟට විකල්පයකට යන්න පුළුවන්. පටිගයක් ඇති වෙනකොට පටිගයක් ඇති වුණ බව හරි දැනගන්න. මගේ හිත විසිරුණා, මගේ හිත ගැටීමක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා, අමනාපයේ ගැටීම මට අදාළව යහපතක් කරන දෙයක් නෙමෙයි කියලා ඊට පස්සේ දැනගන්න පුළුවන්. දෝමනස්ස සහගත පටිග සම්පයුක්තව තමයි මේ සිත ගැටීම අමනාපේ මුල් කරගෙන පවතින්නේ. එතකොට ව්‍යාපාදයක් ඇති වුණාට පස්සේ කුසල් සිතකින් එක යට කරන්න පුළුවන්. ව්‍යාපාද සිතක් ඇති වෙනකොට අපිට පුළුවන් මෛත්‍රී සිතක් උපදවා ගන්න. ඒ මෛත්‍රී සිතෙන් පුළුවන් ව්‍යාපාද යට කරන්න. තවත් ඉදිරියට පියවරවල් 10ක් 12ක් යන්න පුළුවන්. එතකොට ව්‍යාපාද සිතක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිත පුරාණ කර්ම විපාක විදියට දකින්න පුළුවන්. හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා බැනපු කෙනෙකුත් නැහැ, බැනුන් අහපු මමත් නැහැ කියලා දකින්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් මූලික පියවරනේ ව්‍යාපාදයක් ඇති වෙනකොට. ව්‍යාපාදේ ඇති වෙන්නේ හිතේ. බාහිර ලෝකේ පුද්ගලයන්ට, බාහිර ස්ථානවලට, බාහිර දේවල් වලට ව්‍යාපාදේ පණවන්න බෑ. ව්‍යාපාදේ පවරන්න බෑ. ව්‍යාපාදේ කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත තුල උද්ගත වෙන තත්වයක්. තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ නිරන්තරයෙන් පින්වත්නි අරමුණු ඔස්සේ හිත දුවන්නේ තීන මිද්දේ නිසා. නිදිමත ආйти වෙන්නේ තීන මිද්දේට. කුසල් අරමුණක හිත පවත්ව ගන්න බෑ. හරීම උදාසීනයි. તો නිරන්තරයෙන්ම නිදිමත නිසා ධර්ම මාර්ගයේ කිදිරි පියවරක් ගැනත් අදහසක් ගන්න බෑ. සමාධියක් හිතේ උපදව ගන්න බෑ. සමහරට මේක වංචක ධර්ම විදියට එනවා. තීන මිද්දේ වගේ කාරණයක් ඇති වෙන එක සාමාන්‍යයෙන් පුද්ගලයාට නිරන්තරයෙන් අත්දකින්න දෙයක්. එතකොට අපි දැනගන්න ඕන තීන මිද්දේ මඩින්න පුළුවන් හොඳම ක්‍රමයේ තමයි තීන මිද්දේ ඇති වුණේ කුමක් නිසාද කියලා හොයලා බලන එක. නිරන්තරයෙන් නිදිමත එනවා නම් නිදිමත එන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. දැන් සමහර විට නිදිමත ආපු වෙලාවක භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන්න බෑ නිදිමත ආවට පස්සේ. නිදිමතක් ආපු බව දැනගත්තොත් යන්තම් තමන්ගේ ඉරියව්ව හරි වෙනස් කරලා පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. නිදිමතක් ආවට පස්සේ ඒක කරගන්න බෑ. බලන්න ඕන මේ නිදිමත ඇයි එන්නේ කියලා. සමහර විට බෙහෙත් හේත් අද වගේ කාලෙක නම් හරියට බෙහෙත් හේත් පරිහරණය කළාම ඒ බෙහෙත් හේත් පරිහරණය කිරීම නිසා තමන්ගේ හිතේ යම් මලානික බවක්, අප්‍රාණික බවක්, නිද්‍රාශීලි බවක් ඇති වෙන්න පුළුවන්. ඒතට ඒ වගේ වෙලාවක අපි ටිකක් නිදාගෙන එතනින් පස්සේ වෙනුවෙන් කාලය යොදා ගන්න එක වැදගත්. ඒ වගේ වෙලාවක පින්වත්නි නිදිමත එනකොටම නිදා ගන්නවට වඩා දැන් අපිට නිදිමතක් ආවොත් එම් අපි මොනවද කරන්නේ? අපි ඉක්මනට ඇඳ හොයාගෙන යන්නේ නැද්ද? හොයාගෙන යනවා. නිදිමත ආවට පස්සේ දැන් නම් නිදිමතක් ආවා. ඒ නිසා මං ඉරියව් වෙනස් කරගන්න ඕන. වාඩි වෙලා ඉන්නවා නම් ටිකක් ඇවිදින්න ඕන. මූණ ටිකක් සෝද ගන්න ඕන. ටිකක් එළියේ එලිපහලිය ටිකක් බලන්න ඕන. ඊට පස්සේ බාහිර දේවල් කෙරේ තමන්ගේ අවධානය යොමු කරගන්න ඕන. අරමුණ වෙනස් කරගන්න ඕන. ටිකක් ධර්ම කරුණ ටිකක් සිහිපත් කරන්න ඕන. පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕන. මූණ අතපය හොඳට අතපොත ගාලා අර ඇඟමැලිකමක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න ඕන. මේ විදිහට විකල්ප ගොඩාක් තියදී අපි නිදිමත ආපු ගමන්ම නින්දට වැටෙනවා කියන එක සාමාන්‍යයෙන් අද ලෝකේ දකින්න හම්බෙන දෙයක්. ඒ වගේ කාරණයකට යන්නේ නැතුව තමන්ගේ හිත මේ නීවරණයන්ගෙන් මුදවා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපට තියෙන්න ඕන. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ මොකද්ද? කුක්කුච්ච කියන්නේ මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තමාට මේවා දන්නේත් නැහැ. මම අද මේ දේශනාවේ මේ කාරණා සරලව හරි පැහැදිලි කරන්න හිතුවේ පංච නීවරණ ධර්ම දහම් පහසල් යන දරුවොත් දන්නවා. සිල් සමාදන් වෙන ගුණ ධර්ම දියුණු කරන අයත් දන්නවා. මේ වගේ ආකෘතියවත් දාන්නේ නැහැ. මේක බොඩාක් ගැඹුරු දේශනාවක් නෙමෙයි. බොහොම සරල දේශනාවක්. පින්වත්නි, කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරීම. විසිරීම සහ පසුතැවීම එකම කාසිය දෙපැත්ත වගේ. මිනිස්සු හැම වෙලාවකම පසුතැවෙනවා. මොනව ගැන හිතලාද පසුතැවෙන්නේ? සමහර අය අතීතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය අනාගතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය වර්තමානයේ ගැන පසුතැවෙනවා. මිනිසුන්ගේ ජීවිතේ පසුතැවීම කියන්නේ ආවේනික දෙයක් බවට පත් වෙලා. මිනිසු දන්නේ නැහැ පසුතැවීමක් ඇති වෙන වෙලාවට කොහොමද පසුතැවීම නතර කරගන්නේ. එහෙමනම් අපට තේරෙනවා අද වෙනකොට උද්දච්ච කුක්කුච්ච වලින් හරියට බැටකනවා. මේවායින් බැටකන ජීවිතය හදාගන්න තියෙන ධර්මීන් කියලා මිනිසු දන්නේ නැහැ. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එතකොට හිත විසිරෙනකොට යම් කෙනෙකුට හිත එකම අරමුණක් තියාගෙන භාවනාවක් කරන්නත් බෑ. ගිහි ජීවිතේ පවා කොච්චර අසාර්ථකද. හිතේ සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාහිත වූවෝ විසින් යථාර්ථය, චතුරාරි සත්‍ය, සම්මාදිට්ඨිය ආදී කාරණා පිළිබඳ දැනගන්නවා. මේ විදියට දැනගන්නවා නම් පසුතැවීම සහ හිත විසිරෙන ගතිය නිසා තමන්ට ධර්ම මාර්ගයක් ඉදිරියට යන්නත් බෑ. අඩුම කාමභෝගී ජීවිතය කරන රැකියාවක්වත් හරියට කරන්න බෑ. දැන් භාවනා කරන කෙනෙකුට නම් මේ උද්දච්ච කුක්කුච්ච, ඒ කියන්නේ පසුතැවීම සහ විසිරීම නතර කරගෙන භාවනා කරන්න ඕන නම් පැය භාගයක් විතර බොහෝම සිහියෙන් ගත කරන්න. දැන් මම මේ විකල්පයක් කියන්නේ. පැය භාගයක් විතර ඔබට ඕන නම් පුළුවන් සිහියෙන් ගත කරන්න. දැන් භාවනා කරන්න කලින් ගොඩාක් දෙනෙක් විඳවන ප්‍රශ්නයක් මේක. හිත විසිරෙනවා කියලා අපිට කියන්නේ ඔය හැම වෙලාවෙම. හිත විසිරෙනකොට අපිට පුළුවන් පැය භාගයක් විතර භාවනා කරන්න කලින් ඔක්කොම සිහියෙන් කරනවා වැඩ. හැම වෙලාවක මේක අලුත් ශ්‍රාවකයෙකුට කරගන්න බෑ. නමුත් එයා වැසිගිලි කැසිගිලි කරත් සිහියෙන් කරනවා. තේ එකක් බිව්වත් සිහියෙන් කරනවා. වාඩි වෙලා හිටියත් සිහියෙන්, වාඩි වෙලා ඉන්න තැන සිහිය පවත්වගෙන ඉන්නවා. අන්න ඒ විදියට කරලා ධර්ම මාර්ගයේ කෙරේ අවතීර්ණ වෙන්න උද්දච්ච කුක්කුච්චේ බොහෝම ලේසියෙන් මැඩ පවත්ව ගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඊළඟ කාරණේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ, විචිකිච්ඡාව කියන්නේ සැකය. අපිට හරියට සැක තියෙනවා. මොනවා ගැනද අපිට සැක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැනත් අපිට සැක තියෙනවා. ධර්මයේ ගැනත් සැක තියෙනවා. සංඝයා ගැනත් සැක තියෙනවා. දැන් මෙහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් සැක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥානෙ කියද්දි උදාගිරට පැන නැංගිච්ච සරාසඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ අවකාශයට පැන නැගලා බුදුරජාණන් වහන්සේ විසින් යමහ මහ පෙළහර පෑවා කියනකොට මිනිසුන්ට සැකයි එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැකයි, ධර්මයේ ගැන සැකයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට සැක නෑ කියලා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නිරය ගැන වදාලා, ප්‍රේත ලෝකය ගැන වදාලා, ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන වදාලා. ඒතර මේ කාරණා කියනකොට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් කොහෙද එහෙම ජීවීන් ඉන්නේ? ඕ අපි ඇහැට දැකලා නෑ. අන්න ධර්මයේ ගැන සැකයි. ඒතර විචිකිච්ඡාව කියන්නේ අපිට ගොඩාක් පවතිනවා නානා ප්‍රකාර සැක. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංගයා ගැන, ඊට පස්සේ පෙර ජීවිතය ගැන. සමහර අය පෙර ජීවිතේ සැක කරනවා. ඊට පස්සේ සමහර අය සැක කරනවා පසු ජීවිතය ගැන. මරණින් පසු උපතක් තියෙනවද දන්නේ? ඕවා මේ ආගමික කණ්ඩායම් විසින් මවා පෙන්නපු දෙයක්ද දන්නේ නැහැ. නැවත උපතක් කරා තියෙනවද, උපතක් කරා යනවද, උපතක් සිද්ධ වෙන්නේ කොහොමද, ඉපදෙද්දී සතර අපායට වැටෙනව ඕවා කාටද විශ්වාස කරන්න පුළුවන්? මේ විදියට පසු භවය ගැනත් සැක තියෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා පෙර භවයයි පසු භවයයි මේ භව දෙකම ගැනත් සැක තියන අය ඉන්නවා. පටිච්ච සමුප්පාදය ගැන මිනිසුන්ට සැකයි. අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනකොම කොහොමද එහෙම ඇති වෙන්නේ? ඕවා නිකන් හුදු සංකල්ප වෙන්න බැරිද? මේ වගේ සැක හිතෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මිනිසුන්ට සැකයි. දැන් සමාධිය ගැන උනත් සැක තියෙන්න පුළුවන්. භාවනා කරා කියලා ඔහොම සමාධියක් උපදිනවද, ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවද, පස්සද්ධිය කියලා එකක් ඇති වෙනවද, සුඛයක් ඇති වෙනවද, ඕවා හුදු කතාන්දර විය නොහැකිද? මේ විදිහට සීල සමාධි ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙන්න පුළුවන්. පින්වත්නි, මේ සැකය ඇති වුණොත් එහෙම එයාට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. සැකය විසින් එයාගේ අධ්‍යාත්මය වනසනවා. සැකය විසින් ධර්ම මාර්ගයේම වනසලදානවා. ඊට අමතරව අපට පුළුවන් නීවරණ හැටියටම අරතිය වගේ දේවලුත් ගන්ඩ. පටිසම්බිදා මග්ගේ වගේ තැන්වල අර අකමැත්ත මේක ව්‍යාපාදේ නෙමෙයි, අරතියත් ඇතැම් වෙලාවට නීවරණයක් විදිහට පෙන්වලා තියෙනවා. අවිජ්ජා නීවරණය, අවිද්‍යාවත් නීවරණයක් විදිහට පටිසම්භිදා මග්ගේ පෙන්වනවා. එතකොට අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම නැතුව මෙතන අවිද්‍යාව කියන්නේ රහත් අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ පවතින අවිද්‍යාව නෙමෙයි. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියන තැන අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නෙමෙයි මෙතන කියන්නේ. අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා හැම වෙලාවකම. රූපයට මුලා වෙනවා, ඇසට මුලා වෙනවා, හිතට මුලා වෙනවා. මේ මුලා වෙන ගතිය කියන එක අවිද්‍යාව. ඒක නීවරණයක් විදිහට ධර්මයේ පෙන්නනවා. සබ්බේසු අකුසලා ධම්මා, පටිසම්භිදා මග්ගේ සියලු අකුසල් ධර්මම නීවරණයක් හැටියට පෙන්නනවා. එතකොට අපට තේරෙනවා සම්පූර්ණයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පහයි. අරතිය, අවිද්‍යාව, සබ්බේසු අකුසලා ධම්මා කියන තුනත් එක්ක සම්පූර්ණයෙන්ම නීවරණ අටක් තියෙනවා. මෙන්න මේ නීවරණ අට විසින් පින්වත්නි ඔබේ හිත වනසන්න දෙන්න එපා. හිත වනසා ගන්න එපා. තමන්ගේ හිත තමන්ගේම සතුරා කරගන්න එපා. බාහිර සතුරෙකුට වඩා අභාවිත සිත ඔබට සතුරුකම් කරන බව මතක තියාගන්න. ඒ වගේම භාවිත හිතක් තියෙනවා නම් අභාවිත හිතේ බඳු හතුරුකමකට අනතුරේ දාද්දී යම් කෙනෙක්ගේ භාවිතා හිතක් තියෙනවා නම් මේ කියපු කාරණා පිළිබඳ නුවණින් විමසලා හිත මේ ධර්මයේ පැත්තෙන් භාවිතා කරලා තිබ්බොත් ඒ භාවිතා කරපු කල්යාණ මිත්‍රයා තරම් කල්යාණ මිත්‍රෙක්. ඒ හිත තමයි ඔබේ සැබෑම කල්යාණ මිත්‍රයා. ඒ බඳු කල්යාණ මිත්‍රෙක් මේ ලෝකෙන් ඔබට කවදාවත් මුණ ගැහෙන එකක් නෑ පින්වත්නි. ඒ නිසා සැබෑම කල්යාණ මිත්‍රයා ඔබේ හිතයි. ඔබේ හිත කල්යාණ කරගන්නවද පාපී කරගන්නවද කියන එක ඔබට අයිති දෙයක් මිසක් මට අයිති දෙයක් නෙමෙයි. ඔබ හැම දිනාගේම ජීවිතේ භාවිතා හිතක් තුලින් නැගී සිටීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨාණයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කලේ සිතිනිවන පුතුබණේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතිනිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: දශක ගණනක් තිස්සේ ඔබේ දහසක් බලාපොරොත්තු එක NLB ලොතරැයි පතකින් හැබෑ කරන්න පුළුවන් කියන එකට අපි හොඳම සාක්ෂි. මේ මුළු රටම හොඳම සාක්ෂි. අදත් අපි සූදානම් එලෙසින් ඔබේ වාසනාවට සාක්ෂි සපයන්න NLB ජාතික ජයවරණේ වාසනාවේ අද හොරවේ. අද සෙනසුරාදා හෙට ඉරිදා දවස හැම ඉරිදා දවසකම දිනුම් අදින NLB ජය සහ ධන නිධානය ලොතරැයි පත්වලින් සන්ධි බෝනස් අංකයක් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න පරිභෝගික ඔබට පුළුවන් වගේම අල විනියෝජිත සහ අලවි සහායක ඔබටත් මේ ලොතරැයි තුලින් හිමිවන ප්‍රතිලාභ සියල්ලටම අමතරව ඉරිදා දවසේ අලවි කරන හැම අනෙක් ලොතරැයි පතකටත් අමතර ප්‍රතිලාභ හිමිවන බවත් අපි අද සෙනසුරාදා මතක් කරනවා. හේතුව හෙට ඉරිදා නිසා. එමනම් අද NLB ජාතික ජයවරණේ මේ වාසනාවන්ත අඩහෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. අධීක්ෂණ මණ්ඩලය හසමගින් එකතු වෙනවා වරකපල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා සහ ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති KRT මැණිකේ මහත්මිය. ඔබේ වාසනාවන්ත ගමන් මඟ අපි ආරම්භ කරන්නේ NLB ජය සමගින්. සල්ලි තියෙන්නම ඕන වෙලාවට ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 485 වන දිනුම් වාරය ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එමනම් ගන්න NLB ජය ලොතරැයි පත් අතට අපි යමු දිනුම් ඇදීම වෙත. ඔබට ජය කියන නවාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක ජයග්‍රහී අංක 4 මේ තොරන් අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 0, 2, 5, 3. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනාර මුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 209 දෙනෙක් අපි බිහි කළා දෙන.
1: Today selected English letters T and the winning numbers are 0, 2, 5 and 3.
0: අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා කමුරු පිටේ NLB අලවි නියෝජිත K රණතුංග මහතා සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේම අය රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 36 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් NLB ජය වෙතින් වාසනාවන්තින් 73,257 දෙනෙක් අතරේ රුපියල් 68,30,360 ක මුදලක් අපි බෙදා දෙනවා. රුපියල් 32,00,000 වගේ සුපිරි තෑගක් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1526 වන දිනුම් වාරයටයි අපි මේ සූදානම් වෙන්නේ. ලග්න සංකේත 12කින් අපි ඔබේ වාසනාවේ ලග්නයයි හොරාගන්න. අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. හඳහනේ වාසනාව ගෙනෙන පළමු අංකය අංක 35. ජයග්‍රහී දෙවන අංකයයි අපි දැන් හොරාගන්න. දෙවන වාසනාවන්ත අංකය අංක 62. අද තුන්වන වාසනාවන්ත අංකය අංක 38. පළමු හඳහනට ගැලපෙන අවසන් වාසනාවන්ත අංකය. ඒ අවසන් අංකය අංක 32. අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වන ක්‍රීඩා අරමුදලට සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙනුවෙන් වන සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් වගේම 10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 112 දෙනෙක් අපි බිහි කළා තිනු.
1: Today selected sorry signs will go and the winning numbers are 35, 62, 38 and 32.
0: අදත් හඳහනෙන් රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා ගෝඩකාන NLB අලෙවි නියෝජිත PRU නයනා කුමාරි මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 131,637 දෙනෙක් අතරේ රුපියල් 89,63,700 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 32,39,970. බලමුනම් 4,459 වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසෙතෙන් ඔබ වාසනාව හිමි කරගන්නේ කොහොමද කියලා. නිරුපිතා අද සුපිරි තෑග විදිහට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා රුපියල් 6,70,00,000 වගේ මුදලක්. ඒ සුපිරි තෑග වෙනුවෙන් මේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම ගලපා ගන්න. අද ගොවිසෙත ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. බලමු එහෙනම් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ගොවිසෙතෙන් වාසනාව ගෙනෙන පළමු අංකය අංක 45. ජයග්‍රහී

0: ගොවිස්සතල්ලො තරයි පතෙන් මේ වසරේ සුපිරි ඉතිහාගලාබින් දෙදෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා.
1: Selected English letters F and the winning numbers are 45, 17, 49 and 1.
0: අද ගොවිස්සතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිය දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලතරයි පත් අලවි කරනවා. KA සීලවති කළුතර, K රණතුංග කමරුපිටිය, KW සරත් පුත්තලම සහ KWKU ජයලාල් මිද්දෙනිය අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 118,759 දෙනෙක් අතරේ රුපියල් 157,600 එකමුදලක් අපි බෙදා දෙනවා. ගොවිසිතෙන් මේ අවුරුද්දට බිහි කරන තුන්වන සුපිරි ඉතිහාගලාභියා වෙන්න මඟ බලාගෙන ඉන්නවා නම් ඔබ අපි හෙට ඔබ වෙනුවෙන් අගෙනන සුපිරි ඉතිහාගේ වටිනාකම රුපියල් 6,72,41,603,776. සුබදවසක් ලොතරැයියේ මේ අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක් ඔබේ කරගන්න පුළුවන්. ඒ වගේම අංක 3කට රුපියල් 50,000ක් ප්‍රවර්ධන තෑග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න පුළුවන් සුබ දවසක් වෙති. සුබ දවසක් උදා කරන අද ඔබේ දිනුම් භාරය 333. ලග්න සංකේත 12ක් අතරින් අද ඔබේ සුබ ලග්නය කුමක් වේවි? සුබ දවසක් සුබ ලග්නය වෘෂභ. දැන් අපි තෝරා ගන්නවා ඔබේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 46. දෙවන සුබ අංකය අංක 60. අද සුබ දවසක් තුන්වන සුබ අංකය අංක 31. එහෙනම් දැන් අපි බලමු සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය. අද ඔබේ සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 6140. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙන රජයේ කබදාර මුද්‍රට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 203 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තින්.
1: Today's selected zodiac sign is Taurus and the winning numbers are 46, 60 and 31.
0: සුබ දවසක් වෙතින් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න වාසනාවන්තයෙක් අපි අදත් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා. කොළොන්න NLB අලවි නියෝජිත HA රන් මැණිකේ මහත්මිය. ඒ වගේම අය රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 8 දෙනෙකුත් අපි අද බිහි කරනවා. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 39 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් වෙතින් වාසනාවන්තින් 106,033 දෙනෙක් අතරේ රුපියල් 92,93,360 මුදලක් අපි බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයි පත් 4කට වාසනාවන්තින් හොයාගෙන යන සුදනමින් ඉන්නවා රංගනා සමගින් ගෑත්‍රි.
1: මීළඟට මෙගා
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රොපියක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: රුපියල් කෝටි 29 ඉක්ම වූ දැවැන්ත මෙගා සුපිරි තෑග්ග අනිවාර්යෙන්ම ඔබට දිනා ගන්න පුළුවන්. මොකද රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක දැවැන්ත මෙගා සුපිරි තෑගි ඔබට දිනා දුන්න එකම ලොතරැය මෙගා පවර් ලොතරැය. ඒ නිසා අදත් ඔබේ හීන හැබෑ කරන්න අපි ආරම්භ කරනවා මෙගා පවර් දිනුමැදීමේ වාරය. මෙගා පවර් සුපිරි තෑගි තුනෙන් තුන්වෙනි සුපිරි තෑග්ග ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට දැන් ඔබට පුළුවන් සුපිරි මෝටර රථයක් දිනා ගන්න. සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන් තමයි මේ දකින සුපිරි මෝටර රථය ඔබට ඔබේම කරගන්න පුළුවන් වෙන්නේ. එhmenam මේ වාසනාවන්ත සුපිරි තෑගි තුනත් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා මෙගා පවර් 2565 වෙනි දිනුමැදීමේ වාරය. මෙගා පවර් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්. අද ඔබේ සුපිරි අංකය අංක 15. ඊළඟට අපි තෝරගන්නවා ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අද දවසේ අංක 7. ඊළඟට වාසනාව උදා කරන්නේ අංක 17. ඊළඟ ජයග්‍රහී අංකය අංක 19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පාත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 42 බිහි කළ තියෙනවා.
4: Today's selected English letter is Z. The super number is 15. Winning numbers are 7, 17, 19 and 9.
3: අද මෙගා පවර් තුලින් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා නවගමුව DD සුනිල් මහත්මිය. ඒත් එක්කම රුපියල් 102 ජයග්‍රහකින් තුන් දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා වතුහේවගේ නිලන්ති දික්වැල්ල, ලක්ෂ්මන් රත්නායක හංවැල්ල, අජිත් නවරත්න බලල්ල. ඒ අනුව අද දවසේ මෙගා පවර් තුලින් වාසනාවන්තීන් 118,950 දෙනෙකු අතරේ රුපියල් 94,30,840 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පවර් ලොතරැයියේ හෙට දවසේ මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 29,21,90,000

0: දහස් 34ක් පව සුපිරි තෑග රුපියල් කෝටියක් බ්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථය. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය අදත් ඔබට වාසනාව උදා කරන්න සූදානම් 2247 වෙනි වතාවට. එහෙමනම් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිරා ගන්න දැන් ඔබ සූදානම්. ධන නිධානයකට පාර කියන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්න. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ S. අපි ඉදිරියට යනවා ජයග්‍රහී අංක 4 තෝරගන්න. මුලින්ම ජයග්‍රහී අංකය අංක 4. ඊළඟ ජයග්‍රහී අංකය අංක 34. ඊළඟට වාසනාව ගේනවා අංක 67. අවසන් ජයග්‍රහී අංකය අංක 53. රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 257 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක්, ඒත් එක්කම සුපිරි ත්‍යාගලාභියෙක් ධන නිධානයෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට බිහි කරලා තියෙනවා.
1: Today selected English letter is S, winning numbers are 4, 37, 67 and 53.
0: අද 2247 වෙනි ධන නිධානය දිනුමැදීමේ වාරයෙන් රට පුරාම ජයග්‍රහකින් 90,553 දෙනෙකු අතරේ රුපියල් 50,85,360ක මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග. රුපියල් 8 කෝටි 30,74,512. වතාවටත් වාසනාවේ කිරුල ඔබේ හිසේ පළඳන්නයි අපි මේ සූදානම. එවෙනුවෙන් ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පතයි අපි මේ ආරම්භ කරන්නේ. එමනම් දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රහී අංක 4.3551. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් ලක්ෂපති වාසනාවන්තයින් 3,231 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 175 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් බිහි කරලා තියෙනවා.
1: Today selected English letter is Q, winning numbers are 403551.
0: සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා අනුරාධපුර කේ චන්ද්‍රලතා මහත්මිය. ඒත් එක්කම රුපියල් ලක්ෂයේ ජයග්‍රහකයන් 20 දෙනෙකුත් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා KA සීලවති කළුතර, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, නිලංජනී ඩයස් හපුගල, ධනපාල සමරකෝන් ඇටම්පිටිය, RMD රාජපක්ෂ කැප්පැටිපොළ, සුනිල් ශාන්ත පස්සර, K ප්‍රතාස් චාවකච්චේරිය, M රවිචන්ද්‍රන් පෙරිය පෝරතිව්, පි ප්‍රදීපන් මඩකලපුව, අජිත් පද්මලාල් ලුණුවිල, එස් මදන් කල්මුනේ, රෝහණ කුමාර ගලලියද්ද, සුදත්ත සිල්වා අම්බලංගොඩ, සමන් කුමාර හග්ගල්ල, තිවංක ධර්මසිරි අරනායක, නිරාෂා නිසංසලා කළුතර, MAD කුමාරි මැල්සිරිපුර, ඒත් එක්කම කළුතර සහ ගම්පහ කියන දිස්ත්‍රික්කවලිනුත් ලක්ෂපති වාසනාවන්තීන් දෙදෙනෙක් බිහි වෙනවා. එතරින් නවතින්නේ නැහැ ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාව හරහත් ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 257,465 දෙනෙකු අතරේ රුපියල් 2,827,640ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ගයි මේ මතක් කරන්නේ රුපියල් 2,49,88,928.

0: මේ අවුරුද්දේ මේ වෙනකොටත් රුපියල් 250,000 වාසනාවන්තයින් 304 දෙනෙක් බිහි කළ තියෙන අද සම්පතේ අද ජයග්‍රහී 792 දිනු මැදිමේ වාරය මහජන සම්පතේ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද දවසේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රහී අංක 3551. අද සම්පත ටුඩේ විනින් ඉංග්ලිෂ් ලෙටර් ඉස් Q and the winning numbers are 355 and 1. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. දතරයිපත් අලවි කරනවා JKSL පෙරේරා කටුනායක K චන්ද්‍රලතා අනුරාධපුර. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රාහකින් 49 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් රට පුරා බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 1,14,20,760 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLV ජාතික ජයවර්ධනේ රට පුරාම ජයග්‍රාහකින් 921,778 දෙනෙකු අතරේ රුපියල් 8,09,620 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම වෙනදා වගේම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය. NL

0: මාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකම්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනේ ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: මම දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන්ද ඇහුවා.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක පුරුවෙට.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: ලක්කඩ හගෙන ඉන්නේ වෙලාව රාත්‍රී 10:19.

ලංක බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවජන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: గజకసూత్ర దేశనాలు దిశజ్ఞానం వహన్సే గంపుల మీతలావ కుహుమడ రువన్పా మూల మహావిహారాధిపతి పూజ్యపాద గణేకుమరే శాంత స్వామి వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గెన్ యుతువ ఇదిరేట యన మే జీవన గమని బియ సంత్రాసే హా లోము డహగెన్ వీమ యను నితర అద్ దకిన్నట లబిన అనివార సిద్వీమ్య. మినిసుం పమనక్ నొవ దేవియంటద సాధారణ వూ మే మనస్తాపే దురు కర గనీమట సక్ర దేవి మహారజున్గే పిహిట పెతీమ సిదు వూ బవ దజగ్గ సూత్ర దేశనావెన్ పెహదిలి వే. බියෙන් තැති ගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

සූදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනි බිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

පැමිණෙන අනතුරු වළක්වාලන හේයින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත්

වාසනාවන්ත පිංවත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන

බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතේ ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන

ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවජන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන්

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පුත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.